කලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමී

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: සුබ උදෑසනක්. වෙලාව උදෑසන 5:35. අද සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා ඉරිදා දවස. දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

සුබ උදෑසනක්. වෙලා උදෑසන 6යි විනාඩි 1යි.

සුබ දවසක් වාසනාවන්ත සුන්දර දවසක් අද දවස සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා ඉරිදා දවස අද ලෝක පරිසරයේ පිරිසිදු කිරීමේ දිනේ විදිහටයි නම් කළා තියෙන්නේ. ඉතින් ලෝකයේම එක්තරා විදිහක අර්බුදයක තියෙනවා මේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව ගෝලීය වශයෙන් මේ සාකච්ඡා කිරීම උදෙසාත් විශේෂයෙන්ම ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම කළමනාකරණය කිරීම සඳහා වන දිනයක් විදිහට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දවස නම් කළා තිබෙන්නේ. ලෝක පිරිසිදු කිරීමේ දිනේ විදිහට පරිසරයක ජීවත් වෙන පරිසරයට ආදරය කරන බොහෝ දෙනාට ආරාධනා කරනවා අද දවසේදී අවට වටපිටාව පිරිසිදුව තබා ගන්න. මොකද ඩෙංගු මදුරුවා හිස ඔසවලා ජීවිත විනාශ කළා. තවදුරටත් ඒ තත්ත්වය පවතින්න පුළුවන්. ඒ නිසා ලෝක පිරිසිදු කිරීමේ දිනේදීත් අද දවස වෙන් කරගන්න ඔබ වටපිටිය පොඩ්ඩක් පිරිසිදු කරලා මේ ලෝකයේ දායකත්වයට එකතු වෙන්න.

අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා විදේශ සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට සාකච්ඡා කරන බව රජය කියයි. කතානායකට නීති පොල්ලක් අස් නොවුනොත් විපක්ෂයෙන් විශ්වාස භංගයක්. ළමා අපයෝජන සැකකරුවන්ගේ පැටිකිරිය ජාතික දත්ත පද්ධතියට. බොරුලෙඩ මවාපා රටින් පනින්න හදන දූෂිත ලොක්කන් ගැන බුද්ධි වාර්තාවක්. රස පරීක්ෂකයට කෝටියක පොලිස් පොල්ලක්. ළමා සුරකුම් මධ්‍යස්ථානවල හැම දරුවෙකුටම මසකට රුපියල් 5000ක්. කැබිනට් තීන්දුව 130ක් ඡන්ද පොරොන්දු සමග සම්බන්ධ නැහැ. පෙපරල් සහ මාර්තු 12 කියයි. ලබන සතියේ සිට රට පුරා තද වැසි. විසිදෙක ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය සඳුදා කතානායකට විශේෂ පක්ෂනායක රැස්වීමක් 21 වනදා. ලංකාවේ පවුල් 5-4කට පරිගණක නැහැ. නාමල් යලි රිමාන් ඇපතීන්දුව 29 වනදා. විසිදෙකටෙහි සජබ විරෝධතා 24 වනදා පොල් දුවේදී. දෙවෙනිද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා ජනපතිට වසර 2:22 කරලියට. අධිකරණ තීන්දුවත් 22 වනදා. සතියේම හුටපට 22:00 විරෝධය 24 වනදා. පාස්කු මහ නඩුවේ තීන්දුව 22 වනදා. පාර්ලිමේන්තු විවාදය 24-25. 25-22 සම්මත කරයි. මෙරට මුහුද ආසන්නයේ නැව් 47ක් ඉන් 21ක්ම ඉරානයේ.

0: ඉරේදී ලොක්කන්ට විශේෂයක් නැහැ. පීචයිලා දහසක හිඟයක්. ණයගෙවීම අවධානමක IMF තක්සේරුවක්. ගින් නිල්වලා පිල්ලි විමර්ශන ඇරඹෙයි. ව්‍යායාම නොකළොත් ඉදිරි වසරේදී 4-1කට ආඝාත තත්වයක්. දිට්වාගින් පසු දුම්රිය හේදෙයි. කලාවැවි ජලයෙන් දසගුණයක් අපතේ. සිළුමින අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. තාජුඩ්ඩීන් ඝාතනය, සීටි ස්කෑන, නිල් බලකාය, සිරිලිය නිවස, ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක. වර්ජනයේ මැද දුම්රිය 80ක් ධාවනය කරලා. බලශක්ති පුනරුදය ඇරඹෙයි. බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුල් බල පද්ධතියට. පොදු රාජ්‍ය මණ්ඩලයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා. අපගන්න හේතු ප්‍රමාණවත්ද? නාමල් යලි රිමාන්. කපිලගේ බිරියට, චමල්ගේ පුතාට රතු නිවේදන. ජනප්‍රිය තීන්දුව රන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. හිටපු ඇමති ශෙහන් සේමසිංහ. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත් පියවරක්. වෙලාව උදෑසන 6යි විනාඩි 11යි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

ශ්‍රීලංකාවේ ඉන්ධන අලවිකන විදේශීය සමාගම් තුන ඉන්ධන මිල ඉහළ දැමීමට කර ඇති ඉල්ලීමට බලශක්ති අමාත්‍යාංශ කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා උද්ගත වී ඇති තත්ත්වය රාජතාන්ත්‍රික ගැටලුවක් බවට වර්ධනය වී ඇතැයි වාර්තා වෙනවා. දැන් මේ පිළිබඳව ඇතුළු පිට උතුරුතුරු වාර්තා කරනවා. ඉන්දියාවේ ප්‍රධානම ඉන්ධන සමාගම් ශාඛාවක් වන ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, චීනයේ ප්‍රධානම ඉන්ධන සමාගමක් වන සයිනොපෙක් සහ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රධාන ඉන්ධන සමාගමක් වන RMPAC යන සමාගම් මීට සති දෙකකට පමණ පෙර ඩීසල් මිල ඉහළ දමන ලෙස බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් යන සමාගම් ඉන්ධන මිල සම්බන්ධයෙන් නැති වී තිබෙන තත්ත්වය පිළිබඳව එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමටද පියවරගෙන ඇති බවත්, එම තානාපති කාර්යාලය ඒ පිළිබඳව රජයෙන් විමසීමට සූදානම් වන බවත් වාර්තා වෙනවා. ළමා සුරකුම් මධ්‍යස්ථානවල සිටින සෑම දරුවකු සඳහාම බැංකු ගිණුම් විවෘත කර සෑම මසකට වරක් එම ගිණුම් සඳහා රුපියල් 5000ක මුදලක් තැන්පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 17 වෙනිදා සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීපය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගත් DNA වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථාන ගණනාවක් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා.

0: වෙලා උදෑසන 6යි විනාඩි 20යි. එන්න මාරාතිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාතිකයි.
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
5: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: සඳමට ඇත්ත කියන්න, සඳ ඉන්නේ ප්‍රශ්න එක කියලා මම දන්නවා. මට නොදන්නවා නෙමෙයි, මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
9: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙක.
10: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පැන්නා.
8: සඳව බලාගත්තු 100යි නේද?
9: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මාව බලාගත්තු කැම්පස් යනකම්. මගේ මේ අත් දෙකේම 100වල් දාලා ඉවරලා අද මේ එනකම්.
10: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

దేశపాలనయ అధికన్న తీందు విరోధత వ్యాపారతులు అతి విశేష కరుణు కీపయక్ హేతుయెన్ హెటిన్ ආරම්භවන සතියේ ඉතා උණුසුම් මොහොනවරක් ගනු ඇතැයි දක්නට ලැබෙනවා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. ආණ්ඩු විසින් ගෙනුන ලැබූ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශයට පත් කිරීම, පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන නඩු තීන්දුව ලබා දීම, අනුරු කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වී වසර දෙකක් සපිරීම, 22 වෙනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය, එම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විපක්ෂයේ විරෝධය ආදී විශේෂ කරුණු ගණනාවක් මේ සතියේ යෙදිලා තියෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටු මැද මෙරට මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදු සීමාවේ නෞකා 47ක් නවතා තියෙනවා කියලා කියනවා. ඉන් 21ක් ඉරාන නෞකා. ඒ පිළිබඳව තොරතුරු දිවයින දීර්ඝ ලෙස වාර්තා කරනවා. marinetraffic.com වෙබ් අඩවිය හරහා සිදු කරන ලද නිරීක්ෂණයකින් තහවුරු වුණේ මාතර සිට ගාල්ල කොළඹ හරහා මීගමුව දක්වා වූ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු කලාපයේ ඉරානයට අයත් නෞකා 21ක් ස්ථානගතව ඇති බව

ඒකාකාරි ජීවන රටාව මත පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය නැත්නම් ස්ට්‍රෝක් හෝ හෘද රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව මහනුවර ජාතික රෝහලේ හෘද රෝග පුනරුත්ථාපන අංශයේ ප්‍රධාන බෞද්ධ චිකිත්සකවේදී එච්.කේ. රුමේෂ් ප්‍රියදර්ශන මහත්තයා සඳහන් කරනවා. දිවයින මේ වාර්තා කළා තියෙන්නේ.

දෙවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක පිරිසක් සිය සේවය ඉටු කළත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1000කගේ පමණ හිඟයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් තමිල් මුතුගොඩ මහත්තයා දෙවයිනට සඳහන් කළා කියලා තමයි මුල් පිටුවේ වාර්තා කරන්නේ. වෙලාව දසන 6යි විනාඩි 27යි. ඊයේ රාත්‍රියේ ගත ලොතරැයි බලන්න නොහැකි වුණා නම් මහජන සම්පත, ඒ වගේම ජය ලොතරැයිය, මෙගාපව, ධන නිධානය, හඳහන, ගොවිසෙත සුබ දවසක් ලොතරැයි අතට ගන්න. මේ ගීතෙන් පසුව ලොතරැයි ප්‍රතිඵල කියනවා. ඊයේ රාත්‍රියේ දිනුම් අදින් ලද ලොතරැයි ප්‍රතිඵලයක ඔබේ අංක සටහන ගලපලා වාසනාවන්තයෙක්ද වාසනාවන්තයක්ද කියලා බලමු.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 32යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

රාත්‍රි දිනුම්මදින් ලද ලොතරැයි වල ප්‍රතිඵල කියන සූදානම් වන්නේ මුලින්ම මහජන සම්පත 6315 වන වාරයේදී කිව් අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 2 1 6 1 2 1. මහජන සම්පත 6315 වන වාරයේ කිව් අක්ෂරයේ අංක 2 1 6 1 2 1. වාසනාවන්ත අංක ලෙස ඊයේ රාත්‍රිය හඳුනාගත්ත ගුවිසිත ලොතරැයි 6557 වන වාරයේදී W අක්ෂරයේ අංක 3 අංක 32 36 සහ 62. ගුවිසිත 6557 වන වාරයේ W අක්ෂරයේ අංක 3 අංක 32 36 සහ 62. මෙගා පව ලොතරැයි 2663 වන වාරයේදී U අක්ෂරයේ අංක 15 සුපිරි අංකයක් බවට පත් වුණා. 20 43 65 79. මෙගා පව ලොතරැයි 2663 වන වාරයේ U අක්ෂරයේ සුපිරි අංකයක් බවට පත් වුණේ අංක 15 අංක 20 43 65 79. ධන නිධානයේ 2345 වන වාරයේදී Y අක්ෂරයයි ජයග්‍රහණය කළේ අංක 13 අංක 31 අංක 40 සහ අංක 41. ධන නිධානයේ 2345 වන වාරයේදී Y අක්ෂරයේ අංක 13 අංක 31 අංක 40 සහ අංක 41. හඳහන 1624 වන වාරයේදී වෘෂභ ලග්නයේ ජයග්‍රහය ලග්නයේ බවට පත් වුණා. අංක 34 අංක 44 අංක 57 සහ අංක 60 වාසනාවන්ත අංක වුණේ. 1624 වන වාරයේ හඳහන ලොතරැයි වෘෂභ ලග්නය ජයග්‍රහය ලග්නයේ බවට පත් වුණේ අංක 34 44 57 අංක 60. අද සම්පත 890 වන වාරයේදී ඊ රාත්‍රි දිනුම් අධින ලද ලොතරැයි රටාව වුණේ 2 1 1 2 1 6 1 2 1 ක්‍යූ අක්ෂරය. අද සම්පත ලොතරැයි 890 වන වාරය රටාව වුණේ 2 1 1 2 1 6 1 2 1 ක්‍යූ අක්ෂරය. ජය ලොතරැයි 583 වන වාරයේදී එස් අක්ෂරය අංක 7 8 1 7. 583 වන වාරයේ ජය ලොතරැයි එස් 7 8 1 7. සුබ දවසක් ලොතරැයි 431 වන වාරයේදී කියලා බලන්න. වෘෂභ ලග්නයේ ජයග්‍රහය ලග්නය වුණේ අංක 3 අංක 20 21. ප්‍රවර්ධන අංකය වුණා 89 93. 431 වන වාරයේ සුබ දවසක් ලොතරැයි වෘෂභ ලග්නයේ ජයග්‍රහය ලග්නය වුණේ 3 20 21. වාසනාවන්ත අංක වෙද්දී ප්රවර්ධන අංකය වුණා 89 93. සුබ දවසක්. ඒ වගේම ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානයේ මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු ලොතරැයිපත් බලලා මේ වෙලාවේ ජයග්‍රාහි වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදැසන 6:36.

0: විලාව දේශන 6යි විනාඩි 39යි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානයයි.
5: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සස්සිලිම් ෂීට්.

0: සතියක ලක්හඩ
1: Morning News Alert.
2: වෙලාව උදෑසන 6:41. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවයේ එක්ව පොදු අරමුණක් වෙනුවෙන් එකට ක්‍රියා කිරීමෙන් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල කඩිනමින්ම ජනතාවට ලබා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කරනවා. මේ මෝසම් වැසි සමග ඇතිවන ජලගැලීම් පාලනයට පූර්ව සූදානමිතා වැදගත් බව පෙන්වා දෙමින් දෙහිවල ගල්කිස්ස මහනගර සභා බලප්‍රදේශයට අයත් රත්මලාන කඳවල මාර්ගය මෙන්ම එහි දෙපස කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
3: ආදර්ශයක් වෙනවා ඇත්තටම සියලුම ආයතන එකතු වෙලා ලස්සනට වැඩක් කරන එකට මම හිතන්නේ දිස්ත්‍රික්කයටම හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන්. ඒ නිසා අපි කරමු කොහොමද? අපිට සාමාන්‍යයෙන් එන චෝදනානේ එක එක ආයතන සම්බන්ධීකරණයක් හරියට වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ මේකේ මේ බලන මේ කාලෙට විශාල ප්‍රගතියක් ලැබෙනවා. ඇවිල්ලා තියෙනම විවිධ ආයතන ඇත්තටම හොඳ සම්බන්ධීකරණයක් සිද්ධ වුණ හින්දා මෙහෙම වැඩ කරන්න තමයි පිටාස. සියලු දෙනාගේම ඒ සහයෝගය ගැපවීම විශාල වැඩ කොටසක් අපි අන්තිමට මේ අමුණය එක අමුණ වෙලාවට අදත් අතර වෙලා තියෙනවා කියලා කියන එක ඉතාමත් පැහැදිලි. ඒකට මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම දෙවියන් අතුමා මම නම් කියනවා මේක ඉවර කරනකොට මේක රටට පේන්න ඕනේ මෙන්න මෙහෙමයි ආයතන වැඩ කරන්නේ මෙන්න අපේ රාජ්‍ය සේවය කියලා අපිට පෙන්වන්න පුළුවන්.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඬ

0: වසීම් තාජුල්ලීන් ඝාතනය සහ මූල්‍ය අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රන්ති රාජපක්ෂට එරෙහිව සිදුකරන ලබන විමර්ශන තීරණාත්මක අධීරකට පැමිණ තියෙනවා. මේ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රන්ති රාජපක්ෂගේ ඉදිරියේදී ප්‍රකාශ ගැනීමට නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ මුල් පියවර වශයෙන් ලබන 24 වනදා ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට කැඳවා තිබෙනවා. දුම්රිය වෘත්ති සමිතිය කිහිපයක් ක්‍රියාත්මක කළ දුම්රිය වර්ධනය මැදේ දුම්රිය 80%කටත් වැඩි ප්‍රමාණයක් දහවණයට එක් කළ බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සිළුමිණට සඳහන් කළා තිනෝ. විශේෂයෙන්ම දුර දහවණ දුම්රිය වන යාල්දේවි, උදයදේවි, ගාලු කුමාරී, සාගරිකා වැනි දුම්රියද දහවණයට එක් කළ බව සඳහන් කළා තිනෝ. අනුරාධපුර නෙළුම් කුළුමේ ඉදිකරන ලද මේ මෙගාවොට් 10 සහ මෙගාවොට් 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීම ජනාධිපති අනුකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා සිදු වුණා. මෙරටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතිය ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණෙන් ස්ටෝයික්ස් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් මේ බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කළ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධති තාක්ෂණය වත්මන් බලශක්ති ශේෂය ඇති සුවිශේෂම සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණය වෙනවා කියලා සඳහන් කරනවා. බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමේ අවස්ථාවේ ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව සමග එක්ව සිටින ආකාරයේ ඡායාරූපයක් සිළුමිණ අද මුල්පිටුව වාර්තා කරනවා. පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ අනුපමයේ සේවය ඇගීමට මේ ලක් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘශ්‍යාබාධිතයන් සහිත ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රි සම්මානය හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමය මගින් සංවිධානය කරනු ලබන වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඇගීම් යටතේ පැවැත්වෙන මේ සම්මානය සඳහා සුගත් වසන්ත සිල්වා නාම යෝජනා කරන ලද්දේ මැතිවරණ පද්ධති සඳහා වන අන්තර්ජාතික පදනමේ IFES ශ්‍රී ලංකා සාකාව තමයි යෝජනා කළ තියෙන්නේ. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන් සහ ඔවුන්ගේ පෞල්වල සමාජිකයන්ගේ ගැටලු ඍජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ආරම්භ තියෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත් පියවරක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ එයාබස් ගනුදෙනුවේදී සිදු වූ බවට චෝදනා එල්ලවන රුපියල් මිලියන 100ක ඒ කියන්නේ කෝටි 10ක් අල්ලස් ගැනීමේ සිදුවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 29 වෙනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම නියෝග කළා තියෙනවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයේ ඉදිරියේ කරුණු දැක්වුවා. ස්වාමීනි, අපි පුද්ගලයන් කීප දෙනෙකුෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. හිටපු කතානායක චමල් රාජපක්ෂ, එවකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන සුසන්ත රත්නායක, දිනුදු සංජය සහ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කළා කියලා සඳහන් වෙනවා. සිළුමිණ අද මුල්පිටුවයි එය වාර්තා කරන්නේ. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය සහායකයින් 350 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දුන්නා. ඒ යාපනයේදී යාපනයේ ශික්ෂණ රෝහල, යාපනයේ හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේකි අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ මෙම පිරිස බඳවාගෙන තිබෙනවා. මෑතකදී පැවතු ව්‍යෝහගත සම්මුඛ පරීක්ෂණ වලින් හා කුසලතා මත තේරීපත් වූ පිරිසක් සඳහායි පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ. රාජ්‍ය සේවාවට යහගිය සේවාවක් සෞඛ්‍ය සේවකයන්ගෙන් අපේක්ෂා කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළා. ඔහු කිව්ව කතාව මේ.
1: මෙරටේ ජනතාව ජනාධිපතිතුමාට ජනවරමක් ලබා දුන්නා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදාගන්න. අපි දැන් රට යම් ස්ථාවරත්වයකට ගෙනලා තියෙනවා. මේ ජයග්‍රහණ අපි යත්පත් කරගත්තේ මූල්‍ය විනයක් පවත්වාගෙන යාම ඇතුළේ. ඒ නිසා අපි ඉන්නේ දැන් වෙනස් වෙමින් පවතින රටක. අන්නේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බවට පත් කරන්නට ඔබ හැම දිනාගේම සහයෝගය අපි අපේක්ෂා කරනවා. යාපනයේ ශික්ෂණ රෝහලේ ස්වේච්ඡාවෙන් වැඩ කරපු 98 දෙනෙක් හිටියා. එයා රාජ්‍යසභාවට ඇතුළත් වීම සඳහා මාව මුණ ගැහෙන්නත් දෙසරයක් විතර කොළඹව බස් අරගෙන. අපි දැන් පළාත් සභාවේ පත්වීම් සහ මධ්‍යම ආණ්ඩුවේ අපේ ශික්ෂණ රෝහලේ පත්වීම් ඔක්කොම දුන්නාම ඒ සේවය කරපු අයකින් සැලකුණු ප්‍රමාණයකට මේ පත්වීම් ලැබිලා තියෙනවා. තවත් 15ක් පමණ ඉතුරුලා ඉන්නවා කියන බව ආරංචියක් තියෙනවා. ඒ අය සාමාන්‍ය පෙළ වැඩ 6.2 සමත් නම් වයස අවුරුදු 45ට වඩා අඩු නම් සුසුකම් සපුරලා තිබෙනවා නම් ඒ අයත් රාජ්‍යසභාවට බඳවාගන්න සූදානම්.

0: ජාතියක් ලක්හඩ
1: Morning News Alert Around the World.
2: ලෝක ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරද්දී යුරෝප සංගමයේ රටවල් දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කිරීමේ සැලසුමක් පිළිබඳව වාර්තා කරලා තියෙනවා. අන්තර්ජාලය මගින් සිදුවන බලපෑම් වලින් ආරක්ෂා කිරීමේ අරමුණෙන් සිය සමාජික රටවල අවුරුදු 15න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතයේ සීමා කිරීමට සැලසුම් කර ඇතැයි යුරෝප සංගමය නිවේදනය කළා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියට සහභාගී වෙන්න ඇමරිකාවෙන් ඉරාන නියෝජිතයින්ට වීසා. ඉරාන ඇමරිකානු යුද්ධය 7 වැනි මාසය දක්වා ඇදී යන පසුබිමකදී ඉරාන නියෝජිතයින්ට එක්සත් ජාතීන්ගේ 81 වැනි මහමණ්ඩල සැසියට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවර වෙත පැමිණීම සඳහා වීසා නිකුත් කිරීමට ඇමරිකානු රජය පියවර අරගෙන තියෙනවා. මේ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණීමට නියමිත ඉරාන නියෝජිත කණ්ඩායමට ඒ රටේ ජනාධිපති මසූඩ්, ඒ වගේම මසූඩ් පෙසස්කින් සහ විදේශ ඇමති අබ්බාස් අරක්චිද ඇතුළත් වන බව තමයි තහවුරු වෙලා තියෙන්නේ. ඇමරිකාව ඉරානයේදී යුද අපරාධ කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් කියයි. අවම වශයෙන් සිවිල් වැසියන් 177 දෙනෙකු මරු කැඳ වූ ප්‍රහාර දෙකකදී ඇමරිකාව යුද අපරාධ සිදු කළ බව විශ්වාස කළ හැකි සාධාරණ හේතු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කළා තියෙනවා. වෙලාව උදැසන 6යි විනාඩි 55යි. ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී ආසියානු ක්‍රීඩා උල්ලේ ශ්‍රී ලාංකීය අභිමානය නුවාරා මේ ඡායාරූපයක් සහිතව අද දිවයින වාර්තා කරලා තියෙනවා. ජපානයේ අයිටි නාගෝයාහිදී ආරම්භ වුණු 20 වැනි ආසියානු ක්‍රීඩා උල්ලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ජාතික කුඩිය රැගෙන යාමේ ගෞරවනීය අවස්ථාව දෙස් විදෙස් අධ්‍යක්ෂ බහුල 16 ඇවරිදී ජිම්නාස්ටික් ක්‍රීඩිකා නුවාරා ප්‍රනාන්දුට හිමි වෙලා තියෙනවා. ඒ සමගම මොඩර්න් පෙන්තලෝන් ක්‍රීඩක ඉසිවරුණද සිල්වා නුවාරා සමග ක්‍රීඩකින් නියෝජනය කරමින් ගමන් කළා. සමාරම්භ උත්සවයේදී සිංහ කොඩිය රැගෙන යාමේ වගකීම දරන නුවාරා ඉසිවරුණ ආසියානු ක්‍රීඩා උල්ලේදී සමස්ත ජාතීන් අභිමානය තම කරමත දරා පෙරමුණේ ගමන් කරනු ලැබුවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. වෙලාව දැසන 6යි විනාඩි 56යි.
1: කාටූන්ස්

බියල් සමරවීරගේ ලංකෝලිස් කාටූනය. ඒදී සඳහන් කරන මෙච්චර දවසක් මට බල්ලෙකුට වගේ සැලකුවේ අපේ ගෑණි. ඔන්න දැන් මට මිනිස්සෙකුට වගේ සලකනවානේ. ඈ ඒ කියන්නේ දැන් ඒකිට උඹේ වටිනාකම දැනෙලද? නෑ නෑ, ගෙදර ඉන්න බල්ලෙක් ලියාපදිංචි නොකළොත් දඩ ගෙවන්න වෙන නීතියක් එන බව දැනිලා. ප්‍රියල් සමරවිරගේ ලංකෝනිස් කාටුනේ ඒ විදිහට වෙද්දි සිළුමින අංජනගේ ටෝක් කාටුනේ කොහොමද කියලා ඔබට කියන්න සූදානම් වෙන්නේ. අංජනගේ ටෝක් කාටුනේ සඳහන් වෙනවා පෝට්ටුවේ

අලුත්ම වීරයා කවුද දන්නවද? ආයි අහන්න දෙයක් නෑ. අර්චුනා අංජනගේ ටෝක් කාටුනේ සමගින් සතියග පත්තරෝල විස්තර නිමා කරන මම නලින් විරාජ්, වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Satyagraha Lakhanda.

0: සත්‍යයක ලක්හඬ.
1: අයිබෝන් වාස්නවන්ත උදෑසනක් උදේ 7:07 වෙලාව. ගුඩ් මෝර්නින් රනිල්.
2: ගුඩ් මෝර්නින් හැමෝටම. සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. සත්‍යයක ලක්හඬ අපි වීකෙන්ඩ් මැගසින් මේ විදිහට පටන් ගන්න හදනේ. ඔබ දන්නවා ඉරිදා දවස සංග්‍රාමය දේවල් වලට, එහෙම නැත්නම් ලෝකේ සිද්ධ වෙන දේවල් වලට, රටේ තුට සිද්ධ වෙන අලුත් දේවල් වලට, තාක්ෂණයේ වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, මේ හැම දෙයක්ම එකට එකතු කරගෙන අපි ලස්සන වැඩක් කරනවා. ඒ තමයි වීකෙන්ඩ් මැගසින් ඉරිදා දවසේ.
1: අපි මේ අද උදේ වාන්දර ඉඳන් දකින්න ටිකක් වහිනවා මේ පැත්තට. ඉතින් ලංකාවේ විවිධ ප්‍රදේශවල වැස්ස පොඩක් ඇති ගමන් බිමන් යන සූදානමක් තියෙනවා නම්, විශේෂයෙන් ඔබේ පරිස්සම ගැන, ඔබේ ආරක්ෂාව ගැන ඔබ හිතන්න ඕනේනේ. ඉතින් විශේෂයෙන්ම යතුරු පැදි නේ, ත්‍රිවිල සහ නිකුත් වාහන ටිකක් අවධානයෙන් යුතුව ගමන් කරන ඔබ, ගමන් කරන මාර්ගය ටිකක් වැස්ස නිසා ලිස්සන සුළු වෙන්න පුළුවන්, අනතුරු සිද්ධ වෙන්නේ නැතුව ගමන් කරන, විශේෂයෙන්ම දැන් ඔය රේන් කෝට් එකක් එහෙම අරගෙන යන්න, බයික් පදින මල්ලිලා හරි ගෙදරින් පිට වෙන වෙලාවේ වැස්ස නැතුවට මඟට එනකොට හොඳම වයින්. හරි, ඒ නිසා මේ අද දවසෙත් වාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් මිටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජීවිතය කියලා කියන ඉතින් නේ, දුක සැප හැමදේම එකට තියෙන තැනක්. ඉතින් ගලපගෙන කොහොම හරි ජීවත් වෙන එක තමයි අපි කරන්න ඕනේ. අපි යන්නේ නම් වැඩේ.
2: ඔව්, අපේ ජීවිතේ නිකන් මොටිවේට් කරගන්න. එහෙම නැත්නම් ජීවිතේ අලුත් විදිහට පටන් ගන්න. ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් ගන්න. අනේ ඒ වගේ කතාවක් අහලෙමු නේද?
3: U-turn. ආයුබෝවන්. එකම විදිහට ජීවත් වෙලා එකම වැඩ ටිකක් කරගෙන යනකොට යම්කිසි දියුණුවක් ඔබ අත්පත් කරගත්තත් ඔබට වෙහෙසකාරී බවක් දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලුතින් මං යමක් පටන් ගන්න ඕන කියන හැඟීමක් ඔබට ඇති වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න කාලය ඇවිල්ලා කියලා ඔබට හිතෙනවද? සමහර අවස්ථාවල අපි එකම තැනක රැඳිලා ඉන්නේ අපිට අපි හොයන සතුට එතන තියෙන නිසාම නෙවෙයි, අපි අතීතයේ මගහරින්න තියෙන බය නිසා. හැබැයි ජීවිතේ හැම පරිච්ඡේදයක්ම සදාකාලිකව පවතින්නේ නැහැ. සමහර මිනිස්සු අපිට පාඩම් කියලා දීලා යන්න යනවා. සමහර අත්දැකීම් අපිව ශක්තිමත් කරලා යන්න යනවා. සමහර අත්දැකීම් අපිට වේදනාවක් ගෙන දීලා අපිව පහළට ඇද දානවා. සමහර දේවල් අවසන් වෙන්නේ අපිට වඩා හොඳ දෙයක් ආරම්භ කරන්න ඉඩක් ලබා දීමට. ඒ නිසා ඔබට දැන් දැනෙනවා නම් මට වෙනසක් අවශ්‍යයි කියලා. ඒ හැඟීම නොසලකා හරින්න එපා. අතීතේ අපිට වෙනස් කරන්න බෑ. නමුත් අද ඉඳලා ඔබේ ඉදිරි පරිච්ඡේදය ඔබට අලුතින් ලියන්න පුළුවන්. අලුත් ආරම්භයක් සඳහා හැමදේම පරිපූර්ණ වෙනකම් බලාගෙන ඉන්නත් එපා. පුංචි එක පියවරකින් ඔයාගේ කතාව ලියන්න පටන් ගන්න. ඔබව සතුටු කරන දේ තෝරගන්න. මේ දේ කළොත් තමයි මට සතුටින් ඉන්න පුළුවන් කියලා ඔබට දැනෙන දේ, ඔබ විශ්වාස කරන දේ ඔබ තෝරගන්න. ඔබේ වටිනාකම නොදකින්න තැන්වලින් වහාම ඉවත් වෙන්න. මොන දේ කළත්, මොන කැපකිරීම කළත් ඔබට අගයක් නොලැබෙනවා නම්, ඔබ වගේ කරන්න කෙනෙක් ඔබ කැප වෙන තර නැතිනම් බොහොම ඉක්මනින් එතනින් ඉවත් වෙලා යන්න. ඔබේ සිහින වෙනුවෙන් වැඩ කරන්න. ඔබට බලාපොරොත්තුවක් ඇති, ඔබ ජීවිතේ දිනවන ඉලක්කයක් ඇති. අන්න ඒ ඉලක්කය ඔබේ සතුට, ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් හැම තප්පරේම වැඩ කරන්න. විශේෂම කාරණාව තමයි ඔබ ඔබටම ආදරය කරන්න, ඔබ ඔබ විශ්වාස කරන්න. ඔබ තරම් දක්ෂයෙක් මේ ලෝකෙ නෑ, ඔබට කළ නොහැක්කක් නොමැත කියලා ඔබම ඔබව දැඩිසේ විශ්වාස කරන්න. සමහර අවසානයන් ඇත්තටම සුන්දර ආරම්භයක පළවෙනි පියවර. ඔබට ජයග්‍රහී සුබ දවසක්.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලක්ෂ 10 5 15 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 10 5 සමගින් නවතම රේඩියෝ රියලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ ලුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
2: ලකඩ ගෝල්ඩන් වොයිස්
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අසන් අසන්
3: දාත් ඇයි කියන්නේ? නංගි කතා කරන්නේ නැත්තේ. එයා මැරිලද?
4: සත්‍ය කරන්නේ බබුදේ. පොඩක් කට වහගෙන ඉන්නකෝ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
5: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගාණක් නෙවුවා මේ මෙවසගෙන හිටියේ. මුත් එක ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
4: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේ කරන අයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට. අර හිතේ ශක්තිය දීලා තිබ්බට. ඇඟට ශක්තිය දෙයියු දීලා නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7 Searchlight සමාජ ගවේෂණය.
6: සතියක ලක්හඬ.

0: සතියක ලක්හඩ.
1: මේ කතාව මීට අවුරුදු 109කට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ 1917 අප්‍රේල් 19 වෙනිදා බ්‍රිතාන්‍ය උගුලකට අහුවෙලා මුහුදුබත් වෙච්ච ජර්මනියේ U-30 නැමැති සම්මරීනය අදටත් පරිසරයට TNT නැමැති විෂ රසායනික ද්‍රව්‍ය කාන්දු කරමින් පවතින බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. ඩෙන්මාර්කයේ අසල මුහුදු තීරයේ ගිලී ඇති මෙම නෞකාව 2016 වසර වනතෙක්ම කිසිවෙකුටත් සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ. මෑතකදී ඩෙන්මාර්ක නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සමග එක්ව සිදු කළ පර්යේෂණවලදී එළිවෙලා තියෙන්නේ මෙම නෞකාවවට ජලයෙන් මුහුදු පතුලේ අවසාදිත වලින් වගේම මාළුන් සහ තාරකා මාළුවන් වැනි මුහුදු ජීවීන්ගෙන් පවා TNT අංශු හමු වෙලා තියෙන බව. ලෝක යුද සමයට අයත් මෙවැනි නෞකාවල ලෝහ ආවරණය සහ උණ්ඩ කුහර මලකඩ කෑම නිසා මුහුදු ජලය ඒවායේ ඇතුළට ගලා යාම සිදුවන අතර එය මෙම රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩෙන්මාර්ක මුහුදු සීමාවේ පමණක් ලෝක යුද සමයට අයත් නෞකා ඇතුළු සුන්බුන් දසදහසකට අධික ප්‍රමාණයක් තියෙනවා කියලයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේවා ඉවත් කිරීම ඉතා වියදම් අධික මෙන්ම අතිශය සංකීර්ණ කටයුත්තක් වෙලා තියෙනවා. පැරණි පුපුරණ ද්‍රව්‍ය ගොඩ ගැනීම මිල අධිකවන අතර ඒවා ජලය යටදීම පුපුරවා හැරීම මගින් තවත් අපද්‍රව්‍ය පරිසරයට පැතිරෙන්න පුළුවන්. ඉතින් මේ උවදුර පාලනය කරන්න විද්‍යාඥයන් දැන් නව තාක්ෂණය වෙත යොමු වෙමින් සිටින අතර මුහුදු පතුලේ ගමන් කරන රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් පරිසරයට අහිතකර මේ වගේ ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීම සහ සොයාගන්න ඔවුන් පියවර ගනිමින් සිටිනවා. සමහර සුන්බුන් අවසාදිතයට වැළලී තිබීම නිසා TNT වගේ අපද්‍රව්‍ය මුදාහැරීම අඩු වුණත් මෙහි ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ කුමන ස්ථානවලින් වැඩිම තර්ජනයක් මතුවී ඇද්දයි හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමයි. යුද්ධයක බිහිසුණු ප්‍රතිඵල සියවස් ගණනාවක් ගත වුණත් තවදුරටත් ස්වභාව ධර්මයට සහ පරිසරයට බලපාන ආකාරය මේ සිදුවීමෙන් අපිට අපූර්වට පැහැදිලි වෙනවා. යුද්ධ කියන්නේ මොන කාලයක සිදු වුණත් විනාශයක් බවයි මේ සිද්ධියෙන් අපිට පැහැදිලි වෙන්නේ. Denkel Hanhier.

0: සත්‍යයක ලක්හඩ.
1: සත්‍යයක ලක්හඩ හැගෙනින්නේ උදේ 7:28 වෙලාව. රනිල්, මේ ඊයේ රෑ තමයි හුඟක් අයගේ ජීවිතය වෙනස් කරපු දවස.
2: ඔව්, ඔබ දන්නේම නැතුව සමහර විට ඔබ ජීවිතේ වෙනම අලුත් පිටුවක් පෙරලා
1: තියෙනවා. දැන් එකපාර මේ කියන පණිවිඩය ඇහෙනකොට දෙයනේ මේ තියෙන්නේ අංක ටික කියලා නේද? අතේ තියෙන ටිකට් එකත් එක්ක ගලප ගන්න
2: පුළුවන්. 2ද 20ද 50ද නේද? කෝටි ගාණක්ද? ඔයාගේ ටිකට් එක ගන්න අතට ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදපු ලොතරැයි වල ජයග්‍රහී ප්‍රතිඵල අපි ඔබට කියන්න හදන්නේ. ආ මාර්ට් මං හිතන ලින්ක් කිව්වානේ. දැන් මං මතක් කරනවා නැවත. මහජන සම්පත මේ අපි කියන්නේ සැප්තැම්බර් මාසේ 19 වෙනි සෙනසුරාදා. ඊයේ දවසේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහී අංක මහජන සම්පත Q ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 216121. Q216121 ගොවිසෙත W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3323662 W 3323662 මෙගාබව ලොතරැයියේ U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 15 වාසනාවන්ත අංක 2043365 79 U 15 ප්‍රසාද අංකය වාසනාවන්ත අංක 2043365 79 දන නිදානේ Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1331 40 41 Y 1331 40 41 හඳහනේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 34 44 57 60 වෘෂභ ලග්නයේ හඳහනේ වාසනාවන්ත අංක 34 44 57 60 අද සම්පතේ අංක රටාව 211 121 6121 Q 211 121 6121 Q NLB ජයලොතරැයි S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7817 S 7817 NLB සුබ දවසක් ලොතරැයි වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 3 20 සහ 21 වෘෂභ ලග්නයේ සුබ දවසක් ලොතරැයි වාසනාවන්ත අංක 3 20 සහ 21 විශේෂ අංකය 8 9 9 3 89 93 තමයි විශේෂ අංකය. අදත් සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා. අද ඔබේ සිහිනයට යන්න අදම ඔබ වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ලොතරැයි මිලට ගන්න.
1: ක්‍රීඩා පිටිය වැත්තේ මොනවද සිද්ධ වුණේ?
2: මේ සතියෙම ක්‍රීඩා පිටියට හරි කාර්ය බහුලයි නේ. ක්‍රිකට් ගත්තත් හෙළවිසි කිරීමේ සූරතාවය ගත්තත් මේ ආසියානු චූරතාවේ ආරම්භ වෙලා තියෙන මල් ක්‍රීඩා චූරතාවේ ඉතින් වැඩ ගොඩයි.
1: කොල්ල ජපන් යනවා නේද? ඊරෑ යනවා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඉතින් ඒකත් අපිට තමයි. හරි. මේක තමයි රටේම බලාපොරොත්තුව. කොහොම හරි ගමක් නැහැ. පහුගිය සතියේ ප්ලේ ග්‍රවුන්ඩ් එක පැත්තේ මොනවද වුණේ කියලා බලමු.
3: ලෝක ක්‍රීඩා පිටිය තුල සිදු වූ විශේෂ සිදුවීම් රැසක් ඔබ වෙත ගෙන එන්න අදත් අපි සූදානම් වෙලා ඉන්නවා. පසුගිය සතියේ ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වුණු නමක් තමයි හෙල්ලවිසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ. ලෝක මට්ටමේ විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් බුඩාපේස්ට්හි පැවති පළමු වර්ල්ඩ් ඇත්ලටික්ස් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ පිරිමි හෙල්ලවිසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගන්න රුමේෂ් තරංග සමත් වෙනවා. ඔහු එහිදී වාර්තා කළ දුර මීටර් 91.09. එම දක්ෂතාවය සමගින් රුමේෂ් තරංග මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල අංක 1 සිටින හෙල්ලවිසි කිරීමේ ක්‍රීඩකයා ලෙසද අවධානය දිනාගෙන තිබෙනවා. නමුත් මේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ඔහුට මොහුණ දෙන්න සිදු වුණේ තරමක් අවාසනාවන්ත සිදුවීමකට. රුමේෂ් තරංග භාවිත කළ හෙල්ල පහක් ගුවන් ගමනේදී හානි වුණා. ඒ අතර ඔහු වර්ල්ඩ් ඇත්ලටික්ස් තරගාවලියේදී භාවිත කළ හෙල්ලක් තිබුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් ටර්කිෂ් එයාලයින්ස් වෙත අවධානය යොමු වූ අතර පසුව එම ගුවන් සමාගම ක්‍රීඩකයාට වන්දි ලබා දීමට පවා එකඟ වුණා. මේ සියල්ල සිදුවුණේ තවත් විශාල අභියෝගයක් වන 2026 ආසියානු ක්‍රීඩාවලියල ආරම්භ වන අවස්ථාවේදී. ජපානයේ අයිචි නගෝයාහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙල සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැත්වෙන අතර රුමේෂ් තරංග ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් ලෙස අවධානයට ලක්වී ඉන්නවා. ඒත් එක්කම ක්‍රිකට් පිටියෙන් ශ්‍රී ලංකාවට වැදගත් පුවත් රැසක් වාර්තා වුණා. එංගලන්තය සමග පැවති 20-20 තරඟ 3කින් සමන්විත තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ අතර එංගලන්තය තරඟාවලිය 3-0 ලෙස ජයගත්තා. අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව ලකුණු 124කට සීමා වූ අතර එංගලන්තය කඩුලු දෙකක් පමණක් දැවේ ලකුණු 126ක් ලබාගෙන තරඟය ජයග්‍රහණය කරා. ජොස් බට්ලර් නොදැවී ලකුණු 62ක් ලබාගත් අතර එංගලන්තය එම ජයග්‍රහණය ලබාගත්තේ පන්දු 62ක් ඉතිරිව තිබියදී. මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා. මැලේසියාවට එරෙහි අර්ධ අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 86කින් ජය ගත්තා. චමරි අතපත්තු ලකුණු 63ක් ලබාගත් අතර කවිෂාදිල් හරි නොදැවී ලකුණු 44ක් රැස් කළා. දෙදෙනාම පසුව පන්දු යැවීමෙන්ද කඩුලු දෙක බැගින් ලබා ගැනීම විශේෂත්වයක්. මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව වටයට සොදුසුකම් ලබා ගත්තා. තවත් කනගාටුදායක පුවතක් වුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිකාරණියක් වන නිලක්ෂිකා සිල්වාට ආසියානු ක්‍රීඩා උළෙල අහිමිවීමයි. ඇඟිල්ලක අස්ථි බිඳීමක් හේතුවෙන් ඇයට ඒ තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබෙනවා. ඒ අතර ලෝක මලල ක්‍රීඩා පිටියෙන්ද විශිෂ්ට දක්ෂතා කිහිපයක් වාර්තා වුණා. වර්ල්ඩ් ඇත්ලටික්ස් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරඟාවලියේදී ජොෂ් කර් මීටර 1500 ධාවනයේ සවෝජයගත් අතර කෙනි බෙඩ්නරෙක් මීටර 200 ධාවනයේ සවුව තත්පර 19යි මිලි තත්පර 52කින් අවසන් කරමින් වාර්තා පොත් අතරට එක් වුණා. ඒත් එක්කම කාන්තා මීටර 200 ධාවනයේ සවුවේ මෙලිසා ජෙෆර්සන් තත්පර 21යි මිලි තත්පර 47ක් වාර්තා කරමින් ඉතිහාසයේ වේගවත්ම කාලාතරට එක් වුණා. පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියෙන් වාර්තා වුණු විශේෂ සිදුවීම් තමයි මේ. ලබන සතියේදීත් තවත් ක්‍රීඩා තොරතුරු රැසක් එක්ක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්.

0: දක්කන දෙකෙන් උදේ 7:40.
1: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලක්ෂණ මොනින් දෙසයි සතියක ලක්ෂණ.

0: උදේ හද බහුවල විනාඩි 40යි වෙලා. දැන් නීතිය නොදැන සිටීම වරදක්. නීතිය දන්නේ නැහැනේ අනේ මන් දන්නව නම් එහෙම කරන්නේ නැහැ කිල්ල. මේ අපිට බේරෙන්න වැහෙනේනනේ. හරි. නීතිය ගැන හරියට දන්නේ නැතුව අපි සමහර වෙලාවට ගොඩාක් වැරදි දේවල් කරනවා. අනවශ්‍ය ප්‍රශ්න කන්දරාවක් අපි අපේ ජීවිත ඇතුළට එකතු කරගන්න දැන් ඕනෑ තරම් මේ සමාජය අපිට දකින්න තියෙනවා. නිකන් හිතන්නකෝ සෝෂල් මීඩියා වල අපි මේ කරන සමහර දේවල්.
1: ඔව් දාන පෝස්ට් දාන කමෙන්ට්ස් සමහර වෙලාවට අපි ආයෙ රියැක්ට් කරන විදිහ.
0: ෂෙයා කරන එක.
1: අපි හිතනවා ඒවා මේ මගේ ප්‍රොෆයිල් එක නම් කාටවත් එති වැඩක් නැහැ නේ කියලා අපි හිතන් ඉන්නවා.
0: ඉතින් ඇත්තට මේක එහෙමද? අපි සමහර වෙලාවට වගකීමෙන් තොරව ක්‍රියාත්මක කිරීම. අර කතාවටත් කියන අපි ඉගෙනගෙන තියෙන දේශපාලන විද්‍යාව එහෙම ඉගෙන ගන්නකොට මාතෑත්ටි සරයටිය වනවනා මට ගමන් කරන්න පුළුවන්. හැබැයි ඒක දිගු කරන්න පුළුවන් අනිකගේ නාසයේ තෙක් පමණි. අපේ තියෙන භාෂණයේ නිදහස නිසා තව කෙනෙක්ට හානියක් වෙනවා නම් ඒක ප්ලැට්ෆෝම් එක මොකක් වුණත් ඒ පිටිපස්සේ නෛතික වටපිටාවක් තියෙනවද? මේ ගැන හොයලා බලන්න අපි කතා කළා ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි සඳලතා අධිකාරී නීතිඥතුමියට. අතරම් බලමු එහෙම නීතියක් තියෙනවද කියලා.
1: අනුසංග මේ කතාව ඉතාම වටිනවා. ඊයේ වෙනකොට ලෝකෙම අවධානය දිනාගෙන තිබ්බ අපේ ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවම සෞදි අරාබියේ හිමිවීම සම්බන්ධයෙන් ඒ රටවලට ඒ තැන්වලට නීතිය වෙනස්. එතකොට ඒ නීතිය අපි දන්නේ නැතුව අපිට රිසිරිසි දේවල් ඒ රටවල ගිහිල්ලා කරන්න බෑ. විශේෂයෙන්ම ඒ රටවල නීතිය සමහර වෙලාවට ඉතාම දැඩි වෙන්න පුළුවන්. ඒකට අපිට හවුහරණක් නැති වෙන්න පුළුවන්. ඒක වගේ අනුවේදිනේ කතාවක් අපිට අහන්න ලැබිලා තියෙන පසුබිමකයි. නීතිඥ රුමිනි මහත්මිය මේ කතාව කියන්නේ.
2: ඉතින් අයබුවන්, මම අද ඔබත් එක්කලා කතා කරන්න හිතුවේ අපි හැමෝම දවසකට කීප වතාවක් කරන දෙයක් ගැන. ඒ තමයි අපි ෆේස්බුක් එක නිතර පාවිච්චි කරනවා නේද? පෝස්ට් දානවා, කමෙන්ට් කරනවා, තව කෙනෙක් දාපු දෙයක් ෂෙයා කරනවා. අපි සමහරක් වෙලාවට හිතනවා මේක ෆේස්බුක් එකනේ, මං කමෙන්ට් එකක් විතරයි දැම්මේ, මේකට මොනවා කියන්නේද කියලා. නේද? මේකට මොන නීතියක්ද කියලා හිතනවා. හැබැයි ඒක එහෙම නෙවෙයි. ඔබ අන්තර්ජාලයේ ලියන දෙයක් නිසා සමහර වෙලාවල නීතිමය වගකීමක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ගමු අපි. කෙනෙක් ෆේස්බුක් එකේ පුද්ගලික ගැන චෝදනාවක් දාලා තිනවා කියලා හිතමු. ඔයා ඒක ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. හැබැයි ඔබ ඒක ෂෙයා කරලා මේ මිනිස්සයා හොරෙක්, මූ හොරා හැමෝම දැනගන්න කියලා තව දේවල් ටිකක් ලියනවා. පස්සේ චෝදනාව අසත්‍යයි කියලා ඔප්පු වුණොත් ඒක මුලින්ම කිව්වේ මම නෙවෙයි කියන එකෙන් හැම වෙලාවකම ඔබේ වගකීමෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. තව කෙනෙක් ලියපු දෙයක් ඔබ නැවත ප්‍රචාරණය කරන ආකාරයත් නීතිමය ප්‍රශ්නයකදී වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍යවල අපි නිතර දකිනවා කමෙන්ට්ස් දානවා. සමහර වෙලාවට තර්ජනය කරනවා, අසභ්‍ය වචන පාවිච්චි කරනවා, පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරනවා. ඒ වගේම තමයි ඡායාරූප සහ වීඩියෝ යොදාගෙන යම් යම් පුද්ගලයන් අපහසුතාවයට පත් කරන පෝස්ටු සකස් කරලා තියෙනවා. මේ හැම දෙයක්ම ෆේස්බුක් එකේ විහිළුවට කරපු දෙයක් කියලා සරලව බැහැර කරන්න පුළුවන්කමක් නැහැ. තව වැදගත් දෙයක් තියෙනවා. කමෙන්ට් එකක් දාලා විනාඩි 5කට පස්සේ ඔබට බය හිතලා ඒක ඩිලීට් කරා කියලා අපි හිතමුකෝ. හැබැයි ඒ වෙනකොට කෙනෙක් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන තියෙන්න පුළුවන්. මැසේජ් එකක් ෆෝවර්ඩ් වෙලා තියෙන්න පුළුවන්. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්න පුළුවන්. ඒක නිසා ඩිලීට් කළාම ඉවරයි කියලා අදහසත් හැම වෙලාවකම නිවැරදි නැහැ. අපි තව දෙයක් මතක තියාගන්න ඕන. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඉතාම වැදගත් අයිතියක්. කෙනෙක් ක්‍රියාවක් විවේචනය කිරීම සහ ඔහු ගැන අසත්‍ය කරුණක් සත්‍යක් වගේ ප්‍රචාරය කිරීම එකම දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා ෆේස්බුක් එකේ දෙයක් ලියන්න කලින් ඔබෙන් ප්‍රශ්න තුනක් අහන්න. මේක ඇත්තද? මේක මට තහවුරු කරන්න පුළුවන්ද? මේක ප්‍රසිද්ධිය ලියන එකෙන් තවත් කෙනෙක්ගේ අයිතිවාසිකම් වලට අසාධාරණ හානියක් වෙනවද කියන කාරණා. විශේෂයෙන්ම තරහ ගියපු වෙලාවට කමෙන්ට් එකක් දාන්න කලින් විනාඩි කීපයක් හිතන්න. මොකද තරහ විනාඩි 10 න් ඉවෙන පුළුවන්. හැබැයි ඔබ ලියපු වචන වල ප්‍රතිවිපාක ඊට වඩා ගොඩාක් කාලයක් ඔබ පස්සේ එන්න පුළුවන්. විශේෂයෙන්ම මම අවසානයේ ඔබට මතක් කරන්න කැමතියි මුහුණු පොත. නැත්නම් Facebook එකේ තිබුණත්, WhatsApp එකේ තිබුණත්, TikTok එකේ තිබුණත් ස්ක්‍රීන් එකක් පිටිපස්සෙන් ඉඳගෙන ලියන වචනයක් කියන්නේ වගකීමක් නැති වචනයක් නෙවෙයි. පෝස්ට් කරන්න කලින් හිතන්න, කමෙන්ට් කරන්න කලින් හිතන්න, ෂෙයා කරන්න කලින් තහවුරු කරගන්න. මොකද ඔබට හෙට දවසේ අපහාස නඩුවකට සාධිකන ඉදිරියේ පෙනී ඉන්න අවස්ථාවක් ඔබ නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. ඔබේ ඇඟිල්ලෙන් තප්පරයකින් කරන ක්ලික් එකක් සමහර වෙලාවට නීතිමය ප්‍රශ්නයක ආරම්භය වෙන්න පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වෙන්න මේ ගැන.

0: ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
5: සාහිත්‍යකාරයෝ කියලා කියන්නේ ජීවිතය ගැන අමුතු කියවීමක් තියෙන මිනිස්සු. හරි අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා. කපුගේ මහත්තයා ගායනා කරන ඉතාම ජනප්‍රිය ගීතයක් ගැන අපිට නොපෙනෙන අපිට නොදැනුණු මානයකින් විවරණයක් අරගෙන ඉන්නවා මීට වසර ගානකට කලින් රත්නශ්‍රී විජේසිංහ මහත්තයා. මට හිතුණාද මේ කතාව ඔබත් එක්ක බෙදා ගන්න. මේ ගීතය ඔබ මීට කලින් රසවින්දේ මේ අර්ථය කියවාගෙනද කියලා ආයමත් හිතලා බලන්නකො.
6: විදුලි මිනි පහන් නෙවේ බොළඳගේ සිනාරැලි නිලංකාර අඳුරේ සිරවේ සැඳෑ සාදේ කුරා කොහොඹ මිනිසා වෙමිමා ඔබේ මන්දිරේ එක්තරා විශාල මන්දිරයක සාදයක් පැවැත්වෙනවා. සාදයට නන් ආකාරයේ විචිත්‍ර විසිතුරු අභරණින් සැරසුණු ආරාධිතින් සහභාගි වෙනවා. රසමසෝලු මදුපැන් උතුරා යනවා. එතෙන්ට යන එක තැනැත්තෙක් මේ ගීතය කියන්නේ මේ කතකයා. එයා මෙතෙන්ට ආගන්තුකයි. කුරා කොහොඹ වෙනිසා වෙමිමා ඔබේ මන්දිරේ. මං හරි පුංචි මිනිහෙක් මේ මන්දිරය ඇතුලේ. ඔබේ මන්දිරෙන් එහා මගේ ලෝ බලා හිඳි දැස පහ ඉඳුල් යදී යත් ගයා හංස ගීතිකා. ඒකයි මේක අතර කොච්චර වෙනසක් තියෙනවද. පන්ති සමාජය අපූර්ව නිරූපණය කරන ගීයක්. කවුරුත් මේක තේරුම් ගත්තේ නැති ගීතයක්. අහලා බලන්න. විදුලි මිනි පහන් නෙවි ලෝෂන් ලිව්වේ කපුගේ මේ සංගීතවත්
7: I'm a

0: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Sideline සමාජ ගවේෂණය
2: ලකනාගෙන ඉන්න උදේ 8යි විනාඩි 1යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: රටම

0: එවන් වාසනාවන්ත උදෑසනක් උදේ 8:00 විනාඩි 2යි රොනිල් වැස්සගෙන අද උදේ පාන්දර අපි කතා කළා. වැස්ස වැටෙනකොට වැස්සත් එක්ක අපිට මතක් වෙන පොඩි අවදානමක් පිළිබඳව අද කතා කරන්න අපි තීරණය කළා. හේතුව තමයි පහුගිය සති දෙක තුනකට එහා පැත්තේ අපි ඉතාම දරුණු මට්ටමින් ඩෙංගු මර්ධනය පිළිබඳව කතා කළා. ටිකක් වැඩි අවධානයක් යොමු කරමින් ඩෙංගු මර්ධනය පිළිබඳව කතා කළා. ඩෙංගු ව්‍යසනයක් වසංගතයක් දක්වා වර්ධනය වීම පාලනය කිරීම සඳහා රජය, ක්ලීන් ශ්‍රී ලංකා වගේම ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධ ජාතික මෙහෙයුමක් දියත් කළා. ඒ හරහා අපිට පුළුවන් වුණා අපේ දවසින් දවස වැඩි වෙච්ච රෝහල්වල ඇඳන් වලින් පිරිලා ගිය රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න, මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. හැබැයි අපිට ඕනම දෙයක් මතක තියෙන ඉතාම සුළු කාලයයිනේ. දැන් අපිට ආයෙමත් පාරවල් වල තන තන කුණු කසල ටික දාලා ප්ලාස්ටික් කෝප්ප ටික, සෙමන්ටින් එක, යෝගට් කෝප්පේ ආයෙමත් අපේ ගෙදර උඩාතට හැරලා තියෙන පොල් කටු වලට දැන් වතුර පිරෙන්න අවශ්‍ය වටපිටාව අපි හදලා තියෙන්නේ. දැන් අපිට ඒ අවදානම අමතක වෙලා ගින්. ඒ නිසා ජාතික වගකීමක් සහිත මාධ්‍ය ජාලයක් විදිහට අපිට වගකීමක් තියෙනවා රටේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ නිසාම තමයි අද විවේකී ඉරිදා දවසේ වැස්ස පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් වතුර පිරලා තියෙන පොල්ගඩු ටික අනිත් පැත්ත හරවන්න කියන පණිවිඩය කියන්න අපි යොදාගත්තේ.
1: මේ කතාබහට අපි කැඳවාගත්තා මෙහි වගකීම් නිලධාරී. කියන්නේ අපිට මේ ගැන සමහර වෙලාවට ගාණක් නැති වුණාට මේ ගැන හැමතිස්සෙම අවධානයෙන් ඉන්න සංඛ්‍යාලිකන පිළිබඳව, ඊට පස්සේ රෝග අවධානම පිළිබඳව, රෝගය වැළැක්වීම පිළිබඳව රට පුරා සිළු දෙනාට උපදෙස් ලබා දෙන, මේක අපි කියනවා මොනිටර් කරන, එහෙමත් නැත්නම් මේ පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ජාතික ඩෙංගු මර්ධන ඒකකය භාරව සිටින අපේ අධ්‍යක්ෂතුමන් වෛද්‍ය කපිල කන්නංගර මැතිතුමන් අපි මේ වැඩසටහනට කැඳවා ගත්තා. මොකද මේකේ අවධානම හෙට ඔබේ කෙනෙක්ට, හෙට ඔබට උනාට පස්සේ කතා කරනට වඩා, මේක අදිවසංගත තත්වයකට යනවට වඩා, මේකෙන් රටම බැටකනවට වඩා, මේකෙන් අදාදම වැළකෙන්න පුංචි දේවල් ටිකක් කරන්න තියෙන්නේ. ඒක අපි හැම ඔබට මේ කතාව කියනකොට මනුෂංග කෙනෙක්ට හිතෙන්න පුළුවන් අද මේක අහලා වැඩක් නෑ. ඒ කියන්නේ මේක මේ අපි හැමදාම දන්න ටිකනේ මේ කියන්න යන්නේ කියලා. අන්න එතනම තමයි අපි වරද්දගන්නේ. අපිට මගහැරිච්ච බොහෝ දේවල් තියෙන්න පුළුවන්. අපි මේ රෝගේ හරියට අඳුනගත්තේ නැති වෙන්න පුළුවන්. අපි කරන වැරදි දේවල් ගොඩක් තියෙන පුළුවන්. මේ හැමදේම අපි පැහැදිලි කරගමු මේ පෑය දෙක ඇතුලේ.
0: අයිබෝවන් සුබදාසනක් කියලා ඔබතුමන් ඉතාම ආදරෙන් අපි පිළිගන්නවා මේ කතාබහට.
2: අයිබෝවන් සුබදාසනක් වේවා.
0: ડોක්ටර් කතාව මෙහෙම පටන් ගමුකෝ. මේ වෙනකොට ඩෙංගු වල තත්ත්වය කොහොමද තියෙන්නේ?
2: ඔව්. අපි අද දවසේ ගැන කතා කරොත් ඩෙංගු කියන එක මම හිතන්නේ ගිය මාස දෙකමාරක් ඇතුළත රටේ ආන්දෝලනයක් ඇති කරා කියන්නේ බෑ. නමුත් ජනතාවගේ විශේෂ අවධානයක් ඇති වෙච්ච අවස්ථාවක්. ඒක අපිට ඇත්තටම දෙකට බෙදන්නත් පුළුවන්. මුල් කාලයේදී මේ සම්බන්ධව රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට මම හිතන්නේ ජනතාව වෙන්දා වගේම මේ කාලෙත් මේ වැසි කාලය නිසා මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා, ඒක ඉතින් හැම අවුරුද්දෙම එහෙම වෙනවා කියන මතය තුළ හිටියා. මොකද අපි මේ වැඩසටහන් කරනකොට. නමුත් එන්න එන්න වැඩි වෙලා ඒ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් එක්ක අපේ කියන්නේ සෞඛ්‍ය ආයතන රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් ඇති කරා. ඒ කියන්නේ වාට්ටුවල එක ඇඳේ 3 දින ගානේ ඉන්න විදිහට මේ ලොකු අභියෝගයක් ඇති වුණා රෝහල් වලට. අන්න එතකොට තමයි ජනතාවට තේරුණා මේක මේ සැරේ ගිය පාරට වඩා ටිකක් දරුණු තත්ත්වයක් එනවා කියලා. ඒතර අපිට අපි මාසෙකමාරක පමණ වැඩසටහන් කරා ජනතාව සමග මේ බිම් මට්ටමේ. ඒ අවස්ථාවේදී ඒ දෙවනි භාගයේදී මම හිතන්නේ ජනතාව ඉතාමත්ම හොඳින් මේකට සහයෝගය දක්වලා ඒ ඩෙංගු රෝගය අඩු කරන්න අවශ්‍ය කරුණු ටික තේරුම් අරගෙන ඒක බොහොම විඥානව ඒ වැඩේ කරා. ඉතින් අද වෙනකොට සංඛ්‍යාත්මක ගත්තොත් එහෙම ඊයේ දවස වෙනකොට මේ වසරේ වාර්තා වෙච්ච රෝගීන් සංඛ්‍යාව 98,616ක්. ඒතර මේ 98,616න් අපිට ඉතාමත්ම කනගාටුදායක විදිහට 75 දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ සංඛ්‍යාව ගත්තොත් මේ 75 කියන එක ලොකු සංඛ්‍යාවක් නෙවෙයි වෙන්න පුළුවන්. අපි දන්නවා වෙනත් හේතුන් මත අද රටේ ජනතාව මරණයට පත් වෙනවා. මාට පාර වෙන්න පුළුවන්. එහෙම තමයි වෙනත් අවසනවන්ත හේතුන් නිසා තියෙනවා. නමුත් මේ ඇත්තටම මේක ගැන මේ 75 ගැන අපි කතා කරන්නේ මොකද මේකේ කුඩා ළමුන්, ඒ කියන්නේ අවුරුදු 15ට අඩු ළමුන් 6 දෙනෙක් ඉන්නවා. සහ මේ මරණයට පත් වෙච්ච අයගෙන් 55%ක් පිරිමින් සහ 45%ක් කාන්තාවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේදි වෙන්නේ මොකද මේ අපිට මේ රෝගය ගැන අපි දන්නවා ඉතාමත්ම, يعني සාමාන්‍යයෙන් හැදෙන උණක් වගේ තමයි හැදෙන්නේ. ඉතින් මේ වගේ උණකින් සාමාන්‍යයෙන් අපිට දවස් 3-4ක් යනකොට උනාඩු වෙලා ගිහලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. නමුත් මේකෙන් මරණයට පත් වෙනවා කියන්නේ ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් ඒක නිසා තමයි මේ 75 වුණත් අපි ඉතාමත්ම දැඩිව මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා, පරීක්ෂණ කරනවා. ඉතින් මේ වෙනකොට මම කිව්වා වගේ දැනට රෝගීන් 98,616ක් වාර්තා වෙලා තිබෙනවා.
0: අර කියපු මරණ 75 ඕනනම් වළක්වා ගන්න තිබුණා නේද ડોක්ටර්?
2: ඔව්, අපිට මේ 75 අඩුම තරමේ 80%ක්වත් අපිට වළක්වා ගන්න තිබුණා. මොකද යම් යම් අවස්ථාවල් තිබෙනවා වෙනත් රෝග සමග සම්බන්ධ වෙලා මේ රෝගය ඇදුනහම ඒක ඉතාමත්ම දැඩි තත්ත්වයකට පත් වෙලා මේ වෛද්‍යවරුන්ට ඒක ඒ රෝගියාව බේරගන්න බැරුව යනවා. නමුත් බොහෝ වෙලාවට අපිට මේ රෝගය හැදෙන එක වළක්වා ගන්න තිබුණා නම් මේ මරණය තිත්‍රම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක සමා අපිට ඔය මරණ 75 තුළත මේ දරුවන් හැම වෙන්නේ හිටිය අම්මලා 3 දෙනෙකුත් හිටියා. ඉතින් ඒක ඉතාමත්ම මොකද දරුවත් නැති වෙලා අම්මත් නැති වෙනවා කියන්නේ අතර මේ ඒ පවුලට විශාල දැඩි කම්පනයක් බවට පත් වෙලා තිබුණා. ඒක
0: වගකීමෙන් කටයුතු කිරීම තුළ මේ ජීවිතවලට වෙන්න තියෙන හානිය අපිට අවම කරගන්න පුළුවන්, යම් කිසි පාලනයක් ගෙනෙන්න පුළුවන්. 98,616ක් රෝගීන් වාර්තා වෙනකොට වර්ෂය ඇතුළේ එතනින් 75 දෙනෙක්ගේ ජීවිත අපිට අහිමි වෙනවා කියන්නේ ඒක ඛේදවාචකයක්. කෙනෙක්ගේ සමහර වෙලාවට පරිස්ත්‍රය ඉතාම පිරිසිදුව තියෙන්නේ නැති වෛද්‍යතුමනි. හැබැයි අසල්වාසීන් මේ වගේ කිමිටු නොගිරීම නිසා තව කෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ නැති. හිතන්නකො මල් කැකුලක් වගේ දැහැන කාලයක් ප්‍රාර්ථනා කරලා දරුවෙක් හදනවා කියන එක ලේසි නෑ. අපි කරපු වරදක් නිසා කාගේ හරි දරු පැටියෙක් මේ මහ පොළවේ නිකන් වැළලීලා යනවා නම් උන්ට ජීවිතයෙන් සමු ගන්න සිද්ධ වෙනවා නම් ඒක මහ ඛේදවාචකයක්, ඒක මහ පවක්. එහෙමයි අපි හිතන්න ඕනේ. දැන් අපිට වැස්ස වැටෙනවත් එක්ක ආයේ ඩෙංගු ගැන කතා කරන්න හිතලා දැන් අපි කතා කරනවා ඩෙංගු ගැන. වැස්සට විතරද ડોක්ටර් අපි කතා කරන්න ඕනේ? වහිනකොට විතරද ඩෙංගු ව්‍යාප්ත වෙන්නේ?
2: ඔව්, ඒක තමයි හොඳ ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ දැන් ඩෙංගු සම්බන්ධව අපි වැස්සත් එක්ක මේක සම්බන්ධ කරගන්නේ යම්කිසි හේතුවක් උඩ. මොකද අපි දකිනවා ඉතිහාසයේ ගිය වසර 20-25ක් ගත්තොත් එහෙම සෑම වර්ෂා කාලයකදීම ඩෙංගු රෝගීන් වැඩිවීමක් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා නිත දිග මෝසම් කාලය සහ ඊසන දිග මෝසම් කාලය දන්නවා. අපිට නිශ්චයවම කියන්න පුළුවන් මෙන්න මේ කාලේ වහිනවා කියලා. ඊට ඉතරතර පතර වැස්ස එනවා නොඑක් දේශගුණික විපර්යාස නිසා. නමුත් මේ දෙක තුළ අපි දැකලා තියෙනවා හැම එකම අපි කියන එක පීක් එකක් එනවා කියලා. ඒ කියන්නේ උච්ච අවස්ථාවකට පත් වෙනවා නිත දිග මෝසම් කාලය. ඒ කියන්නේ ජූනි ජූලි වගේ කාලවලත් ඒකම ආයි සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වගේ කාලවල ඊසාන දිග මෝසම් කාලෙදිත්. එතකොට ඒක වැඩිපුරම අපි ගත්තොත් නිත දිග මෝසම් කාලෙදී බස්නාහිර පළාතේ කියන රටේ පල්ලෙහා පැත්ත, දකුණු පැත්ත සහ මධ්‍යම පළාතොත් ඒකම ඊසාන දිග මෝසම් කාලෙදී උතුරු නැගෙනහිර උතුරු මැද පළාත වගේ අන්න ඒ වගේ පළාතවලත් වැඩිවීම සිද්ධ වෙනවා. එතකොට දැන් මේ මදු කියන්නේ වතුරත් එක්ක මොකද එකක් තමයි මේ ඩෙංගු රෝගය කියන මේ එක හදන්නේ. ඒක එහෙම නැත්නම් ඒක වෛරසයක් මගින් හැදෙන රෝගයක්. නමුත් ඒක සම්ප්‍රේෂණය කරන්නේ මදුරේ ඊඩිස් ඊජිප්ටයි එහෙම නැත්නම් ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරු විශේෂ දෙක. එතකොට මේ මදුරුවාගේ බිත්තර දානවා මේ ඒ මදුරුවා බිත්තර දාන්නේ යම් කිසි පෘෂ්ඨයක. ඒ කියන්නේ අපි හිතමු අර කිව්වා වගේ එළියේ උඩ පැත්තට හරවලා තියෙන පොල් කට්ටක් ගත්තොත් පොල් කට්ටේ තියෙනවා යම් පෘෂ්ඨයක් තියෙන වටේට. ওই පෘෂ්ඨය ඇවිල්ලා මේ මදුරුවා බිත්තර හලවලා යනවා. එතකොට ඒක දැන් වහින කාලයත් එක්කම ඒක දිය වෙලාවිල්ලා අර වතුර එකතු වෙන පොල් කට්ට තුළට වැටෙනවා. වැටුනහම තමයි යන්න ජීවන චක්‍රය පටන් ගන්නවා. එතනින් ඊගාවට කීටයා ඊට පස්සේ ඇවිල්ලා ඒ විදිහට සුමුල් මදුරෙක් ඇති වෙනවා. එතකොට අපි මේ වැස්සත් එක්ක හැමතිස්සම සම්බන්ධ කරන්නේ මේ ඩෙංගු රෝගේ වැඩි වෙන මොකද එකක් තමයි මේ පිරිසුදු ජලය තමයි මේ මදුරු හැදෙන්නේ. මොකද අපි දන්නවා පෙර කාලවලදී මැලේරියා මේ බරව රෝග වෙනි ගත්තොත් එහෙම වෙනත් මදුරු විශේෂ ඉන්නවා ලංකාවේ. මදුරු විශේෂ 40ක් පමණ ඉන්නවා. මේන් අපිට මේ වින කැටවන මදුරු ඉන්නේ බොහොම ටිකයි. එතකොට දැන් අපි දන්නවා මැලේරියා සහ බරව මේ මදුරු තමයි ඇනෝෆිලිස් කියුලෙක්ස් කියන මදුරු විශේෂයන්. ඒ මදුරුවන් හැදෙන්නේ අතනම මේ කල්ගිය පල් වෙච්ච එහෙම නැත්නම් මේ සෑහෙන කාලෙ තිස්සේ මේ අපිරිසිදු ජලයේ තමයි ඒ මදුරුව විතර දාලා මදුරුවන් හැදෙන්නේ. නමුත් මේ මදුරුවගේ වෙනස තියෙන්නේ ඉතාමත් පිරිසිදු ජලය. කියන්නේ සතියක් පමණ වැහැලා සතියක් පමණ ඒ වතුර එක් රැස් වෙලා තිබුණත් එහෙම මේ මදුරුවා විතර දාලා විතර ඒ ජීවන චක්‍රය පටන් ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේ වැසි ජලයත් එක්ක මේ ඩෙංගු රෝගය ගැන සලකන්නේ. මොකද මේ අලුතින් වැටෙන වතුරත් සමග තමයි මේ මදුරුව. එතකොට දැන් මේ අලවන බිත්තරය වැසි කාලේ තුල ඒ වතුර වැටිලා තමයි ඒක දිය වෙලා පල්ලෙහාට ඇවිල්ලා ඒ ජීවන චක්‍රය පටන් ගන්න. නමුත් මේක අපි හිතමු පායන කාලයක් ආවොත් මේ පිටරේ එහෙමම තියෙන්න පුළුවන් සෑහෙන කාලයක්.
0: ආයු කාලය ඉතාම දීර්ඝයි.
2: ඔව්, ඒ කියන්නේ මාස 6ක් පමණ වුණත් ඒක එහෙමම තියෙන්න පුළුවන්. ඊට පස්සේ මාස 6කට පස්සේ වුණත් වැසි ජලය ඇවිල්ලා ඒක දිය වෙලා පල්ලෙහාට ආවොත් නැවත අර ජීවන චක්‍රය පටන් ගන්නවා. ඒක නිසා මේකේ ප්‍රධානම දේ වැස්ස නෙවෙයි. මම කියන්නේ මේ මොකද බොහෝ දෙනෙක් මේ වැස්සත් එක්ක මේක සම්බන්ධ කරන්නේ මේ හේතුවට. නමුත් වැස්සට මදුරුව වැඩි වෙන්නේ නැහැ. වැස්ස නිසා අපි විසින් ඇති කරන ඒ කියන්නේ වාසස්ථාන ඇති කිරීම තුළ තමයි මේ රෝගය වැඩි වෙන්නේ. ඉතින් වැස්සත් එක්ක සම්බන්ධ වෙන්න තව විශේෂ කාරණාවක් තියෙනවා. ඒක තමයි අපි මේ ගෙදර තුළ හෝ ගෙදරින් පිට පරිසරයේ ඕනෑම තැනක වතුර එක්රැස් වෙන මදුරුවට පිටර දාන්න පුළුවන් අවස්ථාවක් අපි ලබා දුන්නොත් තමයි වැස්සත් එක්ක මේ රෝගය වැඩි වෙන්නේ.
1: දැන් මේ කතාව මේ කරගෙන යනකොට මදුෂංක මට අහන්න උතුම් ප්‍රශ්නයක් තමයි දැන් හුඟක් දෙනෙක් අහනවා. දැන් ලංකාවේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ඩෙංගු පිටු දැකීම සම්බන්ධයෙන් කියන්නේ විවිධ ආයතන ගණනාවක් තමන්ගේ කාර්යභාරය ඉටු කරන. හැබැයි මේකේ ප්‍රමුඛ කාර්යභාරය ඉටු කරන්නේ මේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය. එතකොට මං කැමති වෛද්‍යවරුනේ ඔබතුමා අධ්‍යක්ෂතුමා විදිහට මොකක්ද මේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කාර්යභාරය? මොකක්ද කාර්ය වපසරිය කියන එක පොඩ්ඩක් වැඩසටහන මුලින්ම දැනගන්න. ඒක අපිට උදව්වක් වේවි මේක ඉස්සරහට කතා කරගෙන යන්න.
2: ඔව්. ඇත්තටම ඩෙංගු කියන රෝගය ගත්තොත් ඒක මුලින්ම කියන්න ඕනේ ඒක මේ මොකද පාරිසරික රෝගයක්. මේ පරිසරයත් එක්ක සම්බන්ධ රෝගයක්. එතකොට මේ මොකද මේකට විශේෂයෙන්ම මේ රෝගය ගත්තොත් එහෙම මේක මේ ත්‍රිකෝණාකාර කාරණා තුනක් තියෙනවා. එකක් තමයි රෝගකාරකය. රෝගකාරකය කියන්නේ ඩෙංගු වෛරසය කියන එක තමයි ඒ රෝගය ඇති වෙන්න ශරීරගත වෙන රෝග විසබීජය කියන්නේ වෛරසය. ඊළඟට මේ වෛරසය නිකන් ඇඟට එන්නේ නැහැ. අපි දන්නවා දැන් සම්ප්‍රතිජාව කැස්ස එවැනි රෝග ගත්තොත් ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ගත්තොත් එහෙම කෙනෙක් කිවිසුමක් යවුවොත් හරියම නැත්තම් වාතයෙන් බෝ වෙන තත්වයක් තියෙනවා කියන දා මිනිස්සු සමහරකට දන්නේ නැහැ. මේ ලතමන් ළඟ ඉන්න කෙනාට මේ රෝගයක් තියෙනවා නැද්ද කියලා දන්නේ නැතුව. නමුත් ඒක හැදෙන්න පුළුවන්. නමුත් දැන් මේ මතුරු මේ ඩෙංගු රෝගය කියන එක ඒ වෛරසය ශරීරගත වෙන්නේ තව ශරීරයක් හරහා. ඒක තමයි ඒ රෝග වාහකය. ඒතකොට රෝග කාරකය තියෙනවා, රෝග වාහකයා ඉන්නවා. ඒතකොට මේ රෝග වාහකයා තුලින් තමයි මිනිසාට මේ විසබීජය ඇතුල් වෙන්නේ. එතකොට ඒ රෝග වාහකය තමයි මේ ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් වර්ගයේ මදුරෝ දෙන්නෙක් ඉන්නවා. ඊජිප්ටයි සහ ඇල්බොපික්ටස් කියන මදුරු දෙන්න. එතකොට අනිත් ත්‍රිකෝණී ඉතිරි පුරුක තමයි මිනිසා. ඒ කියන්නේ රෝගේ ඇති හැදෙන කෙනා. එතකොට දැන් මෙතන අපි දන්නවා මිනිසාව තමයි අපි ආරක්ෂා කරන්න හදන්නේ සම්පූර්ණ වශයෙන්ම. එතකොට ඒකම අපි දන්නවා වෛරසය කියන එක මේ ලෝකේ දා වෛරසය මේ පරිසරයේ පවතින දෙයක් වෛරසය කියන එක. එතකොට ඒක විනාශ කරන්න අපි දැනගන්න ඕනේ වෛරස් වලට බොහෝ වෙලාවට ඒ විනාශ කිරීම සඳහා තාම ඖෂධ සොයාගෙන නැහැ. ඉතින් ඒක නිසා ඒවා ගොඩක් වෙලාවට එන්නේ පාලනය කිරීමක් තමයි ඒ වෛරස වල වෙන්නේ. එතකොට අපිට මේ විෂම චක්‍රය ඉවත් කරන්න පුළුවන් එකම විදිය තමයි මේ රෝග වාහකයා මෙන්න මේ කියන චක්‍රයෙන් ඉවත් කිරීම සඳහා මෙන්න මේ පුරුක අපිට අයින් කරන්න පුළුවන් නම්. එතකොට දැන් බොහෝ ප්‍රශ්නේ තමයි මේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයෙන් මොකද කරන්නේ? මෙන්න මේ කාරණා තුන ගැනම අපි ලොකු අධීක්ෂණයක ඉන්නවා. ඒක තමයි රෝගය වැළඳෙන්නේ කොහොමද, එතකොට මේ රෝගය වැළඳීමට හේතු වෙන මදුරු විශේෂයන් මොන මොන පළාත්වලද අපි වැඩි වෙන්නේ, මොකද ඒ සඳහා කීට විද්‍යාව කියලා අපි තියෙන කොටසක්, ඒ කීට විද්‍යාත්මක පරිශේණ සහ කීට විද්‍යාත්මක දත්තවලින් අපි මේක වළිනවා. ඊළඟට මේ රෝගය සම්බන්ධව රෝගීන් මොන පළාත්වලද වැඩි වෙන්නේ, මොන හේතුවක් කොටද වැඩි වෙන්නේ, මේ ඔක්කොම අධීක්ෂණය කරනවා. එතකොට මේ රෝගය වැඩි වෙනකොට ඊට පස්සේ අපි දන්නවා මරණ ඇති වුණොත් එහෙම අපි ඒ හැම මරණයක්ම ඒ අදාළ රෝහල්වල විශේෂඥ වෛද්‍යරුන් අනිත් වෛද්‍යරුන් සහ ඒ රෝගියා ආපු මේකනේ රෝගියා සිටින ප්‍රදේශයේ ඒ හිටපු ප්‍රදේශ වල ඒ මහජන සෞඛ්‍ය තත්ත්වයන් ඒ සියල්ලක්ම අධීක්ෂණය කරලා මේ අපි කියන එක ඩෙංගු ඩෙත් රිවියු කියලා. ඒ කියන්නේ මරණ සම්බන්ධව දැඩි අධීක්ෂණයක් කරනවා. මොකද මේකට හේතුව සොයාගැනීම සඳහා ප්‍රේතුණින් අපිට ඉදිරියේදී මරණ වළක්වීමේ පරමාර්ථය තුළ ඒකම අපි දැඩිව අධීක්ෂණය කරනවා මහජන සෞඛ්‍ය පැත්තෙන්. අපි දන්නවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉන්නවා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන්නවා, ඊළඟට මේ ඒකක යටතේ ඉන්නවා ඩෙංගු මර්ධන මේ සේවකයන් ඉන්නවා, මේ අයගේ කාර්යභාරය මේ ඔක්කොම අපි අධීක්ෂණය කරනවා. මොකද මේ වරින් වර මේ තත්ත්වයේ ඒක්සාමික ලොකු වැඩක් තමයි මේ එකකෙන් කරන්නේ.
0: මේ වගකීම මිනිසුන්ගේ ජීවිත රැකීම වෙනුවෙන්, විශේෂයෙන්ම ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඩෙංගු මර්ධන ව්‍යාපාරය වසර මුළුල්ලේම ක්‍රියාත්මක කරනවා. අපි බොහෝ වෙලාවට මාධ්‍ය තුලේ පොදු සමාජයේ වැස්සත් එක්ක ඩෙංගු ගැන කතා කළාට මෙතුමන්ලා සමස්ත වර්ෂයේ තුලම මේ පිළිබඳ අධීක්ෂණය කරමින් සැලසුම් සකස් කරමින් ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වෙනකොට, නිරුත් දිග මෝසම ක්‍රියාත්මක වෙනකොට එන්න පුළුවන් අවදානම් පිළිබඳ පුරෝකථනයන් සහිතව මේ ජාතික මෙහෙවර ඉටු කරමින් ඉන්නවා. අපි මේ පිළිබඳව කතා කරන අතරතුරේ ඔබටත් යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙන පුළුවන්, ඩෙංගු මර්ධන ක්‍රියාවලියට ඔබ සක්‍රීයව දායක වෙමින් ජාතික වගකීමක් ඉටු කරන පුරවැසියෙක් ඉදිරියට අදහස් දක්වන්න 011-2-775-766 011-2-775-285 පේ දුරකථනක විවෘතයි. ඒ වගේම WhatsApp ඔස්සේ ඔබට ඔබේ අදහස ලියන්න පුළුවන්කම දෙනවා 07-03-935-937 අපේ WhatsApp අංකයට. අපි විරාමයක් අරගෙන යලි කතා කරනවා උදේ 8යි විනාඩි 18යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: Radio ITN NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLP ධනනිධානය ලොතරැයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මුදලාලි අර අලුත් රූෆින් සීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීදිමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් සීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
4: සේවන සාධන අභිමානය රයිනෝ
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්
6: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 306D2 සිංහ දිස්ත්‍රික්කය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: Flashlight.
1: දිනේ මව්බිම දිනවන්න නම් අද දවසේ අපි වගකීම සමාජයතුකම ඉටු කළ යුතුයි. ඒ නිසා තමයි ඩෙංගු මර්ධන ව්‍යාපාරය පිළිබඳව එහෙම නැත්නම් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ හරහා සිදු කරන මේ ඩෙංගු මර්ධන ජාතික වැඩපිළිවෙල පිළිබඳව අද කතා කරන්න අපි තීරණය කළේ. අපි ඉතාම ගෞරවයෙන් මේ කතාබහට ආරාධනා කළා වෛද්‍ය කපිල කන්නංගර වෛද්‍යතුමන්ට, අධ්‍යක්ෂ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ. ඒ වගේම නාවික හමුදා නියෝජනයක් මේ වෙනුවෙන් ලැබෙනවා ක්ලීන් ශ්‍රී ලංකා හරහා. ලේකම් ක්ලීන් ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජනය කැප්ටන් ඩී.ඒ. එදිරිවීර නිලධාරිතුමන් අද මේ කතාබහට එකතු වෙනවා. අපි සූදානම් වෙන්නේ නාවික හමුදාව මේ ක්‍රියාන්විතය ඇතුළේ මොන වගේ කාර්යභාරයක් දීතු කරන්න, විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල ඇතුළේ ඩෙංගු මර්ධනය සඳහා තියෙන කැපවීම, ඒ සඳහා තියෙන වැඩපිළිවෙල පිළිබඳව අපි කතා කළ යුතුයි. ආයුබෝවන් සුබෝදෑසනක් කියලා කැප්ටන් ඔබතුමා පිළිගන්නවා.
2: ආයුබෝවන් සුබෝදෑසනක්.
1: අපිට පැහැදිලි කිරීමක් කළ දෙන්න මොකද්ද මේ ක්ලීන් ශ්‍රී ලංකා එකත් එක්කලා විශේෂයෙන්ම නාවික හමුදාවට පැවරලා තියෙන වගකීම, විශේෂයෙන්ම මේ වෙලාවේ මේ ඩෙංගු මර්ධන ජාතික ක්‍රියාන්විතයේ සක්‍රීය දායකත්වයක් එකතු කරන කණ්ඩායමක් තමයි නාවික හමුදාව කියලා කියන්නේ. ඔබතුමන්ලට මොන වගේ වගකීමක්ද පැවරලා තියෙන්නේ?
2: ඔව්, අපි රටේ ත්‍රිවිධ හමුදා විදියට රටේ ඇතිවන ඕනෑම උපද්‍රවයකදී සෞඛ්‍ය පැත්තෙන්, ඊට පස්සේ කාලගුණික තත්ත්වයේ පැත්තෙන් ඕනම අවස්ථාවකදී පොදු මහජනතාවට උපද්‍රවකාරී අවස්ථාවක් උදා වුණොත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය නිරන්තරයෙන්ම හම්බ වෙනවා. ඒ වගේම මේ ජාතික ඩෙංගු මර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවම සහභාගී වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත දීර්ඝ කාලයක ඉඳලා ඩෙංගු මර්ධන කටයුතු වලට ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබා දෙනවා. ඒ වගේම ඇත්තටම දැන් ඩෙංගු පැතිරීම ගත්තොත් මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් මේ කාර්යය තනියම කරන්න බෑ. මොකද මේකට මේ අපි ටීමයක් විතර එකතු වෙන්න ඕනේ. පොදු මහජනතාව මේක දැනුවත් කරන්න ඕනේ. මේක ඩෙංගු මදුරුව බෝ වෙන තැන් විනාශ කරන්න ඕනේ. ඒකට ත්‍රිවිධ හමුදාවෙම ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන මේ ත්‍රිවිධ හමුදාවම එකට එකතු වෙලා මේකට දායකත්වය ලබා දෙනවා.
1: කණ්ඩායමක් විදිහට එකතු වෙලා තමයි මේ ජාතික වගකීම අපිට ඉටු කරන්න සිදු වෙලා තියෙන, විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයේ ක්ලීන් ශ්‍රී ලංකා හරහා මේ ජාතික වැඩපිළිවෙලට ලැබෙනවා. දැන් යුනිෆෝම් එකට ටිකක් අපේ රටේ ගෞරවණීය බවක් තියෙනවා සහ පොඩි බයකුත් තියෙනවා. මිනිස්සු මේ වැඩේදී බයෙන්ද දායකත්වය ලබා දෙන්නේ? එහෙම නැත්නම් මේක ජාතික වගකීමක් කියන අවබෝධය ජනතාවට ලැබිලා තියෙනවද මේ වෙනකොට? කියන්නේ පිරිසිදු කිරීම ටික මේ නාවික හමුදාවට, පොලිසියට, හමුදාවට බයේ කරනවද? එහෙම නැත්නම් මේ ඩෙංගු වලින් මිදෙන්න ඕන කියන සංකල්පය මේ වෙනකොට මිනිසුන්ගේ පපුව ඇතුළේ තියෙනවද කැප්ටන්?
2: ඔව්, ඇත්තනම් අපි කවුරුත් දන්නවා දැන් මේ රටේ ඩෙංගු පැතිරීම කොහොමද වෙන්නේ කියලා. ජනතාව හොඳාකාර දැනුවත් වීමක් තියෙනවා. මොකද නිතරම මාධ්‍ය මගින් මේ ගැන අවබෝධයක් ලබා දෙනවා. එතකොට ඇත්තටම ගත්තොත් ඔබ කිව්වා වගේ ත්‍රිවිධ හමුදාව ගිහිපුවම මේ බයකට නෙවෙයි. එතකොට මහජනතාවට හැඟීමක් එනවා මේ අයත් මේකට සහභාගී වෙලා ඉන්නවනම් අපිත් මේකට යම් දායකත්වය, අපේ දායකත්වය උපරිමෙන් ලබා දිය යුතුයි නේද කියන ඒ සිතිවිල්ල එයා අයට එනවා. ඉතින් එතකොට අපි දැන් ගිහිලා බලනකොට අපි කියන නිවාසවලට ගිහිල්ලා ඒ පරිශ්‍රයන් බලනවා, ඒ අය කොහොමද මේ ඩෙංගු මදුරුවන්ට බෝ වෙන මේ ඉඩ හඩක් තියෙනවද, ඒවා පිරිසිදු කරගෙන ඉන්නවද කියන එක අපි බලනවා. එතකොට ඒ අයට හැඟීමක් තියෙනවා, අපි දැකලා තියෙනවා ඒ අය අපිට බොහොම සක්‍රීය විදියට මේකට මේ සහයෝගය ලබා දෙනවා.
1: රටේ ජනතාවට මේ ව්‍යසනයක් කියන කාරණාව දැනෙන්න එක පැත්තකින් ත්‍රිවිධ හමුදාව ඒ පිටිපස්සේ ඉන්න එක සංකල්පමීය වශයෙන් උත් වැදගත් වෙනවා. මොකද ඕනෑම ව්‍යසනයක් පිටිපස්සේ අපි දැක්කනේ නායයාමක් සිද්ධ වුණ තැන, ගං වතුරක් ආව තැන, ඉස්සරහට බැහැලා ඒ වීරත්වය මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සටන් කළේ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්. ඒ විරුවන් වැඩේ ඉන්නවා කියලා කියන්නේ මිනිසුන්ගේ පොපොට පොඩි විශ්වාසයක් සහ වමනාවක් මේ වෙනුවෙන් ගැප වෙන්න ඕන කියන හැඟීමක් අපේ රටේ මිනිසුන්ගේ හදවත් තුළ තියෙනවා. ඩොක්ටර්, දැන් අපි ආයෙම ටිකක් ආවොත් එහෙම ඩෙංගු ගැන කතා කරන්න. පහුගිය කාලේ පරාසය තුල අපි දැක්කා මේ ඩෙංගු මදුරුවා මර්ධනය කිරීම සඳහා බැක්ටීරියා වර්ගෝ කියුබාවෙන් හිමත් එක්තරා විලෝපිත බලපෑමක් කරන්න පුළුවන්. එහෙම සූදානමක් තිබුණා කොවිඩ් වලට කලින්. දැන් ඒ ක්‍රමවේදය අනුගමනය කිරීමට ඉදිරියේ සලසුමක් තියෙනවද? එහෙම නැත්නම් වෙනත් අපිට ක්‍රමවේදයන් තියෙනවද? ලෝකයේ සමහර රටවල ඩෙංගු සහ මුලින් තුරන් කරලා තියෙනවා. ඒ ක්‍රමවේදයන් අපේ ලංකාවට හඳුන්වා දීම සඳහා තියෙන සූදානම කොහොමද?
0: ඔව්, ඉතින් වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා ඩෙංගු සම්බන්ධව දැන් මෙති කාලයක් මේ අවුරුද්ද පතා එකක් මේ ත්‍රිවිධ හමුදාව ඊළඟට වෙනත් වෙනත් ආයතන සම්බන්ධ වෙනවා. මේ ඒ අයගේ තියෙන දිනපතා කරන රාජකාරිය වලට එහා ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා විශේෂ මේ රාජකාරිය වලට මේ ඒ අයගේ විශාල දායකත්වයක් අපි මේ අවුරුදු වසර ගණනාව තුළම අපි දැකලා තියෙනවා. ඉතින් දැන් මේක හැමදාම අපි මේ විදිහටම මේ අර සෝඩ බෝතල ඇරියා වගේ ඒක වැඩි වෙනකොට අපි ඒක පස්සෙන් දුවනවාද? මේ තුල තමයි මම හිතන්නේ ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ අනිත් රටවල් වල මේ සඳහා ස්ථිර සාර යම්කිසි මේක මර්ධනය කරගැනීමේ වැඩසටහන් සොයා බලලා තිනවා. ඒගොල්ලෝ රිසර්ච් කරනවා හරියට මේ සම්බන්ධව. මේන් එකක් තමයි අර්කිවා වගේ ඉස්සෙල්ලා අපි එනෙක් අතදා බැලීම් කරා. නමුත් ඒවා සමහරවට සාර්ථක වුණේ නැහැ. මොකද සමහර ඒ අපි උදාහරණයක් වශයෙන් අපි දැන ගෙනාවා කියුබාවෙන් යම් කිසිදයක් ගෙනාවා. මොකද නමුත් ඒ කියුබාවේ ඩෙංගු රෝගේ පැතිරෙන ආකාරය, ඒ දේශගුණික තත්ත්වයන් අපේ තියෙන ඒ කල්චරට වඩා වෙනස්. ඒ නිසා ඒක සාර්ථක වුණේ නැහැ. නමුත් දැන් මේ අවස්ථාවේදී අපි විශේෂ වැඩසටහන දෙකක් කරගෙන යනවා. ඒ සම්බන්ධව අපි පරීක්ෂණගත කරගෙනවා. ඒක ඒව නියාමනය කරන පයිලට් ප්‍රෝග්‍රෑම් කරගෙන ගිහලා තියෙනවා. ඒවා සාර්ථක තත්ත්වයක් තියෙනවා කියලා අපිට වැටහි ගිහලා තියෙනවා. එකක් තමයි මේ වෝල්බෙකියා කියන ඒ වෝල්බෙකියා කියලා කියන ඇත්තනම් බැක්ටීරියාව. ඒතකොට මේ බැක්ටීරියාව මේක ඉස්සල්ලාම මේ සම්බන්ධ පරීක්ෂණ කරලා මේක සොයාගත්තේ ඇත්තනම මේ ඔස්ට්‍රේලියාවේ මේ මොනෂ් කියන මේ විශ්වවිද්‍යාලයේ World Mosquito Program කියන ඒකට සම්බන්ධව තමයි අනුබද්ධව තමයි කරන්නේ. ඒ අය තමයි මේක හොයාගත්තේ. ඒතර මේක හොයාගත්තේ මේ වෝල්බෙකියා කියලා කියන ඇත්තම බැක්ටීරියාවක් මේ පරිසරයේ තියෙන අනිත් ක්‍රුමීන්ගේ සමහර ක්‍රුමීන්ගේ ශරීර තුළ මේ බැක්ටීරියාව ඉන්නවා. ඉතින් අපි උදාහරණයක් ගත්තොත් ඔය මේ ෆෘට් ෆ්ලයි කියලා කියන්නේ ඔය පළතුරු මැස්ස කියන ඒ සතාගේ මේක තියෙන. ඉතින් ඒ තුළින් ඒ යම්කිසි මර්ධනයක් ඒ පළතුරු මැස්සෙන් ඇති වෙන හානි අවම වෙලා තිනවා ඒ තුළින්. ඒකම තමයි මේ සංසිද්ධිය මේ ඩෙංගු මේකට ගත්තේ. නමුත් අවසනාන්ත විදිහට ඩෙංගු මදුරු වගේ හෝ මදුරු විශේෂයන් තුළ මේ බැක්ටීරියාව නැහැ. ඉතින් දැන් මේගොල්ලෝ පරීක්ෂණ කරලා මේ බැක්ටීරියාව කොහොමද මේ මදුරුව තුළට ඇතුල් කරන්නේ. එතකොට මේ බැක්ටීරියාව මොකද්ද මේ මදුරුවට ඇතුල් කරලා අපි ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? ඒක තමයි ප්‍රධාන වශයෙන්. ඒක තමයි මේ බැක්ටීරියාව ඊඩිස් ඊජිප්ටයි හෝ ඊඩිස් අල්බොපෙක්ටස් කියන මදුරු වර්ගයේ ශරීරවල තිබුණොත්. එතකොට අපි දන්නවා කොහොමද මේ මදුරුවා මේ අපිට විනාශකාරී තත්ත්වයක් ඇති කරන්නේ. ඒක තමයි අපිටම ඩෙංගු රෝගයෙන් පෙළෙන රෝගියෙකුට දෂ්ට කරාට පස්සේ ඒ ලේ උරා බිව්වට පස්සේ ඒ ඩෙංගු වෛරසය ඒ රෝගියාගේ ඉඳලා මදුරුවා තුළට එනවා. ඩෙංගු වෛරසය. එතකොට ඒ මදුරු වගේ හිල්ල තව නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කරපුවම අර වෛරසය මදුරු වගේ මේ කේටය තුළ තමයි ඒ වෛරසය මේ වෛරසය තියෙන්නේ. ඒ කේටය ඇතුළු කළ තමයි ආයේ නැවතවරක් මේ මදුරුවල්ලේ උරා බොන්නේ. එතකොට මේ අවස්ථාවේදී අර වෛරසය නිරෝගී පුද්ගලයාගේ ශරීරගත වෙලා රෝගී කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේක තමයි ප්‍රශ්නේ. එතකොට දැන් අපි මේ බැක්ටීරියාවෙන් කරන්නේ මොකද්ද? ඩෙංගු වෛරසය, චිකන්ගුන්යා වෛරසය, කහවුන කියන වෛරසය සහ මේ රටේ තාම ඇවිල්ලා නැති ඒත් අප්‍රිකා මහද්වීපයේ තියෙන ජිකා කියන වෛරසය මේ හතරම රෝගියෙක්ගෙන් ලේ උරා බීමේදී මදුරුවාගේ ශරීර තුළට එන එක වළක්වන. එතකොට අපිට රෝග වාහකෙක් නැති කරනවා. ඉතින් අපි අර කිව්වා වගේ අර තුන්කොන් මේ අවස්ථා තුනෙන් වෛරසය කොහොමත් තිබෙනවා. නමුත් ඒ වෛරසය ප්‍රචලිත මේ සම්ප්‍රේෂණය වෙන්න දෙන්නේ නැහැ. මොකද රෝග වාහකයා විසින් ගේ ශරීර තුළට මේ වෛරසය එන්න දෙන්නේ නැහැ මේ වෝල්බක කියන බැක්ටීරියාව. අනිත් එක ප්‍රධාන වශයෙන්ම පරීක්ෂණ කරලා බලලා තිනවා මේ බැක්ටීරියාවකින් ජනතාවට වෙනත් කිසිම හානියක් වෙන්නෙත් නැහැ, වෙනත් රෝගී තත්ත්වයක් ඇති වෙන්නෙත් නැහැ, එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා සොයාගෙන දිනවා. ඒක ලංකාවේ 2020 අපි අත්දැක බලලා තිනවා. කොළඹ නගර සභාව සීමාවේ D1 කියන ඒ දිස්ත්‍රික්කය තුළ ඉතාම සාර්ථක එකතුල. නමුත් කොවිඩ් වසංගතයත් ඒකම ආර්ථික ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේදී ඒක නතර වුණා. ඒක නිසා නැවත වරක් අපි ඒක ආරම්භ කරලා දැන් මේ වෙන විට සෑහෙන දුරක් අපි ගිහිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ මේක විශාල මේ තාක්ෂණික බොහොම
1: ක්‍රියාවලිය.
0: ඉතින් ඉස්සෙල්ලා සැරේගෙන ආව අතරම ඒ මදුරු බිත්තර, ඒ කියන්නේ බැක්ටීරියාව සහිත මදුරු බිත්තර මේ ඔස්ට්‍රේලියාවලින් සතියකට බිත්තර මිලියන 10ක් ගේන්න ඕනේ. ඒකට ඒ බිත්තර වලින් සුවමුල් මදුරුව නැති කළොත් මොකද ඒ සුවමුල් මදුරුවන්ට මේ බැක්ටීරියාව එනවා. ඒකට ඒ සුවමුල් මදුරුවන් අපි පරිසරයට එමෙව ගන්න. ඒකට මදුරුව ඉන්නවා. නමුත් මදුරුව ඉන්නේ මේ බැක්ටීරියාවත් සමග. ඒකට ඩෙංගු මේ සම්ප්‍රේෂණය එකෙන් තමයි ඩෙංගු රෝගය හැදෙන එක. ඒකෙන් වැලක් වෙනවා. ඉතින් ඒක මේ නැවත වරක් අපි මේක පටන් ගන්න. නමුත් මේ සැරේ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තීරණය කරලා දිනා මේක කොළඹ නගර සභා සීමා පමණක් නෙවෙයි. මොකද ගිය පාර නගර සභා සීමාව සහ නුගේගොඩ කියන සෞඛ්‍ය වැඳුම්දාරි කොටස් තමයි කරේ. මේ පාර අපි ඉස්සල්ලාම තීරණය කරේ සම්පූර්ණ නගර සභා සීමාව සහ දෙහිවලගල් කිස කියන MOH මේ ඒ කොටස් සඳහා මේ කරමු කියලා. නමුත් පස්සේ ගත තීරණයක් කොට දැන් මේක අපි දන්නවා කොළඹ විතරක් නෙමෙයි ඩෙංගු කියන එක මාතර ගාල්ල හම්බන්තොට ඒකම මධ්‍යම පළාත සබරගමු පළාත උතුරු නැගෙනහිර මේ හැම මේ ලොකු නගර දින තනකම මේක ඇති වෙනවා. ඒක නිසා මුළු ලංකාවටම මේක එන්හෑන්ස් කරන්න නැත්නම් මේක මේ වැඩි කරලා කරන්න ඕනේ. ඒක නිසා ඕස්ට්‍රේලියාවෙන් ඒකට කිව්වා මේ එතකොට ඒකට මේ එහෙන් මදුරු බිත්තර හැම සතියකම ගේන එක මේව නැහැ. ඒ කියන්නේ විශාල වියදමක් යනවා. ඒකෙන්ද ඒ සම්පූර්ණ ඕස්ට්‍රේලියාවේ තියෙන ඒ ෆැසිලිටි එක ලංකාවේ හදමු කියලා. ඉතින් ඒක ඉදිරියේදී අපි දැන් මේ වෙන විට නගර සභාව සමසංගම් සම්බන්ධ වෙලා එතන මේ අපිට ලබා දුන්නා නැතරම් වෙයාහවුස් එකක් වෙලවත්. ඉතින් ඒක තමයි දැන් ඉස්සරහට කරගෙන යන්නේ. ඒක දැන් ඒගෙන විදියට සාකච්ඡා කරනවා.
1: ඕනම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා. විසඳුම් නිවැරදිව කළමනාකරණය කිරීම තමයි සිදුවිය යුත්තේ. ඩෙංගු තමයි අපිට අභියෝගයක් කළ තිබුණේ. හැබැයි මේ බැක්ටීරියාව ව්‍යාප්ත කිරීම ඇතුළේ ඩෙංගු කහවණු තවම ලංකාවට ඇවිල්ලා නැති. නමුත් අනාගතයේ අපිට බලපෑමක් කරන්න බලන සිකා වෛරසය ඇතුළු වෛරස ගණනාවක් විනාශ කරන්න සක්‍රීය දායක වෙන දෙයක්. ඉතින් අත්හදා බැලීම ඇතුළේ සාර්ථක ප්‍රතිඵල ලබාගත් ක්‍රමවේදයන් භාවිත කිරීමට රජය විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඩොක්ටර්, මම මේ අතරතුරේ මහන්න දැන් අපේ රටේ මීට පෙර අපිට තිබිච්ච ලොකුම අවදානම තමයි මැලේරියා. දැන් අපිට මැලේරියාව සම්බන්ධයෙන් ලංකාවේ යම්කිසි පාලනයක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවද? එහෙම නැත්නම් මැලේරියා රෝගිනුත් තවමත් තන තන වාර්තා වීමක් තියෙනවද?
0: ඇත්තටම මැලේරියා කියන එක තමයි මම හිතන්නේ කවුරුත් දන්නවා. අපි දන්නවා 1950 ගණන් වල 60 ගණන් වල විශාල වශයෙන් මේ ජනතාව මරණයටපත් වෙච්ච අවස්ථාවක්. ඉතින් ඒක මේ ඒකත් ඇත්තටම ඉතින් බැලුවාම ඒ ඇනොෆිලිස් කියන මදුරුවගෙන් තමයි ඒ මැලේරියා ඒ විසබීජය යන්නේ. ඒක ඇත්තටම නිට්ටාවට සුව කළ හැකි අවස්ථාවක්. නමුත් අර මහජන සෞඛ්‍ය පැත්තෙන් තිබිච්ච ඒ යම් යම් බාධක නිසා තමයි මේක ඉතාමත්ම දරුණු ලෙස පැතිරලා ගියේ. ඉතින් ඒ ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ මහජන සෞඛ්‍ය පැත්තෙන් කරපු විශාල කැපකිරීම සහ අනික් ආයතන වලින් එච්ච කැපවීම නිසා මේ වන විට අපිට හැකියාව ලැබිලා දෙනවා මැලේරියාව රටෙන් තුරන් කරන්න. ඉතින් ඒක මේ දැන් අවුරුදු 20කට පමණ පෙර මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අපිට එලිමිනේෂන් කියන සර්ටිෆිකේට් එක දුන්නා. ඒක ඉතාමත්ම ආඩම්බර තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට. නමුත් දැන්ට වාර්තා වෙන්නේ ඇත්තටම ඒ රෝගීන් ලංකාවේ ඉන්න මදුරුවගෙන් මේ ඇතිවෙච්ච රෝගීන් නෙවෙයි. ඒ අය වෙනත් රටවල් වලට ගිහලා, අපි දන්නවා ඉන්දියාවේ තාම තියෙනවා, මැඩගස්කර් කියන රටේ තව තියෙනවා, එතකොට අප්‍රිකා රටවල් වලට ගිහම ඒක මැලේරියාව තියෙනවා. ඉතින් මේ වගේ රටවල් වල ගිහිල්ලා ඒවෙන් රෝගේ වැළඳිලා එන අය තමයි දැනට ලංකාවේ වාර්තා වෙන්නේ. ඉතින් ඒ අය සම්බන්ධව පුද්ගලිකවම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැලේරියා මර්ධන ඒකකය මගින් ඒ අය සම්බන්ධව දැඩි අධීක්ෂණයක ඉන්නවා. ඒ අය සොයා බලනවා, පසු විපරම් කරනවා. ඒ තත්ත්වය තියෙනවා.
1: හොඳයි. අපිට මේ වට්සප් ඔස්සේ පණිවිඩයක් විමසලා තිබුණා. අපි ඔබටත් ආරාධනා කරන ඔබේ අදහස්, ඔබේ ප්‍රශ්න ගැටළු යොමු කරන්න පුළුවන් ටේන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන් ලේකම් ඩී ඒ ඉදිරිවීර කැප්ටන් අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මැතිතුමන් අපිත් එක්ක එකතු වෙනවා. මෙතුමන්ලා දෙදෙනාම විමසන්න පුළුවන් 07.03 93.5 93.7 අපේ වට්සප් අංගේ. ක්ලීන් ශ්‍රී ලංකා හරහා මේ දූමායන කටයුතු සිදු කරන්න හැකියාවක් තියෙනවද? විශේෂයෙන්ම මේ පණිවිඩය අපිට දීලා තිබුණේ මාදුලාව පාදුක්ක ප්‍රදේශයේ මහත්මයෙක් ඔහුගෙනවා. හවස් වෙනකොට ඉන්න බැරි තරම් මදුරුවන් ප්‍රමාණයක් අපේ ගෙවල් අවට ක්‍රියාත්මක කරන, අපි පරිශ්‍රයන් පිරිසුදු කරලා තිබුණත් අපිට දන්නේ නැහැ මේ ඩෙංගු මදුරුවද නැද්ද කියන කාරණේ. හැබැයි මදුරු ගහණය වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි දූමායන කටයුතු වෙනුවෙන් ඉල්ලීම් කළත් අදාළ පළාත් පාලන ආයතන වලින් මේ කටයුතු සිදු වෙන්නේ නැහැ. නාගරික වටපිටාව ඇතුලේ විතරක් මේ දූමායන කටයුතු සිදු කරනවා. ඒ සඳහා මැදිහත් වීමක් කරන්න පුළුවන්ද කියලා ලේකම්තුමනි කැප්ටන් ඔබතුමාගෙන් විමසීමක් කළා තියෙනවා. මොකක්ද ඇත්තටම මේ දූමායන කටයුතු සම්බන්ධයෙන් තියෙන වටපිටාව?
2: ඇත්තටම ඩෙංගු මර්ධන වැඩසටහනේදී සවස් කාලේ ඒ වැඩසටහන් කරන අතරතුර දූමායන කටයුතු සිදු කරනවා. දැන් දූමායනය කියන එක මෙම මේකට හොඳම විසඳුම නෙමෙයි. එතකොට දූමායනය කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් පොදු මහජනතාව බලාපොරොත්තු වෙනවා දූමායනය කරාට පස්සේ මේක මේ මදුරුව ටික නැති වෙයි කියලා. නමුත් ඒ පරිසරයේ ඉන්න අනිත් මේ වටිනා කෘමි සතුනොත් එකෙන් විනාශ වෙනවා. ඒක ඊට වැඩිය ලොකු හානියක් වෙන්නේ. ඉතින් දූමායනය කටයුතු මේ ඩෙංගු මර්ධන වැඩසටහන් සිදු වෙන කාල සීමාවේදී සිදු කරනවා. ඒක ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් තියෙනවා. එයාලා තමයි තීරණය කරන්නේ මේක මෙතන දූමායන කටයුතු සිද්ධ කරන්න ඕන ප්‍රදේශයක්ද නැද්ද කියන එක. ඒ අවශ්‍යතාවය අනුව ඒක සිද්ධ කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ මේක එක පැත්තකින් ටිකක් වියදම් අධික වැඩක්, අනිත් එක පරිසරයට හිතකර දෙයක් නෙවෙයි ඒක.
1: ડોક્ટર දැන් මේ ඒ නිලධාරීන් අපිත් එක්ක කතා කරපු වෙලාවටත් මේ කාරණාව ගැන කියලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ දූමායන කටයුතු නිසා මදුරුවට හානියක් වෙනවා වගේම අපිට පරිසර හිතගාමී මීමැස්සෝ වගේ ගහනටත් යම්කිසි බලපෑමක් සිදු වෙනවා කියලා. ඇත්තද මේ කතන්දරේ මේක දූමායනිය කියන එක අත්‍යවශ්‍යද? ඩෙංගු මර්ධනයේට බොහෝ වෙලාවට මිනිස්සුන්ගෙන් නැගෙන මැසිවිල්ල තමයි අපි අපේ පරිසරය පිරිසිදු කරගන්න ඒනට දුන් ගෙහුවේ නැන්නේ. ඒ නිසා තමයි මේ වැඩේ වෙන්නේ කියලා වගේ තර්කයක් ඔළුව ඇතුළේ තියාගෙන තමයි මිනිස්සු සමහරලාට කටයුතු කරන්නේ. ඇත්තටම මේ දුන් ගෙසීම එකම පිළියමද ඩෙංගු මර්ධනයේ තියෙන.
0: ඔව්, ඇත්තටම කැප්ටන් ඉදිරියට කිව්වා වගේ ඒක නෙවෙයි ඇත්තටම තියෙන එකම පිළියම. සහ අපි ඒක මේ ඒක තමයි අපේ මේ ක්‍රියාදාමයේ අවසානම පිළියම වෙන්නේ. ඒක තමයි මම ගලලා කිව්වා වගේ බහුව ප්‍රශ්නෙට. ඔව්, මදුරුව පමණක් නෙවෙයි වෙනත් කෘමීන් මේ දූමායනය තුලින් විනාශ වෙනවා. ඉතින් ඒක පරිසරයට ලොකු හානියක්. ඉතින් අපි අර බලන්නේ හැම එකක්ම ඒ වෙලාවට තුලනය කරලා බලනවා මේකෙන් දෙන හානිය කොච්චරද වාසිය කොච්චරද කියලා. නමුත් අර ඩෙංගු ඇත්තටම මේ දූමායනය කරන්න තියෙන්නේ දැන් අපි මේක අනුව ඩෙංගු රෝගියෙක් වාර්තා වුණාට පස්සේ ඒක ස්ථිර වුණාට පස්සේ මේ ඩෙංගු රෝගියෙක් කියන සහ ඒ අවට තව දෙතුන් දෙනෙක් අපි දන්නවනම් මෙන්න මෙහෙම ඩෙංගු රෝගය හැදෙනවා. අන්න ඒ අවස්ථාවේදී මොකද රෝගය හැදෙන්නේ? සුවඹුන් මදුරුවන් ඉන්න නිසා. ඒ සුවඹුන් මදුරුවන් ආසාදිත නිසා. ඒ කියන්නේ ඒ මදුරුවන්ගේ තුල මේ ඩෙංගු වෛරසය තිබෙන නිසා. මොකද වෛරස් වර්ග හතරක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. නමුත් මේ වෛරසය තියෙන නිසා. එතකොට දැන් මේ සුහුඹුල් මදුරුවන් විනාශ කිරීමේ වෙන හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා මේ මදුරු ගහණය විශාල වශයෙන් තියෙනවා නම් එතන ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා නම් ඒ අවසාන පිළිමක් වශයෙන් තමයි අපි කියන්නේ දූමායනය කරන්න කියලා. නමුත් දූමායනයෙන් ලොකු පරිසර හානියක් ඒකම සිද්ධ වෙනවා. ඉතින් ඒ දූමායනයේ තත්වයට එන්න ඉස්සෙල්ලා තමයි අපි මේ ජනතාව දැනුවත් කරන්න හදන්නේ ඒකෙන් බේරෙන්න. පරිසරයත් බේරගෙන අනිත් අපි දන්නවා සමන්ල වෙනකොට අද මේ දවස්වල නෑ ඇත්තටම. මොඳ මන් දන්නවා දැන් රත්නපුර පැත්තේ මේ කාලේ වෙනකොට මේ සිරිපාද යනකොට සමන්ල යනවා. නමුත් දැන්
3: සාමාන්‍ය පරිසරයේ තිබ්බ සමන්ල ගහන්නේ අඩු වෙලා ගොඩ.
0: එතකොට මීමැස්සු ගහන්නේ අඩු වෙලා තිනා. ඒක මේ ඩෙංගු රෝගයට මේක තමයි අර බත්කූරෝ කියලා ඉන්නේ. එතකොට ඒ සතු හොයාගන්න නැහැ. ඉතින් ඒක නිසා අපි පරිසරයෙන් මේ මර්ධනය කරන අනිත් කෘමිනුත් මේකම විනාශ වෙනවා කියලා. ඉතින් ඒක ඇත්තම ලොකු කේදවචක. මම හිතන්නේ දූමායනය කරන්න වෙන්නේ අවසාන වශයෙන් අර රෝගීන් වාර්තා වෙනකොට ඒ මේ වර්ධනය කරගැනීම සඳහා තමයි. නමුත් ඊට ඉස්සෙල්ලා අපිට පුළුවන් දූමායන තත්ත්වයට යන්නේ නැතුව මේ රෝගය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
3: අපි මේ ගැන තවදුරටත් කතා කරමු. විශේෂයෙන්ම අපිත් එක්ක අද දවසේ ඉන්නවා ඉතාම වගකීතු නිලධාරීන් දෙදෙනෙක්. ඔබට මේ ඔබේ ප්‍රශ්න ගැටළු යොමු කරන්න පුළුවන්. අපි දුරකථන අංක විවෘත කරන 0112 775 765 0112 775 285. අපි WhatsApp අංක අපි විවෘත කරන 0670 393 5 93 7. විශේෂයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහත්මයාත් එක්ක, ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයේ ලේකම්තුමන් ඩීඒ ඉදිරිවීර කැප්ටන් ඩීඒ ඉදිරිවීර මහත්මයා ඉන්නවා. මේ සමහර වෙලාවට ඩෙංගු මර්ධනය කරන්න බැරි ගම්වල ඩෙංගු තවාන් තියෙනවා, නවත්ත ගන්න බැරි. එහෙම නැත්නම් සමහර අය මේ කියන ක්‍රියාමාර්ගවලට එපිටින් යනවා. ඒ කියන්නේ කවුරුත් මේවා ගණන් ගන්නෑ. එහෙම තැන් ඔබට හම්බ වෙලා ඇති කියාගන්න කෙනෙක් නැති වෙන්නේ. ඉතින් පොලිසියට පැමිණිලි කරත් සමහරලාට ඩෙංගු පරීක්ෂා කරන්න ආවට පස්සේ මේක හම්බ වෙන්නේ. දැන් නැවත ඔවුන් ඇවිල්ලා පරීක්ෂා කරලා ගියාට පස්සේ ගමේ ඩෙංගු තවාන් තියෙනවා ඇති. ඒ කියන්නේ සමහර අයගේ බලබුලුවන්කාරකම් මේවට පාවිච්චි කරනවා ඇති. මේ ගැන කතා කරමු, අපි විවෘතව කතා කරමු. කොහොමද මේවා මර්ධනය කරන්න රටක් විදිහට එකතුනේ නැත්තම්? ඒ කියන්නේ මේක වසංගතයක් බවට පත් කරගන්නෙත්, මේක මර්ධනය කරන්නත් සියලු දේ බලපාන ජනතාවගේ ක්‍රියාකාරකම්. අපි ගන්නවා පුංචි විරාමයක්. මේ විරාමයෙන් පස්සේ අපි කතා කරමු. උදේ 8:47.
4: වෙලා

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපුලවට මහබලයක්
1: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපේ බලාපොරොත්තුව මේ තමයි අපේ ජනවරම මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
7: 8:48
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

අපි කතා කරමින් ඉන්නේ ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය සම්බන්ධයෙන්. අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළ අධ්‍යක්ෂ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය කපිල කන්නංගර මහත්මඬ, ඒ වගේම DA ඉදිරිවීර කැප්ටන් ලේකම් ක්ලීන් ශ්‍රී ලංකා වෙනුවෙන් විශේෂම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා සම්බන්ධ වෙමින් මේ සියල්ල කළමනාකරණය කිරීම, සම්බන්ධීකරණය කිරීම, ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහා රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන මේ සියල්ල එකට එකතු කිරීමේ වගකීම් පැවරලා තියෙන්නේ කැප්ටන් DA ඉදිරිවීර ප්‍රමුඛ ක්ලීන් ශ්‍රී ලංකා කණ්ඩායමට. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල ඩෙංගු මර්ධන ව්‍යාපාරය ඇතුලේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන මට ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ක්ලීන් ශ්‍රී ලංකා රාජ්‍ය ජනාධිපති ලේකම් කාර්යාලය හරහා

0: මර්ධනය ගත්තොත් මේ වන විට සමාජයේ රට තුළ පවතින මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ වගකීමක් වෙලා තියෙනවා. ඒ හින්දා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ සඳහා ත්‍රිවිධ හමුදාව, ඊට පස්සේ රාජ්‍ය ආයතන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය, මේ අනිත් රාජ්‍ය ආයතන මේ ඔක්කොම සම්බන්ධීකරණය කරලා මේ ඩෙංගු ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් සිද්ධ කරනවා. මොකද මේ ඩෙංගු මර්ධනය තනිවම සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මොකද ඒ අය මේක රට පුරා පැතිරෙනකොට අනිත් රාජ්‍ය ආයතනවල ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නව සංවිධාන, පොදු මහජනතාව මේ හැම දෙනාගේම සහයෝගය ලබා දෙන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මේක මෙහෙයවීම ප්‍රමුඛ කරගෙන මේ අදාළ කාර්යයන් ටික ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් සිදු කරනවා.
1: ඒතකම දැන් මේ ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම ඩෙංගු මර්ධන ඒකකයක් ස්ථාපිත කළා. ඒ සම්බන්ධීකරණ කටයුතු ටික සිද්ධ වෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා හරහා. අපි ටිකක් ඒ පිළිබඳවත් කතා කරන්න ඕනේ කැප්ටන්. ඇත්තටම ඩෙංගු මර්ධන ඒකකය නිර්මාණය කරගෙන මේ සම්බන්ධීකරණ කටයුතු ටික සිද්ධ වෙන්නේ කොහොමද? ඒ සඳහා ඔබතුමන්ලගේ පාර්ශවයෙන් ලැබෙන දායකත්වය, මේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය කිරීම, රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමෙන් එහාට ගිහිල්ලා ජනතාව දැනුවත් කිරීම, ව්‍යාපාර මේ වැඩසටහන් ගණනාවක් ක්ලීන් ශ්‍රී ලංකා තුල ක්‍රියාත්මක වෙනවා ඩෙංගු මර්ධනය සඳහා. ඔබතුමන්ලා කොහොමද ජනතාව දැනුවත් කිරීම සහ මේ ඩෙංගු මර්ධන ව්‍යාපාරයට සක්‍රීයව දායක වෙන්නේ? ක්ලීන් ශ්‍රී ලංකා පැත්තේ තියෙන සමාජ වගකීම ටිකක් අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි.
0: ඔව්, දැන් අපි ඩෙංගු මර්ධන කටයුතු වලදී මේ සම්බන්ධයෙන් ප්‍රමුඛව කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය කපිල කණ්ණංගර වෛද්‍යතුමා අධ්‍යක්ෂ ධුරේ දරන ඩෙංගු මර්ධන ඒකකය තමයි මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්නේ. එයයි කටයුතු කරන්නේ රට තුළ ඩෙංගු ව්‍යාප්තිය කොහොමද, මොන මොන ප්‍රදේශවලද ඩෙංගු මදුරුවන් මේ අවස්ථාවේ වර්ධනය වෙන්නේ, අපි පාලනය කළ යුත්තේ මොන ආකාරයෙන්ද කියන එක ඒ වෛද්‍යතුමන තමයි තීරණය කරන්නේ. එතකොට අපි මේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ප්‍රකාශයට පත් කරාට පස්සේ අපි ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරනවා මේ ඩෙංගු මර්ධන කටයුතු සිද්ධ වෙන ඒ සතිය හෝ මාසෙ හෝ ඒ කාල ඇතුළත. එතනදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඊට පස්සේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍යංශයේ නිලධාරීන්, මේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ඒ අධ්‍යක්ෂතුමා ඇතුළේ නිලධාරීන් සමග සම්බන්ධ වෙලා ඒ දවස පුරා අපි ඒ විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කරනවා. එතනදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කිරීමෙන් මේ ජාතික මට්ටමේ සිදු කරන ඩෙංගු මර්ධන වැඩසටහන සමීපව නිරීක්ෂණය කරමින් මේක කොහොමද මේක සාර්ථකව සිද්ධ වෙනවද, නිවාස පරීක්ෂාව, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සමග ත්‍රිවිධ හමුදාව ඒ සම්බන්ධ වෙලා මේ සිද්ධ කරන කාර්යයට මහජනතාවගේ සහයෝගය ලබා දෙනවද, ඒ කාර්ය සමීපව නිරීක්ෂණය කරනවා මේ විශේෂ මෙහෙයුම් මැදිරිය ඉඳගෙන. ඊට පස්සේ ඒ අවස්ථාවේදීම ඒකට මොන හරි විසඳුම් අවශ්‍ය වුණොත්, ජනතාව මොන හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරොත් එයට ඒ අවස්ථාවම විසඳුම් දෙන්නත් ඒ නිලධාරී මණ්ඩලය එතන සූදානම් වෙන්න ඉන්නවා. එතන මේ ඒ සම්පූර්ණ පීරියඩ් ඒ කාලය ඇතුළත ඒ ඩෙංගු මර්ධන වැඩසටහන සමීපව නිරීක්ෂණය කරමින් ඒක සාර්ථකව කරගන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සියලු නිලධාරීන් එකවන්ව එතන මෙහෙයුම් මැදිරියේ කටයුතු කරනවා.
1: මේ ජාතික වගකීම ඉටු කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමන්, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මේ රාජ්‍යාන්ත්‍රණයේ මැදිහත් වීම තුළ අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගකීම දරන්න පුළුවන්, එවෙනුවෙන් කැප වෙන්න පුළුවන් පිරිසකට බාර දෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහත්තුමන්, ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් නාවික හමුදා නියෝජනය කැප්ටන් ඩී.ඒ. ඉදිරිවීර මහදා

0: ප්‍රධාන මේ සියලු දෙනා මේක පේවෙලා කැපවීමෙන් සිදු කරමින් ඉන්න වගකීමක්. ඉතින් ඒ වගකීම මැනවින් ඉටු කිරීම ඇතුලේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම යුනිට් එකක් තිබිලා මෙහෙම නිලධාරීන් පිරිසක් ඉඳිලා ලංකාවේ 98,616ක් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්නේ කොහොමද කියලා. හැබැයි අපි සමස්ත පොපියුලේෂන් එකෙන් අරන් බලපුවම මේක ඉතාම සුළු ප්‍රතිශතයක්. හැබැයි මේටත් වඩා අඩු ප්‍රතිශතයකට ඩෙංගු රෝගීන් අරගෙන එන එක මෙතුමන්ලාගේ වගකීම, මෙතුමන්ලාගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් තමයි ජනතාව දැනුවත් කරන්නේ. ඩෙංගු මර්ධන ඒකකයක් පිහිටවලා ඩෙංගු මර්ධනය සඳහා නීති රීති සම්පාදනය කළා, මොනවත් කළා ඩෙංගු නවත්තන්න බෑ. මොකද මේ කරන ක්‍රියාවලිය ඇතුලේ ඩෙංගු මදුරුවා බය කරන්න අපිට වැඩපිළිවෙලක් තිබ්බනම් ඩෙංගු මදුරුවා බෝ වෙන එක නවත්තන්න තිබුණා. හැබැයි මේ වෙලාවේ අපි මේ දැනුවත් කිරීම කරන්නේ මදුරුවට නෙවෙයි, මදුරුවගෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට. අපි අපේ කොටස හරියට මේ ඉටු කළාද කියන ප්‍රශ්නය අපි ළඟ තියෙනවා. අපි ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ යලි කතා කරමු. අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. උදේ 8:59 වෙනාඩි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකයි දිරවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රජේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබන්
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: බෙන්ගාල බුක්ක බුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දෙවිනේ ප්‍රදේශ රසකට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවන බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් වැසි තත්ත්වයේ හෙළයාමක් ද අපේක්ෂා කරනවා. බස්නාහිර සබරගමුව වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නොරිලිය දිස්ත්‍රික්වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවීම හැකියාව පවතිනවා. වැසි සමග තද සුළං සහ අකුණු අනතුරුද සිදුවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් මුහුදු ප්‍රදේශද දැඩි ලෙස රළුවන බැවින් දිවිර සහ නාවික කටයුතුවලදී විශේෂ අවධානය යොමු කරන ලෙස කලගුණ අංශ ඉල්ලා සිටිනවා. මේ අතර ගාල්ල, කළුතර, නුවර, කෑගල සහ රත්නපුර දිස්ත්‍රික්වලට පළමු මට්ටමේ නායම් අනතුරකවීම සහ නොරිලිය දිස්ත්‍රික්කයේ සඳහා දෙවන වට්ටමේ ඩායම් අනතුරක වීම නිකුත් කර තිබෙනවා. ජාතික නැගලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ මෙම අනතුරු එකවීම අද පෙරවරු 7 සිට හෙට පසරු 7 දක්වා ක්‍රියාත්මක බවයි. ඉරානයේ ඇමරිකාවට කොන්දේසි 3ක් කටර් හරහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැනුම් දී තිබෙනවා. එය අනුව සියලුම පෙරමුණු ඔස්සේ පවතින යුද්ධය අවසන් කිරීම, ඉරානයේ අතිරුව ඇති අරමුදල් නිදහස් කිරීම සහ ඉරානයට එරෙහි නාවික අවහිරතා අවසන් කිරීම යන කොන්දේසි ඇතුළත්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය ඉරානයේ බලාපොරොත්තුවෙන් සිටින බවයි එරට ජාතික ආරක්ෂක ප්‍රධානි මොහ්සින් රෙසායි පවසන්නේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ජීවිතයේ ආයුෂ කෙටි හැබැයි හිමයි කියලා මේ ඉපදිච්ච ගමන් මැරෙන්න බෑනේ. අපිට කාලයක් තියෙනවා. ඒ කාලය තුළ අපි නිරෝගීව ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වෙන වටපිටාව කවුරුත් අපිට හදලා දෙන්නේ නැහැ. ඒ වටපිටාව පිරිසිදුවට තියාගෙන ඉඳලා ඩෙංගු වගේ ව්‍යසනයන්ගෙන් බේරිලා ඉන්න වගකීම ඔබටත් පැවරලා තියෙනවා. රජයේ විදිහට යම් මැදිහත් වීමක් කරනවා, ඒ වෙනුවෙන් පෙනී සිටීමක් කරනවා. විශේෂයෙන්ම ජාතික ඩෙංගු මර්ධන ඒකකය මේ ක්‍රියාන්විතය තුළ ඉන්නවා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ විශේෂයෙන් මේ ජාතික ව්‍යසනයන් හමුවේදී ත්‍රිවිධ හමුදාව කළමනාකරණය කරමින් ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමෙන් අපේ ජීවිත රකින්න මහා ශක්තියක් වෙමින් රැඳිලා ඉන්නවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා එතුමන්ලගේ මඟ පෙන්වීම යටතේ මේ මහජන දැනුවත් කිරීම හරහා ලබා ගන්න දැනුම එකතු කරලා අපි මහජනතාව විදිහට ක්‍රියාත්මක නොවුනොත් කිසිවෙකුටත් මෙය වෙනස් කළ නොහැකි කියන කාරණේත් අපි හොඳින් සිහි තබා ගත යුතු වෙනවා. අපි මේ වෙලාවේ ඔබට දුරකථන අංක විවෘත කරලා තියෙනවා. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විවිධ ප්‍රදේශ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ සියල්ල කළමනාකරණය කරන්න සූදානම්. විශේෂයෙන්ම ඔබට ඇමතුමක් ගන්න පුළුවන් 011-2-775-766 011-2-775-766 WhatsApp ඔස්සේ ඔබේ අදහස ඔබේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන් 07-03-935-937. අපි ඉතාම ගෞරවයෙන් මේ කතාබහට ආරාධනා කළේ අධ්‍යක්ෂ ජාතික ඩෙංගු මර්ධන ඒකකය වෛද්‍ය කපිල කන්දංගර මහත්මන්ට, ඒ වගේම ක්ලේන් ශ්‍රී ලංකා ලේකම් නාවික හමුදා නියෝජනයේ කැප්ටන් ඩී.ඒ. එදිරිවීර නිලධාරිතුමන් අද මේ කතාබහට එකතු වෙනවා. තොරතුරු අපිට එමුතුමක් තියෙනවා අනිල් මහත්මයාගෙන්. ඔබතුමාගේ අදහස අපිට යොමු කරන්න පුළුවන්. අයබෝන් සුබදාසනක්.
1: සුබදාසනක්. ඇත්තෙන්ම ඉතාමත් හරවත් වැඩසටහන් සමගාම ඉදිරිපත් කරන ඔබ වංගෙදිජේට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒත් එක්කම මම මේ ආම්බයක් විදියට මට ලැබිච්ච දෙයකින් මම ලබාගත්තු අත්දැකීමක් මම පරීක්ෂණයක් විදියට ඉදිරියට කරපු දෙයක් විද්වත් දෙපළක් ඉදිරියේ සහ ඔබලා ඉදිරියේ මට ඉදිරිපත් කරන්න ලැබීම සම්බන්ධයෙන් මම ඉතාමත්ම සන්තෝෂමත් වෙනවා. මම හිතන්නේ මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබලට මේක මම ඉදිරිපත් කළාට පස්සේ මම මේක රිසර්ච් එකක් විදිහට දිග කාලයක් කරලා යංගසි අත්දැකීම ලබාගත්තු දෙයක්. මම මෙතනදී මම ඉදිරිපත් කරන්නේ මේ ලොකු ව්‍යසනයක් විදිහට මේ දවස්වල තියෙන මේ ඩෙංගු කරදරයත් එක්ක මගේ අදහස මේ මදුරු ඝනත්වය යංගිස් පරිසරයක මදුරු ඝනත්වය අඩු කර ගැනීමට කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක පිළිබඳව අදහසක් පමණයි. විශේෂයෙන් පහුගිය අපේ රටේ ගත්තොත් එහෙම පරිසරයත් එක්ක බොහෝ වෙලාවට මදුරු ඝනත්වය අඩු වෙන විදිහේ ස්වාභාවික ක්‍රමයන් තිබුණා. නමුත් මේ වෙනකොට ඒවා ගොඩක් දුරට මගහැරිමින් ගිහින් තියෙනවා. මේ වැඩසටහන තුළදීත් ඒ වගේ දේවල් පිළිබඳව කතා කරා. මම කියන්නේ අපි හැමදාම කරන්නේ ඩෙංගු මර්ධනය නැත්නම් මදුරු මර්ධනය කියලා මදුරුව බොහෝරිතෙන් හොයාගෙන ගිහිල්ලා විනාශ කරන එක. මිනිස්සු නැත්නම් ජනප්‍රදාව එකතු කරගෙන සන්නද්ධ හමුදාවන් යොදාගෙන සම්මදාන වගේ දේවල් කරගෙන ගිහිල්ලා කානු පද්ධති සුද්ධ කරගෙන මදුරුව ඉන්න තැන් වලට ගිහිල්ලා ඒ තැන් සුද්ධ කරමින් මදුරුව විනාශ කරන ගෑන් කිසි කාල සීමාවකට සුද්ධ කරනවා. නැවත ඒ තැන් ඒ වල මදුරුව බෝවින් කරගෙන යනවා. මගේ අදහස අපි අපේ නිවස් තුල නැත්නම් අපේ රාජ්‍ය ආයතන තුල, පාසල් තුල, රෝහල් තුල, ඒ වගේ තුල නිතර මිනිස්සු ගැවසෙන තැන් අපි අපේ නිරීක්ෂණ ලක් වෙන තැන් වල මදුරුවාට බිත්තර දැමීම සඳහා මදුරුවන්ට උගුල් වගේ දේවල් නැත්නම් මදුරුවාට විතුරු විජු දැමීම සඳහා තැන් සූදානම් කරලා දීලා අපේ රුටීන් එකක් විදිහට අපි නැත්නම් දිනචරියාවක් විදිහට ඒවා විනාශ කිරීමේ ක්‍රමවේදය සූදානම් කරොත් අපිට පුළුවන් වෙනවා මදුරුවාට දිනපතා බිත්තර දැමීම සඳහා තැනක් අපි දීලා මදුරුවාගේ බිත්තර සමහර වෙලාවට කීට අවස්ථාවට පත් වෙන්නේ දවස් 5-6-7 වගේ කාලයක් යනවා. ඒ කාල සීමාව තුළදී අපි නිතිපතා අපි උදාහරණයක් ගත්තොත් සතියේ අපේ ගෙදර මදුරුවාට බිත්තර දැමීම සඳහා බිජු දැමීම සඳහා අවස්ථාවන් 3-4 පොලක සූදානම් කරලා දීලා අපි සතියේ දින දෙකක් යොදා ගන්නවා ක්‍රමවත් විදිහකට. අක්‍රමවත් විදිහකට නෙමෙයි, ක්‍රමවත් විදිහකට ඒ තැන් විනාශ කරලා දාන්න. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් සමාජගත කිරීම තුළ මේක තනියෙන් කරන්න බෑ. ප්‍රජාව දැනුවත් කරන්න ඕන කොයි විදිහටද මේ මදුරුව සකස් කර ගැනීම කරන්න පුළුවන්නේ. ඒක මදුරුවාගේ බිත්තර දැමීමට පස්සේ නැත්නම් ඒ මදුරුවා බිත්තර දැමීමට ආකර්ෂණය වෙන ආකාරයට කොහොමද මේ වගේ දේවල් සකස් කරගන්නේ. ඊට පස්සේදී ඒ බිත්තර දැම්මට පස්සේ කොහොමද පරිසරගත නොවී විනාශ කරන ක්‍රම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මදුරු බිත්තර නැවත පරිසරයේ දිගේ දිගු කාලිනේ තිබිලා නැවත වර්ෂාවක් ආවොත් නැවත බිත්තර සක්‍රීයත්වයට පත් වෙන්න පුළුවන්. ඒක නිසා අර ක්‍රමානුකූලව කොයි විදිහද මේක විනාශ කරන්නේ, ආර්ථික වශයෙන් ලොකු වියදමක් යන්නේ ක්‍රමවේදයක් කරා කොහොමද විනාශ කරන්නේ, ප්‍රජාව දැනුවත් කිරීම තුලින් කරන්න පුළුවන් වැඩසටහනක් මම ඩිසයිඩ් එකක් විදිහට කරලා දිනවා. ඒකෙදි ලොකු වියදමක් යන්නේ නැහැ. මදුරුවට විදුලි ලැබීම සඳහා උගුල් සකස් කර ගැනීමට ලොකු වියදමක් යන්නේ. අපිට පුළුවන් ගෙදර පාවිච්චි කරපු අයිස්ක්‍රීම් කප් එකක් වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ වගේ දෙයක් ගෙදරක පහක් හයක් සකස් කරලා තියලා ඒක සතියේ දවස් දෙකක් විතර ගෙදරින් මේ ගෘහේ ගෙදරින් කවුරු හරි කෙනෙක් නම් කරලා එයාට පුළුවන් ඒක විනාශ කරන්න. විනාශ කිරීමේ ක්‍රමවේදී තුළදී විනාශ කරන්න අපිට ලොකුවට රසායනික ද්‍රව්‍ය ගන්න නැතුව අපිට පුළුවන් ලුණු වගේ දෙයක් අරගෙන නැත්නම් අපිට මේකට තවදුරටත් විද්වත් සමාජගත කරලා විද්වතුන්ගෙන් උපදෙස් අරගෙන කීට විද්‍යාඥයෝ වගේ අයගෙන් කොයි විදිහටද මේ විනාශ කරන්න පුළුවන් කියන දේවල් පිළිබඳව උපදෙස් අරගෙන මේක සමාජගත කරු ප්‍රජාවත් තුළ ගෙනිහිල්ලා ප්‍රජා දැනුවත් කිරීම තුළින් අපිට පුළුවන් පාසල් තුළ මේ දේ ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් රාජ්‍ය ආයතන තුළ මේ දේවල් ක්‍රියාත්මක කරන්න. මොකද මට හිතෙනවා අදහසක් විදිහට මේ මදුරු ඝනත්වය අපි හැමදාම මදුරු බුවෙනතෙන් හොයාගෙන යන්නේ නැතුව මදුරු අපි ඉන්න තැනට ගෙන්නගෙන මදුරුවට මේ බඳුවාගේ බීජ දැමීම
2: විද්‍යාත්මක වෙන්න ඕනේ සහ ඒකේ ගුණාගුණ පිළිබඳව මේක වෛද්‍ය විද්‍යාත්මකෝ සහ මේක විද්‍යාඥයෝ මේක පර්යේෂණ කරලා විවිධ රටවල ලංකාව විතරක් නෙවෙයි විවිධ රටවල මේ සම්බන්ධයෙන් පර්යේෂණ තියෙනවා. අපි වෛද්‍යතුමන්ගෙන් අහමු මොකද ඒ වගේ අදහසක් කොහොමද සුදුසුද නැත්නම් ඒ වගේ අදහසක භයානක තත්ත්වයක් තියෙනවද මොකද ඒ පැහැදිලි කිරීම. මෙතුමන් මේ මීට අවුරුද්දකට විතර කලින් අපිට කතා කරා මේ ගමනාගමන සම්බන්ධ ප්‍රශ්න කීයක මතක් කරන්න ඕනේ. එතුමා කිව්වා අදහස එතුමා කියන ක්‍රියාත්මක වුණා කියලා. මොකද විශ්‍රාමික ලුතිනන් කර්නල් වරේක් රටට ආදරේ පුද්ගලයෙක්. ඉතින් හැමතිස්සෙම මේ වගේ වැඩසටහන් වලට ඒ වගේ දායක වීම අපි අගය කරනවා. මේ වෛද්‍යතුමනි අපි විස්තර කරමුකෝ මොකද්ද මේ පැහැදිලි කිරීම.
3: ඔව් අතරම ඒ අනිල් මහත්තයා කියපු ඒ විස්තරය මම දැන් ඉතින් කියන්නේ වැදගත් අතරම මේ කාලයක් තිස්සේ නොයෙක් නොයෙක් තැන්වලකත් හඳා බලපු දෙයක් මේ දේ අතරම ඒක තමන් අර කියපු ඒක වචනයක් මම කියන්නම්. එතුමා කියපු ඒක මේක වගකීමෙන් කළ යුතු දෙයක් වෙනවා. මොකද අපි නැත්තම් අර තවත් මදුරු බෝ වෙන ස්ථාන ඇති කරලා ඒක වගකීමෙන් තොරව තිබොත් එතෙන්දී නැවත වරක් මේ අපි මේ කරන සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නැතනම් අර කිව්වා වගේ අපිට පුළුවන් ඒක ඒක අත්හදා බලලා තිනවා. සමහර ගෘහස්ත තත්වෙන් අත්හදා බලලා තිනවා. ඒ මදුරු ගුල් හදලා අපි ඇත්තටම ওই මදුරු ගුල් කියන එකක් භාවිත කරනවා. මේ මදුරුවන් අල්ලලා මේ පරීක්ෂණ වලට මදුරුවන් අල්ලා ගැනීම සඳහා දැන් ওই වෝල්බැකියා කියන මේකේ උනත් අපිට අවස්ථාව වෙලා තිනවා. දැන් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට යවන්න අපේ ලංකාවේ හැදිච්ච මදුරු මේ මදුරු EDC ඊජිප්තය කියන මදුරු 20,000ක් අපි 20,000ක් 30,000ක් පමණ අපිට යවන්න වෙලා තිනවා මේ වැඩසටහන පටන් ගන්න සඳහා ඔස්ට්‍රේලියාවට. ඒක කරන්නේ તો නොවි විදිහට තමයි අපි මදුරු ගෝලයකට කියනවා අපි ගැවි ට්‍රැප්ස් කියලා. තුරන් නෝකට අපි මදුරු අල්ලගෙන ඒ කියන්නේ පිටර දානවා. ඊට පස්සේ අපි එතනින් එහාට ඒ මදුරුවට යන්න දෙන්නේ නැතුව අපිට අල්ලගන්න පුළුවන්. ඉතින් මේ අනිල් මහත්තයා කියපු කතාව ඇත්ත. එතනම කරන්න පුළුවන්. ඉතින් වගකීමෙන් කළ යුතුයි. අර කියනවා වගේ හරි වෙලාවට මොකද දවස් 5ක් විතර යනකොට මේ පිටර සුමුල් මදුරුවන් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඊට පෙර මේක විනාශ කරලා ඒක ඉවත් කරන්න ඕනේ.
2: මම ඒකයි ඇහුවේ. දැන් ඕක අපි ජනගත කරාට පස්සේ ඒක හැමෝම ඔහේ කරන්න ගියොත් ආයිමත් එන්නේ වසංගතයකට අපි පාර කපන එකක්. ඒ කියන්නේ මේක හැමෝටම වෘත්තිමය මට්ටමේ වගකීමක් නැහැ නේ. ඒකට සාමාන්‍ය කෙනෙක්ට මේක ගිහිල්ලා මදුරු වගා කරා වගේ එකක් වෙන්න පුළුවන් කියලා.
3: ඒ නිසා ඒක වගකීමෙන් කරන්න පුළුවන් නම් තමයි සමහර තැන්වල ඒක කරනවා. අපි දන්නවා එහෙම කරනවා කියලා. නමුත් ඇත්තටම මේක දැන් මදුරු ඔය මේ විනාශ කිරීම අපි කියනවා ඒක නැත්නම් පාලනය කිරීම එක මාර්ගයකින් ක්‍රමයකින් නෙමෙයි මේක කරන්නේ. ඒකට අපි කියනවා ඉන්ටිග්‍රේටඩ් වෙට් කන්ට්‍රෝල්. කියන්නේ මේ ක්‍රම කීපයක් එකව කරගෙන තමයි මේ මදුරුව මර්ධනය කරන්න අපි. මොකද මදුරුව කියන්නේ අවුරුදු මිලියන ගණක් ඉස්සරින් නම් හිටපු
2: මුසතේ
3: පරිණාමය වෙයි ආපු මදුරුවේ. ඉතින් ඒක නිසා මේ ඒක විනාශ කිරීම මේ ලේසි පාසු නැහැ. ඉතින් සමහර ලාවට කියනවා දැන් ඔය අපි ඇති කරන බෝ වෙන ස්ථාන වලට නැතුව ස්වභාවිකව තියෙන ගස් බෙන තුළ ඒ ගාවට ඔය කොල්ල කවල්ලදී වතුරට එහෙම එහෙමත් වෙන්න පුළුවන්. අපි නෑ කියන්නේ. නමුත් ඒක ඉතාමත්ම සුළු ප්‍රතිශතයක්. මොකද මදුරුවට ඒවට යන්න ඕනේ නෑ. මොකද මේ අපිම තැන් දීලා තියෙනවා. ඒ නිසා ඒකයි තියෙන නිසා
2: මේක ඒවා කැලේනේ. ඒක කැලේ නෂ්ට කරන්න තියෙන සීමා වඩුයි. අන්න ඒක
3: සීමා වඩුයි. ඒක නිසා ගොඩක් ඒකට බාධාවල් තියෙනවා මදුරුවට මේ ඒ මෙඩුම් රෝගේ පතුරවන්න.
0: ડોක්ටර් මේත් එක්කම ගොඩක් වෙලාවට මේ කැප්ටන් ඉදිරිවීරට එහෙම මේ ප්‍රායෝගික තලයේ ශේෂ්ත්‍රයන් තුල සංචාරය කරද්දී මේ අත්දැකීම ඇති. අපේ ගෙදර නම් මාළු ටැංකියක් දිනවනේ. මේකේ මාළු ඉන්නවා. ඒ නිසා අපේ මාළු ටැංකියේ කිසිම වෙලාවක ඩෙංගු මදුරුව හැදෙන්න විදියක් නැහැ. මොකද මාළු මේ මදුරුවන්ගේ බිත්තර ආහාරයට ගන්නවා. මෙහෙම තර්කයක් අපේ සමාජය තුළ දෙන. ඇත්තටම මාළු ටැංකියක් ගෙදර තියෙනවා නම් ඒකේ මාළු පැටවු ටිකක් ඉන්නවා නම් ඩෙංගු මදුරුවාට හෝ අනිත් මදුරුවන්ට බෝ වීමේ හැකියාවක් තියෙනවද නැද්ද? මේකට මේ තෝරාගත්ත විශේෂ බිත්තර ආහාරයට ගන්න මත්සීන් වර්ග ඉන්නවද? කොහොමද ડોක්ටර්? මොකද බොහෝ වෙලාවට අපි දැකලා තියෙන අපි මේ මාධ්‍ය ආවරණ වලට ගියත් මිනිස්සු කියන්නේ මේ බතු වතුර ටැංකියක් කියුණාට මේකේ මාළු ඉන්නවනේ. හරි, එහෙම ප්‍රශ්නයක් නැහැ නේ කියන තර්කය අනිත් පැත්තෙන් එනවා. ඒක තර්කානුකූලයිද? එහෙම නැත්නම් ඒක ඇත්තටම අවදානමකුත් තියෙන තැන තියෙනවද?
3: ඔව්. ඇත්තටම මේ ඒ දැන් සුරතන් මසුන් නැති කරන ටැංකිය වල අපි දන්නවා බොහෝ දෙනාගේ මතයක් තියෙනවා මේ මතුරු කීටයක් වෙන විදිහක් නැහැ. මොකද මේ මාළුව මේ මතුරු ටික මතුරු කීටය යන ආහාරයට ගන්නවා කියලා. නමුත් ඇත්තටම බැලුවොත් එහෙම සමහර මේ මාළුව එහෙම ආහාරයට ගන්නෙ නෑ. අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපි දකින්නේ කාප් කියන වර්ගයේ අර විශාල වශයෙන් කියන්නේ විශාල වෙනවයි මදුරු. ඒකම ගෝල් ෆිෂ් වගේ මදුරු. ඉතින් මේ මදුරු මේ මාළුව මේ මත්සෙන් මදුරු කීටයන් ආහාරයට ගන්නෙ නෑ. එතන අපි හැමතිස්සම කියන්නේ එහෙම ටැංකියක් තියෙනවා නම් ගප්පි කියන අර පොඩි මාළු විශේෂ බෝ කරන්න කියලා සමහර අපි දන්න පොණ්ඩවල අපි වතුර නිතර තියෙනවා මේ දීර්ඝ කාලීනව. ඉතින් මොකද ඒ ගප්පි කියන මදුරු විශේෂය ඇත්තටම මදුරු කීටයන්ව අනුභව කරනවා ආහාරයට ගන්නවා. ඒකෙන් ද හැම මදුරුවම හැම මේ මාළුවම මදුරු කීටය ආහාරයට ගන්නෙ නෑ. ඒක නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලයි.
2: දැන් තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඊට කලින් මම කැමති මේ කැප්ටන් ඉදිරිවීරගේ පැත්තට යොමු වෙන්න. දැන් අපි දැක්කා ඊයේ 3 වෙනි සෙනසුරාදා මාසේ ඊයේ අත්තම වැඩසටහන ක්‍රියාත්මක වුණා විවිධ ප්‍රදේශවල. ඒතර මේ දැන් මදුරු මර්ධනයට නැත්නම් ඩෙංගු මර්ධනයට පරිසරය පිරිසිදු කරන්න ප්‍රජා සහභාගීත්වය සම්බන්ධයෙන් කතා කරනකොට ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකක් ඉදිරියට අත්තම ක්‍රියාත්මක කරනවා. දැන් මේ වගේ ජාතික වැඩසටහනක ඔය අත්තම වගේ තැනකදීත් මේ මදුරු මර්ධනයට අවස්ථාව යොදා ගන්නවද? මම කැමතියි ඒ වැඩි පිළිබඳව දැනගන්න.
4: ඔව්, අත්තම බොහොම හොඳ ප්‍රශ්නයක්. අත්තම වැඩසටහන අතරම ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තමයි මේක සංකල්පයක් විදිහට ඉදිරිපත් කරේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට. ඊට පස්සේදී අපි ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනෙන් තීරණය කරා පෞගේ කාලේ ඩෙංගු ලොකු වර්ධනයක් තිබ්බ රට තුල ඒ අවස්ථාවේ මේක ඉක්මනින් ක්‍රියාත්මක කරොත් හොඳයි කියලා. මොකද මේක ඇවිල්ලා මේ අත්තම කියන වැඩසටහන ගමේ ප්‍රජා සහභාගීත්වයෙන් සිද්ධ කරන වැඩසටහනක්. එතකොට ඒ ගමේ තියෙන ඩෙංගු කොහේ හරි ඒ ප්‍රදේශයේ බෝ වෙන තැනක් තියෙනවා නම් ඒක මර්ධනය කරගන්න මේක ලොකු පිටිවහලක් වෙනවා. මොකද ප්‍රජා සහභාගීත්වයෙන් තමන්ගේ ගමේ තියෙන ප්‍රශ්නයක් හඳුනගෙන ඒකට විසඳුමක් ගම ඇතුලේ ගමේ ගම්වැසියන් විසින් එකතු වෙලා දෙන ශ්‍රමදායකත්වයක් ලබා දීලා ඒක පිරිසුදු කර ගැනීම ඕ ඊට වැඩි දියුණු කර ගැනීම තමයි මේ අත්තම වැඩසටහනින් කරන්නේ. එතකොට මේ ඩෙංගු මදුරුවන් බොහෝ වෙන තැන් ප්‍රදේශයේ තියෙනව නම් ගමක තියෙනව නම් ඒ තැන තමන්ට ගමේ කීප දෙනෙක් එක්ක එකතු වෙලා මේක මර්ධනය කරගන්න මේක මේ මදුරු බෝ වෙන ස්ථාන විනාශ කරලා ඒ පිරිසුදුතාවය මේ පිරිසුදු කරන්න මේ අත්තම වැඩසටහන ලොකු ප්‍රයෝජනයක් වෙනවා.
0: දැන් කැප්ටන් මේ බොහෝ දෙනා අපිට WhatsApp ඔස්සේ පණිවිඩය වෙනවා. ඒ අතරතුරේ ඔබතුමාට මතක් කරන්න කියලා විශේෂ කාරණයක් තියෙනවා. බොරලස්ගමෝ MOH ඔෆිස් එක ළඟ තියෙන ජලාශය වසා සැල්විනියා ව්‍යාප්ත වෙලා ඩෙංගු රජ දහනක අවදානමක් තියෙනවා. අවධානය යොමු කරන්න කියලා විජේසිංහ බොරලස්ගමෝ ඉදන් තමයි මේ කතාව කියලා තියෙන්නේ. එහෙම අවදානම් කලාපයක් තියෙනවා කියන කාරණාව. ඒත් එක්කම බොහෝ දෙනා විමසන කාරණාවක් තමයි ඔබතුමන්ලා සතුව ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා ඒ වගේම කීට විද්‍යාඥයින් ප්‍රමාණය ප්‍රමාණවත්ද? මොකද සමහර ප්‍රදේශ ආවරණය කරන්න තියෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලාගේ ප්‍රමාණය හරි අඩු. ඒ නිසා අපේ පැත්තට නම් වැදරදිලාවත් PHA මහත්තයෙක් ඇවිල්ලා නැහැ. එහෙම චෝදනා කීපයක් තියෙනවා. ඇත්තට මොකක්ද ඒ වෙනුවෙන් තියෙන තත්ත්වය? එහෙම නැත්නම් ඒ දැනුම තියෙන නිලධාරීන් පිරිසක් ක්ලීන් ශ්‍රී ලංකාවට ඉන්නවද මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලාගේ කාර්යභාරය ඉටු කරන්න පුළුවන්
2: අය? අධ්‍යක්ෂතුමාට තමයි පිළිතුරු දෙන්න හොඳම සුදුසුම ගැන. අධ්‍යක්ෂතුමනි කතා.
3: ඔව්. ඇත්තටම මේ දැන් ඔය අපි කියන වගේ දැන් මේ ගිය සතිය තුල 14 වෙනි සමුදාව ඉඳන් මේ ඊයේ දවස දක්වා විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වුණා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ සියලුම දෙනා සම්බන්ධීකරණය කරගෙන. ඒතර මේක සිද්ධ වුණේ මම මේ මේ දැන් ඔය ටික ඉස්සල්ලත් අපි අදි වසංගත තත්වයක් තුලදීත් මේ වැඩසටහන මෙහෙදිම කළා තමයි ඒ අපිට හැකියාව ලැබුණේ බොහොම ඉක්මනට අර ඒ වැඩි වෙච්ච රෝගීන් සංඛ්‍යාව අඩු කරගෙන. මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් අපේ ක්ලීන් ශ්‍රී ලංකා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට තනිත් ඒ සම්බන්ධ සියලුම ආයතන වලට ලොකු ජයග්‍රහණ. මොකද ලොකු කැපකිරීමක් කළා තමයි ඒක කරේ. ඒතර ඒකම ජනතාවරත් අපි ඒ ගැන අපි මේ ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අයගෙත් විශාල දායකත්වයක් ලැබුණා. එතකොට දැන් මේ තුල දැන් මේ ගිය සතියත් අපි තෝරගත්ත පළාත් හතක දිස්ත්‍රික් 16ක් ඒ කියන්නේ කොළඹ නගර සභා සීමාවත් එක්ක අපි දිස්ත්‍රික් ක්වෙස්චන් සලකනවා. ඒ දිස්ත්‍රික් 16ක සෞඛ්‍ය මණ්ඩලාරි කොට්ටාෂය එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය 62ක මේ වැඩසටහන අපි කරා. මේ කියන්නේ අපි මෙතනදී මේ සෑම සෞඛ්‍ය මණ්ඩලයේ කොට්ටාෂයකටම අවශ්‍ය අපි එක කණ්ඩායම් 10 බැගින් තමයි දුන්නේ. ඒතකොට මේ කණ්ඩායමකට සම්බන්ධ වෙනවා එක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක, එහෙම නැත්නම් ඒ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය සේවකෙක්, ඒකම ත්‍රිවිධ හමුදාවේ නිලධාරියෙක් සම්බන්ධ වෙනවා, ඒකම පොලිසි නිලධාරියෙක් සම්බන්ධ වෙනවා, සහ අනෙක් රාජ්‍ය නවන සංවිධාන සහ ඒකම අපි බලාපොරොත්තු වුණා මේ ග්‍රාම නිලධාරි මට්ටමේ මේ දේ කරන්නත් උන් නිසා ග්‍රාම නිලධාරි සහ ඒ සමග සම්බන්ධ වෙලා ඉන්න අනෙක් නිලධාරීන් ඇතුළු අනෙක් ඒ ගමේ අය සම්බන්ධ වෙලා මේ වැඩසටහන කරන්න. ඉතින් එතකොට දැන් ඔබ ඇසු ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් ඔව් අපිට ඇත්තම මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් ගේ මොකද මේ ඒ අය සම්බන්ධ වෙලා ඉන්නේ පළාත්වල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් යටතේ ඉන්න සෞඛ්‍ය වැඩනිලධාරි කොට්ටාෂයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එක් එක් පළාතේ තියෙන අනුමත සේවක සංඛ්‍යාවන් තුළ සෑම පරාතකම වගේ මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන්ගේ අඩුවක් තියෙනවා. ඒක නිසා බොහෝ වෙලාවට අපි දකිනවා එක් මහජන සෞඛ්‍ය පරිශ්‍රවරයෙක් තමන්ගේ ඒරියාස් දෙකක් වමන එක මේ කොට්ටාෂයක රාජකාරී කරන ගමන් තව තමන් ඒ වේකන්ට් වෙලා තිබෙන එහෙම නැත්නම් කවුරුත් නැති ඒ ප්‍රදේශයත් ඒ සෞඛ්‍ය මේ මහජන සෞඛ්‍ය පරීක්ෂා විසින් ආවරණය කරනවා. ඒ අවස්ථාවේදී ඒ තැන් දෙක රාජකාරී කිරීම ඇත්තම පහසුයි. ඉතින් ඒ වෙලාවේදී ඒ අඩුපාඩුකම් නමුත් මම හිතන්නේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ ඉදිරි කාලයේදී අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකන් බඳවා ගැනීමට නියමතයි ඒ පුරා පාඩුවලට. ඒකම මේ රජයේ විසින් ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා ඩෙංගු සහායකින් කියලා අය බඳවාගත. මේ ඇතරම මේ දේට සම්බන්ධ වුණේ අර්ධ නාමයකට පමණ පෙර. නමුත් මේ රජයේ විසින් ඒ අය සියලු දෙනාම ස්ථිර කරලා දැනට 986ක් ඒ සේවකින් රට පුරා දැන් මේ සම්බන්ධව ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහාම ඒ අයව බඳවාගෙන තියෙන ඒ අයව ස්ථිර කරලා තිනවා සෞඛ්‍ය වැඩනිලධාරි කොට්ටාෂවල මේ වැඩසටහන් කරගෙන යාම සඳහා. ඉතින් ඒ අයගෙත් ඉදිරියට තව මේ ගන්න බලාපොරොත්තුකුත් තියෙනවා. නමුත් ඒක අපි ඉදිරියේදී නමුත් මේ වෙන විට නමුත් මහජන සෞඛ්‍ය පරිශුංගේ අඩුවක් තියෙනවා. නමුත් ඒ අය කොහොම හරි මේ අවස්ථාවේදී තමන්ගේ විශාල කැපකිරීමක් කළා තමයි මේ වැඩසටහන් කරගෙන යන්නේ.
0: දැන් ડોක්ටර් ඉස්සර හිටියා මැලේරියා මහතුරු කියලා නිලධාරීන් පිරිසක්. ඒ අය තවමත් මේ සක්‍රීය සේවයේ ඉන්නවද? එහෙම නැත්නම් ඕන් යොදා ගැනීම හැකියාවක් තියෙනවද කොහොමද?
3: ඔව් ඒ අයත් ඇත්තටම ඉන්නවා. ඒකට කියනවා PHFO කියලා. කියන්නේ මේ මහජන සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නිලධාරීන් කියලා. කියන්නේ ඒ අය තමයි ඇත්තටම මැලේරියා වැඩසටහන සම්බන්ධව ඇත්තටම ඒ අයත් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලවල ඉන්නවා. ඉතින් අපි ඉදිරි බලාපොරොත්තු වෙන යත්තම සාකච්ඡා කරලා ඒ අයවත් මේ අර ඉස්සරම කිව්වා වගේ ඉන්ටිග්‍රේටඩ් වෙක්ටර් කන්ට්‍රෝල් එක කියන්නේ අපි කියන්නේ මේ ඔක්කොම මදුරු ඩෙංගු මදුරු වපනාවක් නෙමෙයි අනිත් මදුරු විශේෂ අනිත් ඒ වගේ මේ වාහකයන් සම්බන්ධ මේ තමයි මේ ඉස්සරහට අපි කරගෙන යන්න හදන්නේ ඔක්කොම එකව කරලා. ඉතින් ආස්ථාවේදී අයත් මේකට සම්බන්ධ කරගන්න එයාගෙන් ඉල්ලීමකුත් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ අයවත් මේ වැඩසටහන් සඳහා සම්බන්ධ කරගන්න.
2: මේ කතාව මේ කරගෙන යනකොට මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් සමහර අය ප්‍රශ්න කරනවා. දැන් මොකද්ද ඇත්තටම දැන් අපි ඉස්සරහට ගියෝ දැන් ජාතික ඩෙංගු මර්ධන මේ ඒකකයේ තියෙනවනේ රට ඇතුළේ මේක තියෙනවා කලින් ස්ථාපිත වෙලා. ඒතකොට ක්ලීන් ශ්‍රී ලංකා ඇරමෙන්නේ මේ රජයේ වැඩපිළිවෙලක් විදිහට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ඔබතුමන්ලගේ කාර්යභාරය මොකක්ද ඇත්තටම කියන එක සම්බන්ධයෙන් සමහර අය ප්‍රශ්න අහනවා. يعني ඔබතුමන්ලා කරන්නේ සම්බන්ධීකරණයද නැත්නම් පිටුදැකීමට ඩෙංගු මර්ධනයේ ඒකකයට සහාය දෙනවද? එහෙම නැත්නම් රට පුරා ප්‍රජාව සම්බන්ධ කරගෙන මේ වැඩේ ඉස්සරහට අරගෙන යන වැඩ කටයුතු කරනවද? අහනවා මොකද්ද ක්ලීන් ශ්‍රී ලංකා කියලා තියෙන බලතලයේ මේක කරන්නේ. එහෙමනේ කතාවට අහන්නේ. ඒ විවිධ අදහස් තියෙන මතිමත තියෙන මිනිස්සු ඉන්නවනේ. එතකොට මට කියන්නකෝ මේ මම අහන්නේ මේක අපේ ලේකම්තුමාගෙන් ඉදිරිවීර මහත්මයාගෙන් මොකක්ද ඇත්තටම මේකේ කාර්යභාරය? මොකක්ද මේ ඩියුටි එක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් තියෙන? දැන් අපි දන්නවා ඩෙංගු මර්ධන ඒකකයට තියෙන වෙනම කාර්යභාරයක්. PHI මහතුරුන්ට වෙනම කාර්යභාරයක් තියෙනවා. එතකොට ඒ වෙන් වූ කාර්යභාරයන් වලට ස්ථාපිත ඒකක තීද්දි ක්ලීන් ශ්‍රී ලංකාවයි මේකට අත ගැහුවේ. මොකද්ද ඔබතුමන්ලගේ ඩියුටි එක?
4: ඔව්, ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන කියන්නේ අධික ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ඉදිරි සංවර්ධන වැඩ කටයුතු සිද්ධ කරගෙන යන ජාතික වැඩසටහනක්. එතකොට පෞගේ කාලේ දැන් මාස දෙකකට විතර කලින් ඩෙංගු ලොකු අවුට්බ්‍රේක් එකක් ආවට පස්සේ ඒක මර්ධනය කරන්න. ඇත්තටම එතකොට මේ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වෙලා අපි හැමෝම දන්නවා මේ මරණ සංඛ්‍යාව වැඩි වෙනකොට අපි අනිත් රාජ්‍ය ආයතන කොමිට එක එකතු කරලා මේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙයා එකතු කර සහයෝගය දක්වන්න මේ වැඩසටහන සාර්ථකව ඉක්මනින් මේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජනාධිපති ලේකම්තුමා ප්‍රමුඛ මේ රජ නිලධාරීන් මේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයත් එක්ක එකතු වෙලා තමයි මේක සම්බන්ධීකරණය කරේ. ඒ හින්දා තමයි පෞගේ කාලේ අර ගොඩක් වැඩි වීගෙන ආපු ඩෙංගු ව්‍යාප්තිය අපි ඉක්මනින් පාලනය කරලා මේක මේ වෙද්දි යම් ගොඩක් අඩු කිරීමට පාලනය කිරීමට හැකියාව ලැබුණේ. එතකොට එතනදි කරේ ක්ලීන් ශ්‍රී ලංකා. මොකද ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ ව්‍යාප්ති ගොඩක් මේ වෙද්දි මේ සිද්ධ වෙන රට තුල. එතකොට ඒ හැම ගොඩක් වැඩසටහන් වලදී ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා දෙනවා. මේ ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන මේක එක් වැඩසටහනක් පමණයි. ඒකට මේ වැඩසටහනට රටේ ඉක්මනින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ක්ෂණිකව ගැනීමක් තමයි මේ ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් මත ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන මගින් සිදු කරේ.
0: හොඳයි කැප්ටන්, දැන් ඔබතුමන්ලා මේ නිරීක්ෂණ කටයුතු වලට සහභාගී වෙනවා මර්ධන ව්‍යාපාරයේ කොටස් කරෝ විදියට ත්‍රිවිධ හමුදාවේ සමාජිකින් අපි දකින මේ සෑම කණ්ඩායමක් එක්කම ඉන්නවා. සාමාන්‍යයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මොන වගේ ස්ථානද ඔබතුමන්ලාගේ නිරීක්ෂණයට යොමු වෙලා තියෙන්නේ? ගෙදරකදී මෙන්න මේ වගේ ස්ථානවල තමයි වැඩිපුර ඩෙංගු ගහනයක් එහෙම නැත්නම් මේ මදුරු ව්‍යාප්තියක් සිද්ධ වෙලා තියෙන තැන් විදිහට, ඒ කියන්නේ අපිට සමහරවිට අවධානය යොමු නොකරම තැන් කීපයක් තියෙනවා. අපි අර ෆ්‍රිජ් එකේ වතුර එකතු වෙන ට්‍රේ එක සම්බන්ධයෙන් ලොකුවට අපිට අවධානයක් යොමු වෙන්නේ නැහැ. නමුත් බොහෝ වෙලාවට අපි දකිනවා ඒ වගේ ස්ථාන. ඒ වගේ හඳුනාගත් විශේෂ ස්ථාන අපේ අවධානය යොමු නොවන මෙන්න මේ වගේ තැන්වල තමයි වැඩිපුරම මදුරු ගහනයන් අපිට වාර්තා වෙලා
4: දැන් පෞගේ කාලේ අපි ඩෙංගු මර්ධන වැඩසටහන් වලදී අපිට වාර්තා වෙච්ච දෙයක් තමයි නිවාසවල මේ වෙද්දි ගොඩක් ජනතාව දැනුවත් වෙලා ඉන්නේ නිවාසවල ඩෙංගු ව්‍යාප්තිය ගොඩක් අඩුයි. එතකොට මේ තියෙනවා අත්හැර දැමු ඉඩම් අන්න ඒවයි තියෙනවා. මොකද ඒවට ජනතාව ගිහිල්ලා එතන මේ ප්ලාස්ටික් පොල් කට්ටු ඒ දේවල් කුණු ගොඩවල් ගොඩ ගහපුවම ඒ තැන්වල ඩෙංගු මඳුරෝ බෝ වෙනවා. එතන ඒවට කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ. අනිත් එක තමයි ඉදිකිරීම් ව්‍යාපෘති. මොකද ඉදිකිරීම් ව්‍යාපෘතිවල ඒ තැන්වල ඩෙංගු මඳුරෝ මේ පෞගි දසල වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව ආගමික ස්ථාන, එතකොට මේ ඉදිකිරීම් ව්‍යාපෘති වලත් ගත්තපුවම ඔය ගොඩනැගිලි ඒ තැන්වල කවුරුත් අවධානය යොමු නොකරන තැන්වල ඩෙංගු කීටයෙන් හම්බෙලා තියෙනවා. පෞගේ කාලේ සිද්ධ කරපු වැඩසටහන
0: ස්ලැබ් එකේ පොඩි නැම්මක් තියලා වතුර ටිකක් තිබුණා නම් ඇතිනේ.
4: ඇතතියෝ.
0: ඒ නිසා අපි පුළුල් විදිහට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. කැප්ටන්, මේ තව ප්‍රශ්නයක් ජනතාවගේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. අපි අපේ අවට වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන තියෙන. හැබැයි අපේ ගෙවල් ළඟ ඔන්න පවුලක් ඉන්නවා විදේශගත වෙලා මේ ඉඩම වහලා තියෙන්නේ. මේකට ගේට්ටුවක් දාලා තියෙන්නේ. එතකොට ඒ ඉඩම අවුරුදු ගානකින් පිරිසිදු කරලා නැහැ. එතකොට මේ වගේ එකක් පිරිසිදු කරන්න අපිට ඇතුල් වෙන්න පුළුවන්කමකුත් නැහැ. ගේට්ටුව ඉබ්බෙක් දාලා වහලා තියෙනවා. එතකොට අපි බලහත්කාරයෙන් අනුගේ ඉඩමකට ඇතුල් වෙන්න පුළුවන්කමකුත් නැහැ. ඔවුන් ඇවිල්ලා පිරිසිදු කරන්නෙත් නැහැ. එහි තියෙන අවදානම අවට වටපිටාවේ ජීවත් වෙන මිනිස්සු දිහා අපිට තමයි තියෙන්නේ. ඒ වගේ වෙලාවකදී ක්ලීන් ශ්‍රී ලංකා හරහා හෝ මේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය හරහා හරි අපිට මොනවද කරන්න පුළුවන්? ඒ වගේ දැනුවත් කිරීම කළා තිබුණා. අපි දැක්ක සමහර තැන්වල සමාජ මාධ්‍ය එහෙම ප්‍රාදේශීය සභාවෙන් ඇවිල්ලා මේ ඉඩම් පවරා ගන්නවා කියලා දැනුවත් කිරීම කළා තිබුණා. හැබැයි ඒ සියල්ල කොයි විදිහට තිබුණත් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඩෙංගු මදුරුව ඉන්න නිසා වත්ත සුද්ධ කරන්න කියලා කවුරුත් ආවේ නැහැ. එහෙම තැන් අපි දැක්කා. ඇත්තටම මේ පිටිපස්සේ නෛතික පදනමක් තියෙනවාද? ඒ වගේ ඉඩම් සම්බන්ධයෙන් ඒ අය සම්බන්ධයෙන් නඩු පැවරීම් මේ දේවල් සක්‍රීය මට්ටමේ ක්‍රියාත්මක වෙනවද?
4: ඔව්, ඇත්තටම මේ දැන් අපි පහුගිය ඩෙංගු මර්ධන වැඩසටහන් ජාතික මට්ටමේ සිදු කරපු ඩෙංගු මර්ධන වැඩසටහනේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කරපු මෙහෙයුම් මැදිරියට දෛනිකව ආව දුරකථන ඇමතුම් මේ වගේ මේ ස්ථාන සම්බන්ධයෙන්. එතකොට ඒ අවස්ථාවේදීම අපි එක යොමු කරනවා ඒ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍යනිලධාරී, ඊට පස්සේ මේ සම්බන්ධයෙන් ඉන්න මේ පරිසර පොලිසිය දැනුවත් කරපුවාම ඒ අය ගිහිල්ලා ඒක නිරීක්ෂණය කරලා ඒක මේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිර්දේශය අනුව මේක මෙම ස්ථානයේ ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථානයක්ද කියලා ප්‍රාදේශීය සභාව එක්ක එකතු වෙලා මේක පිරිසිදු කරන්න කියලා ඒ අය දැනුවත් කිරීම, ඊට පස්සේ මේක අර පහුගිය කාලේ දකින්න ඇති නෝටිස් එකක් ගහනවා මේක වහම ක්ලීන් කරන්න නැත්නම් මේක පවර ගන්නවා කියලා. ඒ වගේ ක්‍රියාමාර්ග ප්‍රාදේශීය සභාව විදිහට ඒ අය ගන්නවා. ඒකට පරිසර පොලිසිය ප්‍රදේශයේ සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ නිලධාරීන් සහභාගී වෙනවා.
2: අපි මේ ගැන තවදුරටත් කතා කරන්න සූදානම්. ඔබේ තියෙන ප්‍රශ්න, ඔබේ තියෙන ගැටලු අපිට යොමු කරන්න ඔබේ අදහසත් එක්ක අපේ දුරකථන අංක අපි විවෘත කරලා තියෙනවා 011127576 කියන අපේ දුරකථන අංක. ඒ වගේම 011127575285 කියන දුරකථන අංක අපි විවෘතයි. ඒ වගේම අපේ WhatsApp නම්බර එක 07030935397 අපේ WhatsApp නම්බර එක විවෘතයි. අපි විරාමයට යන කලින් ඔබට මතක් කරනවා මේ දිනුම් මදින ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහණ ප්‍රතිඵල මහජන සම්පත ලොතරැයි Q ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2161221 Q 2161221 ගොවිසත ලොතරැයි W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3323662 W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3323662 මෙගා පවර් ලොතරැයි U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයන්ක 15 වාසනාවන්ත අංක 2043365 U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයන්ක 15 වාසනාවන්ත අංක 2043 65 79 දන නිදානේ Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13 31 40 41 Y 13 31 40 41 හඳහනේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 34 44 57 60 වෘෂභ ලග්නයේ 34 44 57 60 අද සම්පත ලොතරැයි අංක රටාව 2 1 1 2 1 6 1 2 1 Q NLB ජය ලොතරැයි S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7 8 1 7 S 7 8 1 7 NLB සුබ දවසක් ලොතරැයි වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 3 20 සහ 21 වෘෂභ ලග්නයේ 3 20 සහ 21 තමයි වාසනාවන්ත අංක. විශේෂ අංකයේ 89.93 විශේෂ අංකයේ 89.93 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. අපි ගන්න පුංචි විරාමයක් උදේ 9 විනාඩි 36යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110.05 56 සහ 25

0: දැන්තුකට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්න.
1: එහෙමයි.
2: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031 011 286 1011 ෂණිගමතුම් 19:16.
4: අපේ අම්මගේ දරාවද

0: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 476 478.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ඔරේන්ජ් ලයිට්
1: උදේ 9:44
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ඩෙංගු මර්ධන ජාතික ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ වැස්ස ටිකක් වැටෙනකොට අපිට මතක් වෙන කාරණාවක් මොකද අපේ ජීවිතවලට තියෙන තර්ජනය එන්නෙන්නම වැඩි වෙනවා අපි අවධානය යොමු නොකිරීම ඇතුලේ අපේ ජීවිතවලට අපේ ආදරණීයන්ගේ ජීවිතවලට යම් බලපෑමක් සිදු වෙන්න පුළුවන් සමහර වෙලාවට එය ජීවිතේ අවසන් වෙලා තමන්ට දුකක් ශෝකයක් කනගාටුවක් විතරක් ඉතිරි කළ මතකයක් විතරක් ඉතිරි කරපු සිදුවීමක් වෙන්න පුළුවන් මොකද පසුගිය කාල පරාසය ඇතුලේ ජීවිත 75ක් අපිට අහිමි වෙනවා වෛද්‍යතුමන් මතක් කරපු විදිහට ඒ ප්‍රමාණය අවම කරගෙන තව මිනිස්සුන් පිරිසකට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් වටපිටාව හදලා දෙන වගකීම ඔබට සමහරට තියෙනවා. ඒ නිසා තමයි අද සර්ච් ලයිට් සමාජ කතිකාව තුළ අපි මේ පිළිබඳව කතා කරමින් ඉන්නේ. අපි තාම ගෞරවයෙන් ආරාධනා කළ අධ්‍යක්ෂ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය කපිල කන්නංගර මැතිතුමන්ට ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ජාතික කාර්යාලය වෙනුවෙන් ලේකම් නාවික හමුදා නියෝජනය සිදු කරන්නේ කැප්ටන් ඩී.ඒ. එදිරිවීර මෙතුමන් එතුමන්වත් අපි ඉතාම ගෞරවයෙන් මේ කතා බහට එකතු කරගත්තා. ඩොක්ටර් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි බොහෝ දෙනා විවිධ විමසීම් කරලා තියෙනවා. සමහර අය අහලා තියෙනවා මෙන්න මෙහෙම මදුරු කොයිල් භාවිත කිරීම සාම්ප්‍රදායික ගැට පැඟිරි තෙල් වගේ දේවල් සුදුසුයිද නොසුදුසුයිද කියලා අපි ප්‍රේමසිරි මහත්තය බෙලියත්ෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒත් එක්කම දැන් ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා වගේම ඔබතුමන්ලා ඩෙංගු රෝගීන් ආරක්ෂා කර ගැනීම ආකාරයකින් ඩෙංගු වැළඳුණු කෙනෙක් ආරක්ෂා කර ගැනීම සඳහා උපදේශන දායකත්වය ලබා දෙනවානේ. බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා විවිධ ක්‍රමවේදයන් විවිධ ඔය ගෙදරදී සකස් කරගන්නා පාන වර්ග විවිධ දේවල් පිළිබඳව කතා බහක් සමාජය තුළ තියෙනවා. මෙහි අවධානමක් තියෙනවද මේ පිළිබඳව? සමාජ විද්‍යාත්මක පරීක්ෂණවලින් නෙමෙයි සමහර කාරණා තහවුරු කරගෙන නැහැ. නමුත් මිනිස්සු මේ වැඩේ කරමින් ඉන්නවා. ඩෙංගු හැදිච්ච ගමන් ඔය ඇරි ගිහිල්ලා මොකක් හරි මේ බෝතලයකට දාගෙන ආපු පැණියක් මොනවා හරි පාවිච්චි කරනවා. මේකේ අවධානමක් තියෙනවද? රෝගීන් ඇත්තටම ඩෙංගු කියලා දැනගත්තට පස්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කාරණේත් අපි ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි.
3: ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ ගිය කාල වකවානුව තුළදී මේ ඩෙංගු රෝගය උත්සන්න වෙච්ච කාලයකදී අපිට රෝහල් අපි දන්නවා, විශේෂයෙන්ම අපේ ජාතික රෝහල එදිකවට IDH රෝහල කළුබෝවිල වැනි එවැනි මේ මහා රෝහල් වලින් විශාල වශයෙන් ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලැබුවා. සහ ඉතින් ඒ අවස්ථාවේදී ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආපු එක් ඔබ්සර්වේෂන් එක එහෙම නැත්නම් විමර්ශනයක් තමයි සමහර මේ ඩෙංගු රෝගීන් මේ මරණයට පත්වීමටත් හේතු එක තමයි ඉතාමත්ම පරක්කු වෙලා මේ ප්‍රතිකාර සඳහා යොමු වීම. එතකොට මේ කාලය තුළදී දැන් අපි දන්නවා ඒ රෝග ලක්ෂණ දන්නවා, උණ ගන්නවා, ඇඟේ රුදාව, මාංශපේශී රුදාව ඇති වෙනවා, ඒකම කියන්නේ ඔළුව කැක්කුම කලන්ති ගතිය, සහ ඒකම සමහර රෝගීන්ගේ යම් යම් මේ බොහොම සියුම් විදිහට මේ විදුරු මස් වලින් වගේ මේලේ ගැලීමක් අරගෙන සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළදී වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු නොවි සමහර තාමත් අර පාරම්පරික විදියට හෝ එහෙම නැත්නම් කවුරුත් කියන විදියට අපි දන්නවා උදාහරණයක් වශයෙන් මේ ගස් ලැබු ගස්වල මේ ලා දළු මේ කරලා ඒවැ යුෂ බීලා කාලයක් එහෙම තිබුණා. ඊළඟට අපිට දැනගන්න ලැබුණා මේ පොලොස් වගේ දේවල්
1: තමයි
3: ගැට පොලොස් තම්බ ලැබුණා කියලා, මොනර කුඩුම්බිය වගේ දේවල් තමයි ලැබුණා. ඒ වගේ නමුත් ඒ තත්ත්වයන් તો ඒ වැනි දේවල් අරගෙන දවස් කීපයක් ගත වෙලා ඉතාමත්ම උත්සන්න. අපි දන්නවා ඩෙංගු රෝගයේ අවස්ථා තුනක් තියෙනවා. ඩෙංගු වයිට් ෆීවර් කියලා කියනවා, අපි ඩෙංගු උණ කියලා කියනවා. ඊට පස්සේ ඊගාව අවස්ථාව වගේ එනමුණා, එහෙම නැත්නම් වෙනමම අර ඩෙංගු උණත් එක්කම වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි ඩෙංගු රක්තපාත උණ කියන එක. ඒ කියන්නේ ලීගලිමක් සිද්ධ වෙනවා, ඇතුලේ තියෙන ඒ මේ රුධිර වාහිනිය වල තියෙන ඒ ප්ලාස්මා කියන එක මේ ගලීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ දිනුවා ඩෙංගු ෂොක් කියන එක. ඒ කියන්නේ ඒක තමයි අවසාන අවස්ථාව. ඒ තත්ත්වෙදී ඇත්තටම මරණය සමහරට වළක්වා ගන්නත් බැරි වෙන අවස්ථාවලදී. ඉතින් ඒතර සමහර රෝගීන් වෙනදන ඒ තත්ත්වෙන් රෝහලට ඇතුළු වෙච්ච රෝගීන් ඉන්නවා. ඉතින් බලනකොට ඒ අය මෙන්න මේ වගේ දේවල් පානය කරමින් ඒ තමයි ඒක ඒක අයගේ උපදේශ පරිදි මේවා කරගෙන ඉඳලා තමයි යන්නේ. ඒකොට ඒ කියන්නේ ඩෙංගු රෝගය පමණක් නෙමෙයි, ඒ වලින් ඇති වෙච්ච වෙනත් ආබාධත් සහිත, ඒ කියන්නේ අක්මාවේ තියෙන තත්ත්වයන් තුළ වකෝඩු වලට ඒක විෂ වෙීමත් තුළ. එතකොට අර ඩෙංගු රෝගයෙන් මේ වළක්වා ගැනීම, ඒ කියන්නේ රෝගියා බේරා ගැනීමට තියෙන අපහසුතාවයට උඩින් තව තවත් ප්‍රශ්නත් එක්ක ඉතින් ඒක නිසා මරණය සිද්ධ වෙලා තිබෙනවා. ඒක නිසා අපි උපදෙස් දෙන්නේ එවැනි දේවල් අත්හදා බැලීමට යන්න එපා. ඩෙංගු කියන ඇතරම උන තත්වයක්. ඉතින් අපි ඒ දවසලත් ඒ අදි මේ අවදානම් තත්වයක් නැත්නම් අදි ඒ මේක වැඩි වෙලා තියෙන කාර්යදී අපි කිව්වේ උන කෙනෙකුට හැදුණු තමන්ගේ දරුවාට හෝ ඕනම කෙනෙකුට උන කියන රෝග ලක්ෂණ සහිත ඇඟේ රුධාවරේ මෙහෙමනොත් ඉස්සල්ලාම මොකද උන කියන එක රෝග ලක්ෂණයක් පමණයි. ඕනම තව රෝග විශේෂ විශාල සංඛ්‍යාවක් තියෙන උන කියන එක රෝග ලක්ෂණයක් වශයෙන් එන්න. ඉතින් අපි දන්නා මේ කාලෙදී වෛරස් උන තව තියෙනවා, ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා, ඊට පස්සේ චිකන්ගුන්ගුන්යා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම වෙන්න පුළුවන්. ඒක නිසා නමුත් මේකෙන් අවධානමක් තියෙනවානේ ඩෙංගු හැදුනොත් එහෙම. ඉතින් ඩෙංගු කියන එකෙත් උන ගත්තොත් එහෙම මේ තමන්ට ඩෙංගු වෙන්න පුළුවන් කියන මේ ඒ සිතිවිල්ල එන්න ඕනේ. එතකොට ඒකම අපිට පුළුවන් ඕන් කියන්නේ පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ වුණත් පුළුවන් ගිහිල්ලා NS1 කියන ඒ ඩෙංගු ඇන්ටිජෙන් එක පරීක්ෂණය කරගන්න. එතකොට ඒකෙදි ස්ථිර කරගන්න පුළුවන් ඩෙංගුද නැද්ද කියලා. සමහර ලාවට මේ ඒකෙන් ඩෙංගු නෙවෙයි කියලා කියලාවත්, ඒ කියන්නේ නෙගටිව් මේ රෙස්පොන්ස් එකක් ආවත් ප්‍රතිතුරක් ආවත් ඒක එහෙමම වෙන්නත් බෑ. සමහර ලාවට ඩෙංගු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒක පරීක්ෂණයත් බවත් කරගෙන වෛද්‍යවරයෙකු හම්බ වෙලා ඒ වෛද්‍යවරයාගේ තියෙන උපදේශ මත තමයි ඉස්සරහට යන්නේ. ඒ තත්ත්වය තුළදී අපිට ගොඩාක් වෙලාවට මේ රෝගියා කිසි ගැටලුවක් නැතුව බේර ගන්න පුළුවන්.
1: අපි මේ සමහර පුරෝගතනයන් කරගන්න ඕනේ ડોක්ටර්. දැන් හිතන්නකෝ රනිල් මගෙත් එක්කලා වැඩ කරනවා. රනිල්ට වෛරස් උණක් තියෙනවා. මටත් අද හන්දෑවට ඇඟටත් වෙලා උණ ගන්න පටන් ගන්නවා. මම සමහර වෙලාවට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ නැවතු රනිල්ට කෝල් එකක් දීලා කියනවා. වා බෙහෙත් ගත්තද? ඔව් මට වෛරස් උණ කියලා කිව්වා. මටත් ටිකක් ඇඟට අමාරුයි. මොනවද සමහරට අහන දුන්න බෙහෙත් වර්ගය පැරසිටමෝල් දාමුන් මොන හරි කිව්වොත් නැත්තම් ඒ දුන්නු වේද තුණ්ඩුවම බෙහෙත් තුණ්ඩුවම අරගෙන ගිහිල්ලා අපි බෙහෙතක් අරගෙන මේක අපිම හිතාගන්න මේ වෛරස් උණ කියලා. ඔය වගේ තත්ත්වයන් තුල යම් කිසි බලපෑමක් ඒ රෝගීන්ට ඇති වෙන්න පුළුවන්. එහෙම අයට මොන වගේ උපදෙසක්ද දෙන්න තියෙන්නේ?
3: ඒකත් ඉතාමත් වැදගත්. මොකද ඒකදී අපි දන්නවා නිතරම යාළුවන් අතර වැඩ කරන මේ ඒ ආයතන තුල ඒදී සිද්ධ වෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා මම කිව්වා වගේදී නැවත වරක් මම කියනවා උණ කියන්නේ රෝග ලක්ෂණයක් පමණයි. එතකොට තමන්ගේ යාළුවට රණේට තිච්ච උණ තමන්ට රැදෙන උණ ඒ දෙක වෙනසක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අපිට පුළුවන් පරීක්ෂණ කරලා ලේ සම්පත් ලබා දීලා ඒක කරලා මුත්‍රා සම්පත් ලබා දෙනවා මේ උණ බලන්න. ඒක නිසා ඒ තුලින් මේක අපිට හරියටම නිශ්චය කරගන්න පුළුවන් මොකද්ද මේ උනේ කියලා. අනිත් එක තමයි දැන් ඩෙංගු වල තියෙන විශේෂත්වයක් තමයි ඩෙංගු උණ නම් ඒක උණට අපි උපදෙස් දෙන්නේ පැරසිටමෝල් වර්ගයේ බෙහෙත් පමණක් පාවිච්චි කරන්න කියලා. දැන් අර යාළුවාගේ උණ වෙන එකක් නම් සමහර විට වෛද්‍යවරු වෙනත් ඇස්පිරින් දෙන්න පුළුවන්, NSAID කියලා අපි දන්නවා වේදනා නාශක දෙන්න පුළුවන්, ඒ වෙන උණක් නම්. නමුත් ඩෙංගු වලට ඒක දුන්නොත් එහෙම ඒ ඩෙංගු රක්තපාතය කියන එක හැදිලා මේක බොහොම උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා තමන් තීරණය නොගෙන වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒක අවශ්‍ය ඖෂධ ගැනීම තමයි
4: හිතුමතේට ඖෂධ ගන්න එපා කියන එක තමයි වෛද්‍ය නිර්දේශයන්ව කටයුතු කරන්න කියන එක. අපි අවසාන විනාඩි කීපේ ඉන්නේ හින්දා මම කැමති කැප්ටන්ගෙන් අහන්න ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නියෝජනය කරමින් ඔබතුමන් මේ කාර්ය භාරය ඉටු කරන්න ත්‍රිවිධ හමුදාව එකතු කරගෙන මේ පහුගිය වැඩ කාලය තුල මේ ඉටු කරපු වැඩසටහන ඩෙංගු මර්ධනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ලබා දුන් දායකත්වය ක්ලීන් ශ්‍රී ලංකා මුල් කරගෙන ත්‍රිවිධ හමුදාව ලබා දුන් දායකත්වය පිළිබඳව අපි පොඩ්ඩක් සිහිපත් කරමු. ඒක වැදගත් මේ අවස්ථාවේ.
5: ඔව් මීට මාස දෙකකට පෙර අපි ජූනි මාසේ ඉඳලා දිවයිනේ ඩෙංගු ව්‍යාප්තියේ ලොකු වර්ධනයක් ආවා. එතනදී සති 7කට ආසන්න කාලයක් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත

0: හයක ඩෙංගු දින හයක් ඩෙංගු මර්ධන දින හයක් ප්‍රකාශයට පත් කරා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 62ක් තුල මෙම ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සිද්ධ කරා. එතනදී ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් බටපිරිස් 3756 දෙනෙක් මෙම දින 6 වැඩසටහනට සක්‍රීය දායකත්වය ලබා දුන්නා. මෙම කාලය ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සහයෝගයෙන් විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කරලා මෙම දින 6 විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන සමීපව නිරීක්ෂණය කරා. මේ වැඩසටහනේ සාර්ථකව සිද්ධ කරන්න ත්‍රිවිධ හමුදා විදියට ඒ වගේ දායකත්වයක් ලබා දුන්නා.
1: කැප්ටන්, මේ තව ප්‍රශ්නයක් යොමු කරලා දෙනවා ඔබතුමාගෙන් මේ පිළිබඳව විමසන්න කියලා. දැන් ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් ඩෙංගු තවන් පවත්වාගෙන යනවා, විශේෂයෙන් පාසල්, එතකොට ආගමික ස්ථාන, උසාවි, පොලිසිය, මේ කියන ආයතන සමහරලාට MOH එකේම පිටිපස්සේ කානු පද්ධතිය කැඩිලා වැහි පීලි වලට අඹ කොළ ටික වැටිලා ගස්සල කොළ ටික වැටිලා ඒවා පිළිබඳ අවධානයක් යොමු කර අපේ දේවල්ම හොයලා බලනවා. හැබැයි මේ ආයතන වලට මේ එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරනවාද? ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණයට ලක් වෙනවා නම් විශේෂයෙන්ම ලංකාවේ බහුතරයක් උසාවිවල අර වාහන ටික එකතු කරලා තියෙන අංගනේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිපෝවක ගත්තොත් එහෙම බස් ටික ගාල් කරලා තියෙන තැන් ටික වෙන්න පුළුවන්. මේ වගේ තැන් වල ඩෙංගු අවදානම ඉතාම වැඩි ව්‍යාප්ත වීම, මේ පිළිබඳව නෛතිකව ක්‍රියාත්මක වෙලා තියෙනවද? එහෙම කිරීම වෙනුවෙන් ඔබතුමන්ලට සූදානමක් තියෙනවද කියන කාරණය තමයි විමසලා
0: තියෙන්නේ. ඔව්, ඇත්තටම පහුගිය කාලේ දකින්න ඇති ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍ර වර්ධනයක් වෙච්ච අවස්ථාවේදී මෙම ත්‍රිවිධ හමුදාව, මේ සෞඛ්‍ය අංශ, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, මේ හැම තැනක්ම නිරීක්ෂණය කරා. ඒ වගේ ස්ථානවලට ගිහිල්ලා ඒ රාජ්‍ය ආයතන තිබ්බා ඩෙංගු කීටයින් බෝවිච්ච තැන් හිටපු තැන්. ඒ අවස්ථාවේදී ඒ ආයතන ප්‍රධානියාට දැනුවත් කරනවා. ඒ දැනුවත් කරලා ඒවා ඉවත් කිරීමට ඒක මේ ඩෙංගු මර්ධනයට මේ සහයෝගය දක්වන්න කියලා. එහෙමත් නැත්නම් එම ඒ ස්ථානවල, ඒ පරිශ්‍රණවල නැවත නැවතත් ඩෙංගු ව්‍යාප්තිය සිද්ධ වෙනවා නම්, ඩෙංගු කීටය හම්බෙනවා නම් ඒ ආයතන ප්‍රධානීන්ට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්න ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා.
1: හොඳයි, මේ කියන සියලු දැනුවත් කිරීම් කරන්නේ ඔබව තලාපෙලා දමන්න නෙවෙයි, රටේ නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුලේ මේ වැඩේ කරනවා කියන තැන නෙවෙයි. අධ්‍යක්ෂතුමන් ඉන්නේ, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම්තුමන් ඉන්නේ, ජනාධිපතිතුමන් ඉන්නේ, ජනතාවට නීති දාලා හිරේ දාලා මේ වැඩේ කරනවා කියන තැන නෙවෙයි. මේක කරන්න ඕනේ අපි හැමෝම එකතු වෙලා හදවතින්. මේ මගේ රට, මේ මගේ දරුබටව ටික ජීවත් වෙන රට. මම කරපු දෙයක් නිසා, මම බිමට දාපු යෝගට් කෝපයක් නිසා මගේ අම්මට ඩෙංගු මදුරුවෙක් දෂ්ට කරලා අය මිය ගියොත් ඒ පාපේ ඔබේ, ඔබ අතින් තමයි ඒ වරද උනේ. ඒ වරදකාරී සිතුවිල්ල ඔබේ හදවතින් ඉවත් කරගන්න නම් ඔබ මේ වෙලාවේ ඔබේ ජාතික වගකීම් පුරවැසියෙක් දෙට කරන්න ඕනේ. ඔබ ගෙදරට ගినాපු 17 එක තලල විනාශ කරලා දාන්නේ නැතුව උඩාතර තියලා අද වැස්සට වතුර එකතු වෙලා මේකේ ඩෙංගු මදුරුවෙක් හැදිලා ඔබේ දරුවට යම් කරදරයක් සිද්ධ වුණොත් අපි හිතමුකෝ මිය යනවා නෙවෙයි රණිල්. දවසක් දෙකක් තුනක් හතරක් පහක් ඒ විඳින දුක, ඒ වේදනාව ඔබ දැකලා තියෙනවා නම් කොයිතරම් අපහසුතා මැද්දේද මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ වෙනුවෙන් ඔබේ වැය වෙන මුදල ඔබට ඉතුරු කරගන්න පුළුවන්. මේ හැමදේම ගැන හිතුවොත්, අපි රට ගැන හිතන්න කලින් තමන් ගැන හිතුවොත් අධ්‍යක්ෂතුමා, මේ මේ ප්‍රශ්නෙට අපිට හොඳ උත්තරයක් හොයාගන්න පුළුවන්. අපි බය වුණේ PHI මහත්තයටයි, ඩෙංගු මර්ධන ඒකකයටයි, නඩු දානවටයි, මිසක් ඩෙංගු මදුරුවට නෙවෙයි. අද ඉඳන් අපි ඩෙංගු මදුරුවට බය වෙමු. නීතියට වඩා ඩෙංගු මදුරුවට බය වීම ඇතුළේ අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ කතාබහ ඉතාම කාලීන අර්ථවත් කතාබහක් බවට පරිවර්තනය කරගන්න, තමන්ගේ දායකත්වය එකතු කරන්න අවාට අධ්‍යක්ෂ ජාතික ඩෙංගු මර්ධන ඒකකය වෛද්‍ය කපිල කණ්ණංගර මෙතුමනි, මේ වැඩේ ඉවර වෙලා ආයෙමත් තව වැඩකට යන්න තියෙනවා. නමුත් ඒ කළ කැපකිරීම ජාතිය වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් නාවික හමුදා නියෝජනය සිදු කරන්න කැප්ටන් DA එදිරිවීර නිලධාරිතුමන් ඔබතුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි. අද දවස කැප කළාට මේ රටේ මිනිසුන්ගේ ජීවිත සුරකින් වෙනුවෙන්. යළි අපි ලබන සෙනසුරාදා වේ මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්න ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vilava Perveru Dahayai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්හඬේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රජේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට දැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහළ ප්‍රදේශවල සුළු ගඟ වතුර තත්ත්වයක් ඇතිවීමේ අවතාරණමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහවැලි ගඟාවට පහත් බිම් ප්‍රදේශවලට සුළු ගඟ වතුර තත්ත්වයක් ඇතිවීමේ අවතාරණමක් පවතිනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල සිටින ජනතාව සහ ඒ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් මේ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස දැනුවත් කරනවා. මේ සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කැමරා කඩංශ සිදු කරන දැනුවත් කිරීම සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසද ඉල්ලීම් කරනවා. දෙදහස් විසිහයි වසරේ ලොව හොඳම ගොල් සේවය ලෙස සිංගප්පූරු ගොල් සේවය නම් කර තිබෙනවා. ඒ ලොව ප්‍රමුඛ ගොල් සේවයගීමක් වන ස්කයි ට්‍රැක් සම්මාන උළෙලේදී මෙම සම්මාන උළෙලේ 25 වසරක ඉතිහාසය තුළ සිංගප්පූරු ගොල් සේවය ස්කයි ට්‍රැක්ස් හි ප්‍රධාන සම්මාන දිනාගත් 6 වැනි අවස්ථාව වැයවීම විශේෂත්වයක්. 2025 වසරේ ලොව හොඳම ගොල් සේවය ලෙස සම්මාන දිනාගත් කටර් එයාවේස් මෙවර දෙවනි ස්ථානයට පත්ව තිබෙනවා. මීට පෙර 2023-2018 සහ 2010 අවස්ථා කිහිපයකදීද ඔවුන් මෙම සම්මානය දිනාගෙන තිබුණා. පසුගිය වසර පහ තුළ 9 වතාවක් ජයග්‍රහණය කර තිබූ කටර් එයාවේස් වෙතින් මෙම සම්මානය නැවත තම සතු කර ගැනීමටයි ඔවුන් සමත්ව තිබෙන්නේ. සම්මාන උළෙල ලන්ඩනයේදී පැවැත්වුණා. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවර 11:00.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සිංදු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. ගමන් දෙක මියුසික් කරා ශාගනින වෙලාව 10:05.

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
0: Good morning. උදේ 10යි විනාඩි 10යි වෙලාව. හොඳ වෙලාවක් නේ. 10යි 10යි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අර කියන්නේ අර හොඳ ටයිම් එකක් අර විශ්ව එකක් කරන්න වගේ හොඳයි කියලා. මට එහෙමත් හිතුණා. මේ මම්මේ කල්පනා කරේ අද ඉරිදානේ. අද ඉරිදා මේ වැස්ස කියලා කියන මං හිතන අද ඔත කම්බිනේෂන් එකක්. ඔයා ගෙදර ඇති කියලා මං විශ්වාස කරනවා. ගෙදරට වෙලා අද පොඩක් වැඩිපුර නිදා ගන්න පුළුවන් වෙන්නේ නැති. හැබැයි හෙට සඳුදා. හෙටයිත් ඔෆිස් යන්නෝනිනේ. අර කමන්නේ ගැන පස්සේ කතා කරමු. හැබැයි මට කියන්න තියෙනවා දීරි දාදන නිදහසේ ගෙදරට වෙලා ඉන්න දවස පොඩි කොළඹ පැත්තට නම් පොඩි නෙවෙයි ලොකු තද වැසි ගතියක් තමයි තියෙන්නේ. ඔය පැත්තටත් එහෙමද කියලා පොඩක් මැසේජ් එකක් දාන ගමන් කියන්න බලන්න කාලගුණ තත්ත්වේ කොහොමද කියලා. ඒ ගමම්ම මියුසික් ගරාජ් ලස්සන සිඳු ගොඩක් එක දිගට අහන්න පුළුවන් දවල් 12 වෙනකන් රවින්දයි නෝ මේ පැත්තෙන්. අද සැප්තැම්බර් මාසේ 20. ඒ කියලා කියන්නේ මං කතාවක් කියන දාට තව දවස් 10යි තියෙන මේ මාසෙ ඉවර වෙන්න. දවස් 31කුත් නැහැ. 30යි තියෙන සැප්තැම්බර් මාසෙට. සැප්තැම්බර් ඉවරයි කියලා කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් ඩිසెంబර්. තව මාස 3යි තියෙන මේ අවුරුද්ද ඉවර වෙන්න. මට හිතෙනවා මේක හොඳ අවුරුද්දක් කියලා. ආයෙත් කොහොමද හිතන්නේ? ඒ කියන්නේ එක එක අලුත් හීන හැබැයි කරගන්න පුළුවන් ඒ අවුරුද්දක්. අලුත් අලුත් දේවල් කරන්න try කරන්න පුළුවන් ඒ අවුරුද්දක්. මම්මාව ලස්සනට දරාගෙන ඉගෙන ගත්ත අවුරුද්දක්. එහෙනම් මට හිතෙනවා මේක නියම අවුරුද්දක් කියලා. ආයෙත් කොහොමද මේ අවුරුද්ද? දැන් හිතනවා නම් අනේ රවින්ද තාම මොකක්වත්ම මට කරගන්න බැරි වුණා මේ අවුරුද්ද මං හිතාගෙන හිටපු කියලා. තවත් වෙලාව තියෙනවා. තවත් ඔයාලට අවස්ථාව තියෙනවා. මිස් කරගන්න එපා. ජීවිතේ හොඳම කාලේ ඉන්නේ ඉස්සරහට. ඒ නිසා ඒක මතක තියාගෙන ජීවිතේ ඉස්සරහට වැඩ කරන්න කියලාත් මම මතක් කරනවා. FM 93.5 සද්දරම් ලක්කන අහගෙන ඉන්න ගමන් මම පැත්තට එන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මැසේජ් කරන්න පුළුවන් 0703 93.5 93.7. ගේ සතිය මාත් එක්ක මේ වෙලාවට රිද්ම හිටියා. අනේ වාඩි වෙලා මේ මගේ ඉස්සරහ අද කවුරුත් නැහැ. අපි මං කොහොමරි මාසෙට දවසක් ආදරය කරන කෙනෙක් එක්කන් එනවා කියන පුරන්දු මං ආයිත් දෙනවා. අපි බලමු ලබන මාසෙ කවුද අපේ මියුසික් ගරාජ් එකට එකතු වෙන්නේ කියලා. හරි, එහෙනම් ඉතින් දිගටම වහන් ඉන්න කියලා මතක් කරනවා. අද මේ වැස්සත් එක්ක මට එතන වැස්සක් වෙලා සින්දුවෙන් මගේ ඕපනින් එක දැම්මනම් හොඳයි කියලා. වැස්සක් වෙලා අපිට බලාගෙන ඉන්න පුළුවන් අපි ආදරය කරන කෙනෙක් හම්බරක රවින් කෙනෙක් දෙන්නම් පුළුවන් මං හිතන්න. හරි, එහෙනම් වැස්සට වෙලා ගෙදරට වෙලා ඉන්න ගමන් වෙන පුළුවන් වැස්සත් එක්ක කොහරි යන ගමන් වෙන්නත් පුළුවන්. මං දන්න එකම දෙයයි වා සද්දටම මා වහගෙන ඉන්නවා කියලා විතරයි. අපි සාමාන්‍යයෙන් කරන අපි ආදරය කරන කෙනෙක් අපි ළඟින් ඉද්දී අපිට පාළුවක් නෑ, අපිට තනිකමක් නෑ කියලා නේද? ඒ වගේ තමයි අද දවල් 12 වෙනකන් ලස්සන සින්දු ගොඩක් එක්කව ළඟටම වෙලා ඉන්නවා කියලා මම පුරොන්දු වෙනවා. අද ෂට කාම් වයිබ් එකක් නේ. හරිම වෙනස් දවසක් කියලාත් මට හිතෙනවා. එහෙනම් අද කොහරි යන්න ඉතාගෙන ඉන්නව නම් මතක් කරලා කුඩයක් අරන් යන්න නම් ඔබතක් කරන්න එපා. මේ වැස්ස නම් දරා ගන්න බැරි තරමට වහිනවා. ඒ නිසා දිගටම විදිහට මා වහගෙන ඉන්න සද්දටම ලක්කඩ මෙසේ ගරාජ් විත් රවින්දයා අයුදිට හගෙන ඉන්න ගම මේ පැතර මැසේජ් කරලා ඒ වගේම වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා සින්දුවක් ඉල්ල ගන්නත් ඔයාලට පුළුවන්. මං වෝල් පෝස්ට් එක තියෙන අපේ ලක්කඩ පේජ් එකේ ගිහලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ආදරය කරන කට්ටියව එකතු කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් දවල් 12 වෙනකන් රවින්දාටක මුසික් කරා ආදරෙන් අහගෙන ඉන්න කියලා ආරාධනා කරන ගොඩාක් ආදරේ. 10යි විනාඩි 14යි.

0: රවින්දත්ක මියසිකර ජාග්නින වෙලාව 10:17.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 406 478 478

දහයයි විනාඩී 23යි මිසි කරා ශ්‍රවින්දත් එක්ක හගෙනෙන වෙලාව. දැන් මම යන්න හදන්නේ chat එක පැත්තට කවුද මාව වහගෙනෙන කියලා බලන්න. Good morning Robin යමට Tamil song එකක් ඕනි. මම Tamil එකක් නෑනේ අපේ chat එකේ. මම try එකක් දෙන්නම් ජෝගි අලුත් අර song එක දෙන්න අපි. Okay. බොහොම ස්තුතියි සංජීව වෙනදට මට කතා කරන. මොකද නැද message එකක් දාදින්. තරහ වෙලාද මාත් එක්ක? ඔයා මතක් කරන ගොඩක් ආදරේ. Good morning Robin අංගි අපිට නම් පාන්දර ඉඳන්ම වැස්ස. දවල් ට්‍රේන ගමන් සින්දුවකට එකතු කරගන්න කියලා කියන මහත්තයා උපාලේ ධම්මික පුතා සිතුම් සංසිත නංගිගේ දූ විශ්මි අනුත්තරා එක්කම ලක්මාලි බණ්ඩාර උඩත් තාපල කුරුණෑගලින් තමයි මැසේජ් එක දාලා තියෙන. බොහොම ස්තුතියි, ගොඩාක් ආදරෙන් මතක් කරනවා ලක්මාලි වාවම. එත් එක්කම හලෝ රවි මැනික, ගුඩ් මෝර්නින්. මම මාතලෙන් දිලිනි. හයි දිලිනි, ආටි කොහොමද? ඔනවත් මං එකතු කරගන්නවා. එත් එක්කම සුබදසනක් වේවා අපිට. සින්දුවක් දෙන්න ඊජී අනුර පුසල්ලාව බීඑෆ් ජනපදයේ දන්තම මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලවත් මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඊළඟ සොන්ග් එකට. එතකම ගිෂුව මතක් කරන්න ඕනේ, ඊයේ ගිෂුවගේ තාත්තගේ බර්ත්ඩේ එකලු. ඉතින් එයාට සුබ උපන්දිනයක් කියලා අපි ගොඩාක් ආදරෙන් wish කරනවා. ගිෂුව ඔයත් ගොඩාක් ආදරෙන් wish කරනවා කියලා දන්නවා. ඉතින් එයාගේ ගෙදර කට්ටිය, ඒ වගේම කසුන් අයියා, ලොකු අම්මා මෙන්න මේ කට්ටියත් එකතු කරන් ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඕකේ, එතකොට ආයි කවුද ඉන්නේ කියලා බලමු. සචින් ඉන්නවා. හයි සචින්, මං ඔන්නවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. දුමින්ද ලංකා නංගි, මම රොමේනියා වල ඉන්නේ. මට දෙන්නකෝ චාමර වීරසිංහගේ සින්දුවක්. මං try එකක් දෙන්නම් දුමින්ද. බොහොම ස්තුති ආදරණීය මැසේජ් එකට. එත් එක්කම නිලුෂා විජේරත්න කියන මගේ තන මේ ෂණු වෙන්න ඕනේ ඉන්න. ෂණු ආවත් මම මතක් කරනවා ගොඩාක් ආදරේ. නෙතු නෙතු ඔන්නාවත් එකතු කරගන්න. ඒ වගේම අකිල ඉන්න, අකිලවත් මතක් කරනවා. මැලේසියා වලින් නිසංසලා කුමුදුනි, මම ආවත් එකතු කරගෙන තමයි පිළිඟ සින්දු අහන්න යන්නේ. රංජනී ඉන්න. හයි රංජනී, ආටි කොහොමද? හොඳින් ඇති කියලා මම හිතනවා. ආවත් මතක් කරන්නම් මම ඊළඟට රෙඩි කරගත්ත සොන්ග් එකට. දැන් මම පැතර මැසේජ් එකක් දාන්න පුළුවන්. මම ආයිත් නම්බර් එක මතක් කරන්නම්. 0703 93.5 93.7 අපේ නම්බර් එක විවෘතයි. ඒ වගේ මයි වෝල් පෝස්ට් එකත් අප්ලෝඩ් කරලා තියෙන ලක්කන්ඩ අපේ පේජ් එකේ. ඒකට ගිහලා කමෙන්ට් එකක් දාන්නත් ආට පුළුවන්, හරිද? එහෙනම් මේ පැත්තට එන්න කියලා මතක් කරන දවල් 12ට කලින්, දවල් 12 වෙනකන් රවින්දයි නෝ මේ පැත්තෙන් මියුසික් කරාජෙක්.

කවින්දත් එක්ක මියුසික් රාජාගනින වෙලාව 10:30යි.

0: පිමිතා.
1: වාට අදම උඩින ඉන්න ඕනේද?
2: නෑ මේ. මට හිතුණා ඔයාට කැම ටික කදලා දෙන්න ඕනේ කියලා.
1: ෂා. නියමයි. ඒ තෝ ආදිනේ කන්න පුළා වේද? වාට සාමාන්‍ය මේ වැඩ බෑ.
3: ෂාන් ජයරත්න නිර්මාණයක්. අසන්දිමිත.
4: Now you are trying to be selfish. Don't be that. නැනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: දෙන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනට තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියානතුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
4: සැලෙන්නෙලෙන්න දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉල්ලාල මෙහෙන් තාල යන අතරින් නොපතිල්ල ඉවිනි ට්‍රයි.

0: ලෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: අසන්දිමිත
4: වාට අදමවටින එන්න ඕනෙද
5: නෑ මේ මට හිතන ඔයාට කෑම ටික කදල දෙන්න ඕනි කියලා
4: නියමයිනෙ ඒත් වාහදනය කන්න පුළාවේද වාට සාමනම වැඩ බෑන
2: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
6: Now you are trying to be selfish. Don't be that. Nenata, hamadama, jeevathun athare inna bæne. Habai puthe man koe hitiyat. Hamadama. Hama mohothakama. Man oyage balagane inna puthe.
2: Sati aga, raathri 8ට. ITN balanda. අසන්දිමිත

0: දෙදායයි විනාඩි 40යි රවින්ද ඇතක මියුසික් රාශියගනින වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Robbie, hit what single tekka?
1: Music Garage with Robbie.
2: 10:45 හරියටම වෙලාව. ඒ කියලා කියන්නේ අපි දෙනයි පළවෙනි පැය ඉවර වෙන්න තියලා තව තියෙන චූටිම වෙලාවයි. මම වෙනකදුත් මේ පැත්තට ආවේ නැත්නම් ඇයි මේ පමා කියලා තමයි මට මේ අහන්න වෙන්නේ. මන්ද පමා 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ නම්බරකට මැසේජ් එකක් දාන්න ඔයාලට පුළුවන්. කෝල් කරත් කමන්නේ කෝල් කරන්න. මට කෝල් කරා ඒ වගේ රත්නපුරේ රත්නෙන් තමරා කුමාරයා මැසේජ් එකක්ද දාලා දෙනවා කිව්වා. මම ඒකත් බලන්නම්. ස්පෙෂල් කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. මේ කට්ටිය එකතු කරගන්න නැතුව මට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න බෑ. ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි මැසේජ් එකක් මට හම්බුණා. අපි ප්‍රෝග්‍රෑම් එක අහගෙන යන්නේ නියමයි. අපේ කට්ටියක් මේ ඉන්නේ හරිද? අපේ ටේක් කෑ ප්‍රෝග්‍රෑම් එක ජනගමන් මාතරලු තියෙන්නේ මේ පාළ මාතර තමයි තියෙන්නේ ලු. මොනවද මේ කියන්නේ? එතන ඉන්නවා කියලා කියන මට මැසේජ් එකේ අපේ තාරික, අපේ ඩිජිටල් එකේ තාරික, කුරුප්පු ඉන්නවා කියලා කිව්වා, සමන්ත බණ්ඩාර ඉන්නවා කියලා, වගේම විජය අයියා. මෙන්න මේ කට්ටියව තමයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපේ ස්පෙෂල් ITN ටීම් එකේ හැමෝම ඕන මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා. අපේ ඊළඟට රෙඩි කරගත්ත සොංග් එකට ඒත් එක්කම ෂැට් එක පැත්තට යන්න ඕනේ කවුද ඉන්නේ කියලා බලන්න. හයි රවින්ද්‍යා, ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. මියුසික් ගරාජ් ආගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න. සින්දුවකට මාවත් එකතු කරගන්න අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ සංජීව දිසානායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්නාවත් මම මතක් කරනවා. ගුඩ් මෝර්නින් ලක්හඬ, අපි තහනවා ලස්සන සින්දුවක් දෙන්න. ට්‍රින්කෝ පයකනුවේ පුංචි බණ්ඩා ගුණසීලේ රන්දිකා මදුෂා සසන්නයත් එක්කම සුපුන් දිලංග තමයි ඉන්නේ කියලා කියන. ඕකේ. අයිබෝවන් ලක්කන වෙනද වගේ මදත් සද්දට මාව වහගෙන ඉන්නේ වැඩ කරන ගමන් මැදිරි කිරියේ පැත්තෙන් නේද? වසන්ති ඇතුළු ෂොප් එකේ ඉන්න හැමෝමත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි අශෝක මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඕකේ. මට මැසේජ් එකක් ඇවිල්ලා තිනවා, රෝස මලක් කතා කරයි. ඔව්, ඔයා තමයි කියලා තියෙනවා. හැබැයි ඉතින් නම නෑනේ. නමක් තිබුණ නම් තමයි වටින්නේ. ගොඩාක් ආදරෙන් ඔන්න ඒ මැසේජ් එක දාලා තිනේ. මම හිතන්නේ පිරිමි ළමෙක්. මම හිතන්නේ ඇත්තටම පිරිමි ළමෙක්. ඉතින් නමක් තිබුණ නම් ඉතින් මට කියන්න තිබුණාට මට ආදරෙන් ඉවර තින් මැසේජ් එක කියවපු කෙනා කවුද කියලා. ගමන. ගුඩ් මෝර්නින් රවි, බොය ගුඩින් සුමනත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නේ කියලා කියන. බොහොම ස්තුතියි සුමන. ඔන්න ආවයි ආගේ ෆැමිලි එකේ හැමෝම වයි. මම එකතු කරගන්නා ගොඩාක් ආදරෙන්. අකි ඉන්නවා. හයි අකි, ඔයාට කොහොමද? ආවත් මතක් කරනවා මං දොමින්ද ලංකා. මං ආව එකතු කරා, එකතු කර ගත්තා. ඒ වගේම හිරාෂ්, මේ වෙලාවේ තමයි උදේට කන්න ලෑස්ති වෙන්නේ. මෙහෙම නම් බෑ. මං වගේ ගෑස් රයිඩර්ස් රෙඩෙක් වෙන්න කැමතිද හිරාෂ්? ඔයා නෑ නේද? ඒ නිසා වෙලාවට කන්න ඕන උදේට. හරිද? ඒත් එක්ක මාෂා, ආෂා කියනවා අනේ අක්කේ ලස්සන දවසකට අදත් ඔන්න ආව බලාගන්න අහන්න ආවා කියලා. තැන්කියු සෝ මච්. ආවත් එකතු කරගන්නවා මං ගොඩාක් ආදරෙන් ඊළඟ සොංග් එකට. ලුසිෆර් ඉන්නවා, ලුසිෆර් මතක් කරන්න තෝනි. ඒ වගේම අපේ චූටි තියෝන් එකතු කරගන්න ඕන ස්පෙෂල් අපේ ළඟ සොංග් එකට. ඒත් එක්කම තව ස්පෙෂල් කෙනෙක් ඉන්න, ඔයාවත් එකතු කරගන්න. මන් දන්නවා මේ වෙලාවේ මම බලාගෙන හගෙන ඉන්න කෙනෙක්. එඩ්මන්ටන් කොලෙක්. හායි. සංගකි සොංග් එකට තමයි ඔන්න ඔය කට්ටිය ඔක්කොම මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නේ. උදේ 10:48 වෙලාව. රවින්දත් එක්ක මියුසික් කරා ශාගෙන ඉන්නේ. තවල් 12 වෙනකන් ඔය විදිහටම ඉන්නවනේ. හරිද?

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කළ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. එකිල්ලොච්චිය පොලිස් වසමේ පරන්තර් මාර්ග බහදකේදී එම ස්ථානයේදී වවුඩියාව සිට යාපනය දක්වා ධාවනය වූ වැලිටිපරතවල බලපත්‍ර පරීක්ෂා කිරීමටයි පොලිසිය කටයුතු කළේ. එහිදී භූවිද්‍යා හා පතල්කාරාශය මගින් නිකුත් කරනු ලබන වැලි ප්‍රවාහන බලපත්‍රයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලබන තීරුව අත්සන් නොකර සිටීම සඳහා කිල්ලුච්චි පොලිස් ස්ථානයේ ධාරින් හට පිරිසක් අල්ලස් ලබා දීමට සූදානම් වී සිටියා. වහඹ ක්‍රියාත්මක වූ නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටයි පියවර ගත්තේ. සැකකරුවන් අවුරුදු 28, 29, 40 සහ 49 යන වයස්වල පසුවන වවුනියාව, රාමනාථපුරම්, ධර්මපුරම්, ආනන්දපුරම් සහ පුලෝලියන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් හෙටත් කිල්ලොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගංගුතුර සහ නායෑම් හේතුවෙන් විපතට පත්ව සිටින නේපාලී ජනතාව වෙනුවෙන් ඉන්දියාව තවත් ආධාර තොගයක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඖෂධ, වෛද්‍ය සැපයුම්, කූඩාරම්, සනිපාරක්ෂක කටළ සහ නිදන බෑග් ඇතුළු සනාධාර ටෝන් 11ක් නේපාලයට යැවීමට පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නේපාලයේ නැවත යථාතත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සහාය වීමට ඉන්දියාව අඛණ්ඩවම කැපවී සිටින බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර සඳහන් කළේ. ඒසිය එක්ස්කිඩුවේ සටහනක් තබමින් ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock
1: රොබින් දෙතක මුසික රාජ් දෙවනි පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ 11:04 අවිදිට මේ පැයත් මම සද්දට මහගිනින්න ඕනි
3: ඔය

0: Robbie, hit was single tekka.
1: Music Garage with Robbie.
2: එකලහයි විනාඩි 8යි වෙලාව. ඒ කියලා කියන්නේ අපි දෙන්නගේ අවසාන පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ. තාමත් පෙපිටට මැසේජ් කරේ නැත්නම් මං අහන්නේ මොකක්ද ඔය නටන සෙල්ලම. පෙපිටට මැසේජ් එකක් දාන්න 0703935937 නම්බක විවෘතයි. ඕකේ, එහෙනම් මැසේජ් කරපු කට්ටිය ඉන්නව මතක් කරන්න. හලෝ සුදු අක්කා. යාමට කෝල් උත් කරා. හලෝ, මගේ සුදුමැණික් ආදරේ කියලා කියනවා. ඉතින් එයා කියනවා ඔයා මගෙන් සින්දුවක් ඉල්ලලා තියෙනවා, මං ට්‍රයි එකක් දෙන්නම්. මං ගියාට පස්සේ හරි එන එකකට දෙන්න කියලා කියන්නම්. හරිද? ස්තුතියි, බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. එත් එක්කම ධර්මසිරී යස් සෝමතක් කරනවා මං ගොඩාක් ආදරෙන්. UD ගේ නම නෑ. අද දවසම වැඩද? නෑ, මොන්දල්හ වෙනකන් විතරයි ඉන්නේ. හිරාෂ් නැත්නම් හිරුණිය මතක් කරන්න ඕනි. හින්දි සින්දුවක් මං කලින් පැය දුන්න නිසා මට මේ පැය නම් ඇත්තටම දෙනවා කියලා බොරු පොරොන්දුවක් දෙන්න මං කැමති නෑ. සුරේෂ් ආවත් මතක් කරන ගොඩාක් ආදරෙන්. පැසර ස්පෙෂල් එකතු කරගන්න චුට්ටක් විතර ලේට් උනේ. ඔයාවත් මතක් කරනවා රජරට අවසර කියලා නමක් තියෙනවා, මං දන්නේ මේක හරිද කියලා. ඔයාවත් මතක් කරනවා ළඟ සොන්ග් එකට. එතකම ශානුක, හයි ශානුක, ආවත් මතක් කරනවා තිසර සොනාල් ආවත් එකතු කරගන්න ඔයලගේ සොන්ග් එකට. එතකම අරා ඔන්ලයින් කියලා කෙනෙක් කෙනා ආවත් එකතු කරගන්න ඕනි. ලහිරු ලසන්ත ආවත් එකතු කරගන්න ඕනි. හයි තරිඳ චන්දික, ඔයත් ඉන්නවා. කවි, ඔයත් ඉන්නවා. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි ළඟ සින්දු අහන්න තමයි ලෑස්ති වෙන්නේ. 11 විනාඩි 10යි වෙලාව. ඔය කියලා කෙනා අපි දෙනගේ දෙවෙනි පැය මේ පටන් අරගෙන තියෙන්නේ. ඉක්මනින් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා මේ පැය ඉවර වෙන්න කලින්. ඕකේ, ශානුක කිනෝ කිඹුලා පිටින්දන් අපි අහගෙන ඉන්නේ කියලා. මීගමෝ පැත්තද? මං ඔය පැත්තේ ඇවිල්ලා තියෙනවා. කට්ටිය ඔක්කොම එකතු කරගන්න. තිසර සනහලවත් ඉන්නවා. ඔය කට්ටිය ඔක්කොමව ගොඩාක් ආදරෙන් එකතු කරගෙන අපි මේ සිංහලෙම හරිද?

0: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: විශේෂ පුළිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පුළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:06
2: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4%ක අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
4: සම අනුග්‍රහය
8: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706-478-478
10: 11 විනාඩි 15යි දැන් වෙලාව.
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්හඬ මොනින් ඉස්සල්.

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
0: 11 විනාඩි 25 වෙලාව. ඉතින් මා වහගෙන බලාගෙන ඉන්න කට්ටියවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මේක පියාපත් ඔන්න මම ආව මතක් කරනවා. හිරණිවත් මම මතක් කරා. යුඩි යුඩිගේ නම කියන්නකෝ. මට නම කි දැනගන්න ආසයි. ඒත් එක්කම අනුරාධා සමන්මලි ආවත් එකතු කරගන්න ගොඩාක් ආදරේ. දැන් නම් එකතු කරගන්න මම ආව කලින් එකතු කරගත්තනේ. දැන් තරහයි මම ආත් එක්ක. ඒත් එක්කම රජරට මම ආව මතක් කරා. මං හිතන්නේ කවිඳු එකතු කරගන්න ඕනේ. ධර්මසිරිත් එකතු කරගන්න ඕනේ. මේ කට්ටිය කොමෙකුතු කරගන්න ඕනි. රිචිත සංජය හයි ඒ වගේම තකා කියලා කෙනෙක් ඉනවත් එකතු කරගන්න. මම මාපලේ ගමෙන් දිනුෂිකා 18 සෝන් එක දෙන්න පුළුවන්ද කියලා නම් අනිවාර්යෙන් අද චාට් එකේ තියෙනවා. මම යන කලින් අනිවාර්යෙන්ම දීලා යනවා. ඒත් එක්කම අපි නිවාඩු දවසේ ලක්ක දහගෙන ඉන්නේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියන සහීදී සෙනාෂ් දෙනෙත් සෙහන්සි මනෝරි ධම්මිකා දිනුෂා සංක විශ්මි එනුල් පැතුම් මේ වගේම ඉස්සරහගේ දිරින චතුර් ජුවන් මොරිටු මොදිරින් රංග තම මැසේජ් එකක් දාලා තියෙනවා නෝ මං කට්ටිය ඔක්කොම මතක් කරන ගොඩක් ආතරේ අපිවත් එකතු කරගන්නකෝ අම්මා තාත්තා අක්කා සහන් පුතා සප්පා ඒ වගේම මල්කි බේරුලින් ශාමා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඊයේ මල්කිගේ බර්ත්ඩේ කරු ඉතින් මල්කි වට සුබපන් දිනය කියලා විශ් කරන අපි ගොඩක් ආතරේ පැට්‍රික් එකතු කරගන්නෝනේ හලාවතින් ඈන් ඉන්නවා රශ්මි දුව ලිලි මොනස්ටා මෙන්න මේ කට්ටිය ඔක්කොමත් එක්කම මාවත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔය කට්ටිය ඔක්කොම එකතු කරන් දැන් මේ 18 වන්නම් අහන්න ඕනේ කියලා කිව්ව නේද? ඕකේ. 11 විනාඩි 27යි. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි 18 වන්නම් අහන්න තමයි ලැස්ති වෙන්නේ. ඔය විදියටම ලක්කඬ මුසිකරාජ් අහගෙන ඉන්නෝනි මාත් එක්ක හරිද?

0: සම්බරය.
1: කතා නොකළොත් මට සිද්ධ වෙනවා වෙන විදියකින් කතා කරන්න.
2: නෑ නෑ නෑ නෑ, මං කතා කරන්න, මං කතා කරන්න.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: කතා කරේ පොඩි උදව්වක් ඉල්ල ගන්න පුළුවන්ද බලන්න.
4: කියන්න මොකද්ද කෙරෙන්න ඕන?
3: මේ පොඩි හදිස්සියකට සල්ලි ටිකක් වමනා කරලා තියෙනවා. මොකක් හරි කරගන්න පුළුවන් වෙයි දන්නේ නේ.
4: කීයක් විතරද?
3: මේ 15ක් විතර ඕනේ. වැඩේ තියෙන්නේ වගේ මේ ගෙදර වැඩත් එක්ක මේ දවස්වල ඉන්න එකත් හරිමදි. මට වෙන ක්‍රමයක් නෑ අප්පා හොයාගන්න. ඒකයි වගේ පොඩ්ඩක් අහලා බලන්න හිතුවේ.
4: මං දෙන්නම් අනේ. හදිසියක් නම් ඉතින් උදව් නොකර බෑනේ.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සම්මරය.
5: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: එකළහයි විනාඩි 41යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ලංකාවේ හිට් වසින්දුත් එක්ක.

11 විනාඩි 41යි වෙලාව. මියුසික් රජාග්නින්නේ රවින්දත් එක්ක. ඉතින් ආදරය කරන කට්ටිය එකතු කර ගන්න ඕනේ ඊළඟ සින්දුවට. චමින් ගුඩ් මෝර්නින්. ඔන්න මම ඔයාව මතක් කරනවා. ඒත් එක්කම කසුවා ඉන්නවා. යා කියන ආදරය කරන යාගේ සවනිවත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා. ඕකේ. හයි චරි, මම තන චරින් ජපාන් වලින් නම් අපි අහගෙන ඉන්නේ. ඔවත් මතක් කරනවා. සමුච්චාම රවවත් එකතු කර ගන්න ගොඩාක් ආදරෙන් අපේ ලිංග සොන් එකට. නවීන් දිල්ෂාන් ඉන්නවා. ඔයාවත් එකතු කර ගන්න. ඒ වගේම තව කවුද? ගයිෂනි මාත්තිකා. එයාව එකතු කර ගන්න ඕනි දැන්. ඕනි ඕනි ඕනි ඕනි එයාවත් එකතු කරගෙන අපි ලඟ සින්දුව අහන්නයි හදන්නේ. ඒත් එක්කම තව ඉන්නවා. මෙයාගේ නම මොකද්ද? අශෝක් මං හිතන්නේ. අශෝක් අපිව එක අහගෙන ඉන්නකල මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ. කෑගල්ලේ පැත්තට යනකොට දුණුකේ වලින් කෑගල්ලේ දුණුකේ වලින් මහේෂ් සසිත් සම්පත් ජගත් චමිලා නිල්මිණි මේ කට්ටිය මැසේජ් එකක් දාලා තිනවා. අද නම් හොඳටම වහිනවා කියලා තමයි කියන්නේ. හොඳටම වහිනවා. ඔන්න ඔයාවත් එකතු කරගන්නවා අනිවාර්යයෙන්ම. ගොඩක් ආදරෙන් ඉන්න සොන් එකට හම්බෙගමුවෙන් සේපාලි එකතු කරගන්න ඕනේ. යත් කියන අපිට වහිනවා හරියටම. ඉතින් ඒ වෙනකොට අපි අහගෙන ඉන්නේ කියලා මම දන්නවා. Thank you so much. යා කියන ආගේ තාත්තයි අම්මයි අක්කයි අක්කලා දෙන්නයි අයියයි වගේම නෑනලා දෙන්නයි තාදරෙන් එකතු කරගෙන සිඳුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඕකේ. කටි ඔක්කොම මතක් කරන්නම්. ඒත් එක්කම දිනුෂිකා ඉන්නවා මාපලගමින්. වෙන ඕන දෙයක් වෙච්චව සිඳු දෙන්න පුළුවන්ද කියලා අහනවා. අනිවාර්යම පුළුවන්. ඔය විදිහට මහගෙන ඉන්න මං යන්න කලින් ඒ සිඳුවක් දීලා තමයි යන්නේ. 11යි දැන් 40 තුනයි වෙලාව. මනෝජ් ආවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් මගේ සින්දුවට. මේ වෙලාවේ ලක්කරි මියුසික් ගරාජ් ආගෙන හැමෝම මං ආදරේ මේ සින්දුවට එකතු කරගන්නවා. Thank you මම අහගෙන ඉන්නවට. හරිද? ඔය විදිහට මහගෙන ඉන්න තව ෂෝටි වෙලාවයි තියෙන්නේ. කමන්නේ අහගෙන ඉන්න.

0: එකලහයි විනාඩි 47යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත් නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: Robbie, hit was sindu tekka.
1: Music Garage with Robbie.
2: 11:55 වෙලාව රවින්දයා යන්නයි හදන්නේ. Thank you so much ආදරේ මාව වහගෙන හිටියට මාව බලන් හිටියට මට મેસેજ කරාට කෝල් කරාට කමෙන්ට් කරාට. ගින් එන්නම්. සත්‍තරින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනි. මං ආසයි මං ආදරේ කරනයි hina වෙලා ඉන්නවට. ගින් එන්නම්. පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න hina වෙලා ඉන්න. මං රවින්දයා. පරිස්සමෙන් ඉන්න ආයතහමු. ඊළඟ

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: නිර්දතික මෝසම සක්‍රිය වේ දිස්ත්‍රික් කිහිපයකටම තද වැසේ මහවැලි කළුගංකාවලින් ගංවතුර තර්ජන නායේ අර්ථරැඟවීම් නිකුත් කරයි ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනපති අද බාතර ජනතාව අමතයි කුෂ් සහ හෂීෂ් කිලෝ පහක් ගෙනා තායි කාන්තාවන් තුන්දරේ කටනායකදී අත්අඩංගුවට යුද්ධය අවසන් කරන්න ඉරානයේ ඇමරිකාවට කොන්දේසි
5: මාලාවක්
4: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ සක්‍රීව පවතින නිර්දිතික බෝසම හේතුවෙන් දිවිනේ ප්‍රදේශ රසකට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරියේදී වැස් තත්ත්වයේ හෙළයාමක් තවදුරටත් අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුවේ කාර්යදීතු කාලුකුණ විද්‍යාඥ සචින්ත ජයසේකර මහත්මිය පෙන්වා දෙන්නේ.
6: බෙංගාල බොක්ක මොහොත් ප්‍රදේශයේ අන්දමත් දූපත් ආශ්‍රිතව අඩු කිරණ කලාපයක් වර්ධනය වී පවතිනවා. එය තවදුරටත් ඉදිරියේදී වර්ධනය වේ අපි අපේක්ෂා කරනවා. එම හේතුවෙන් දිවයිනේ නිතදිග ප්‍රදේශයේ තවදුරටත් අපි වැසි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වායඹ සහ උතුරු පළාත්වල ගාල්ල, මාතර, මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති වේවි. ඒ වගේම බස්නාහිර, සබරගම පළාතේ, මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා. ඒ වගේම ඌව පළාතේ, අම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. මීට අමතරව මධ්‍යම පළාතේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු මැද සහ වයඹ පළාත්වල, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක් පමණ වන ධර්මක තද සුළං ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. මෙම ගිගුරුම් සහිත වැසි ඇතිවනට තද සුළං, ඒ වගේම ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එම නිසා එම සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස අපි ජනතාවට විශේෂයෙන් මතක් කර සිටිනවා. දිවෙන වටාවර මුහුදු ප්‍රදේශ සැලකීමෙන් විශේෂයෙන් කංකසන් සිට පුත්තලම, කොළඹ, ගාලස, හම්බන්තොට දක්වා වන වෙලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවලට විටින් විට වැසි ඇති වේවි. දිවෙන වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින්නේ.
4: අද උදැසන 6 වන විට වර්තාවෝ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කෑගල්ල වැලිබුඩු ප්‍රදේශයට. එය මිලිමීටර 103.5ක් ඉක්ම වූ වර්ෂාපතනයක්. ගාල දිස්ත්‍රික්කයේ දෙල්වල කර්මාන්ත ශාලාව සහ ගුරුදිය පොත්තතේ කර්මාන්ත ශාලා ආශ්‍රිත ප්‍රදේශවලටද මිලිමීටර 100ට අසඩ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් කිහිපයක්ම ජලයෙන් යටවැති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර මහවිලි ගඟ සහ කළුගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා. මහවැලි ගංගාවේ මෙන්ම කළු ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපේ අධික වර්ෂාපතනයක් ලැබීමත් සමග මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.ඒ. සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. කුකුලේගඟ ජලාශයේද ජල මට්ටම් විහිළුවාම හේතුවෙන් වන් දොරටු විවෘත කෙරුණා. එම ජලය කුඩාගඟට බුදාහරණ බැවින් ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට විමසිලිවත්ව සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ. වැල්වාය ප්‍රදේශය හරහා හබාගිය දැඩි සුළං තත්වයක් හේතුවෙන් වැල්වාය ප්‍රාදේශීය සභාව ආසන්නයේ තිබූ විශාල ගස කොටසක් කඩා වැටුණා. එන් අසල තිබූ හෝටලයකට හා දිවසකට හානි සිදු ඇති අතර විදුලි රැහෙන් පද්ධතියද කැඩී ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වලට පළමු වට්ටමේ ඩායෑම් අනතුරු ඇගවීම් සහ නොරිලේ දිස්ත්‍රික්කයේ සඳහා දෙවන වට්ටමේ ඩායෑම් අනතුරු ඇගවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.
7: ඊයේ දිනේ සහ අද දිනේ ලැබුණු අධික වර්ෂාපතන සැලකිලි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ඩායෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කළ බව මේ අනුව නාගොඩ සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගාල දිස්ත්‍රික්කයේ, ඒ වගේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බය කෝලෙන් සහ ගංගහෙල කෝලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත් කෑගල් දිස්ත්‍රික්කයේ දෙහිඔවිට දැරණියගල සහ යටියන්තුරෙන් ප්‍රාදේශීයකම් කොට්ටාසත්, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීයකම් කොට්ටාසයටත්, නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව කෝරළේ ඒ වගේම නෝ උඩෙන ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, නිවිතිගල සහ ඇහැලි උඩෙන ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත්, කොළතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත් අදියර 2 යටතේ අවධානය සිටින නිවේදනකුත් කරන්න ලැබුණා. ඊට අමතරව අදියර 1 යටතේ සීතාවක ප්‍රාදේශීයකම් කොට්ටාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ, ඒ වගේම කොළතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීයකම් කොට්ටාසයටත්, කෑගල් දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, වරකපොල, අරණායක, බුලත්කොහපිටිය සහ කෑගල් යන ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරස්සන් ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල සහ කලවාන යන ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීයකම් කොට්ටාසයටත් අදියර 1 යටතේ විමසිලන බව සිටින නිවේදනකුත් කරන ලබන අතර අනෙකුත් ප්‍රදේශවල යම් තරමක වර්ෂාපතන පවතින බැවින් මේ වන විට දිත්තය ඉවන්ට ඇත්තේ ඇතිලා තියෙන තත්ත්වය සැලකිලි ගත්තොත් එහෙම නැවත පවතින අධික වර්ෂාපතන සමග යම් ආකාරයක අන්තර්දාය තත්ත්වයක් ඇති වෙ හැකි. ඒ නිසා ඒ සම්බන්ධ සැලකිලිමත් වෙන
4: ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි තේමාවෙන් ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ දැනුවත් කිරීම මහා ජනරලි මාලාවේ තව ජනරලි දෙකක් අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර අකුරැස සහ වැලිගම ප්‍රදේශවලදී ජනරලි පස්සරුවේ ආරම්භ වීමට නියමිතයි. මෙම ජනරලි මාලාවේ ජනරලි කිහිපයක්ම කළුතර සහ අනුරාධපුර යන ප්‍රදේශවලදී පසුගියදා පැවැත්වුණා. පුනරුදේ පුරවර 2026 පළත් පාලන සතිය සාර්ථකව අවසන් කෙරුණා. පසුගිය සතිය පුරා පළත් පාලන ආයතන 341ක් හරහා ඊට අදාළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ. ඒ අනුව මහජන සේවා සංවර්ධන ව්‍යාපෘති ඇතුළු විවිධ ක්‍රියාකාරකම් 4300කට අධික ප්‍රමාණයක් හරහා ලක්ෂ සංඛ්‍යාත ජනපිරිසකට ප්‍රතිලාභ සැලසීමට හිදී හැකි වුණා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික තේමාව පෙරදරි කරගනිමින් ජංගම සේවා සංවර්ධන වැඩසටහන්, මහජන උපයෝගිතා සේවා වැඩමුළු, සම්මන්ත්‍රණ, වීදි නාට්‍ය ප්‍රදර්ශන, රුක්‍රෝපණ වැඩසටහන්, වසංගකාර සේවා, ලේ දන් දීමේ වැඩසටහන් වෙන්ව සාහිත්‍ය සහ ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. පළත් පාලන සතියේ අවසාන දිනේ වූ ඊයේ දිනේදී ශ්‍රී ලංකා අත්තම් වැඩසටහන සහ සමාප්ති උළෙල පැවැත්වුණා. එකමුතුව එක්වෙමු පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු තේමාව යටතේ ක්‍රියාත්මක අත්තඹ ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර රට පුරා ක්‍රියාත්මක කරනවා. පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර තේමා කරගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි. ප්‍රජා සහභාගිත්වය සහිතව පවිත්‍ර දේශයක් ගොඩනැගීමේ අරමුණින් අත්තඹ වැඩසටහන යටතේ පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදුවනවා. ඒ පොලිසිය ගාවික හමුදාව ඇතුළු බොහෝ පිරිසකගේ සහයෝගයද සහිතවයි. ඒ අනුව නූරේලිය ග්‍රෙගරි වැව, කන්තලිය වැව් බැම්බ, ත්‍රිකුණාමලේ වෙරළ තීරය, පොළොන්නරුව දිය උයන පරිශ්‍රයේ රාජකීය උයන සහ ගල්ල උඩුගම මූලික රෝහල් පරිශ්‍ර ඇතුළු දෙවෙනි ස්ථාන ගණ්ඩාවක අතම් වැඩසටහන ක්‍රියාත්මක වුණා. සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ දැනට ස්ථිර දිවසක් නොමැති දෙමව්පියන් සඳහා දිවස හිමිකම් ප්‍රදානය ඊයේ බදුල්ලෙන් ආරම්භ කෙරුණා. ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ සංකල්පයකට අනුවයි යතිවර මාපිය නිවහන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙන්ම දිවස ඉදිකිරීම හා ජාතික ජල සම්පාදන අමාත්‍යාංශයක්ව එය ක්‍රියාත්මක කරනවා. පළමු අදිරයේදී දිවාස 270ක් ඉදිකිරීමට නියමිතයි. සමස්ත ව්‍යාපෘති යටතේ දිවාස 1000ක් ඉදිකිරීමයි අපේක්ෂාව. යතිවර බාපිය වැඩසටහනේ අත්තරගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැයක්ගොඩ පට්ටිගොඩ ප්‍රදේශයේ දිවාස ඉදිකිරීමේ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් බුලෆර් සහ පරිවිතු මන්ත්‍රී රුවන් බාපලගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආණ්ඩුව සහ ජනතාව එකට එක්ව එක් ගමනක් යාමේදී විපක්ෂය කලබලයට පත්ව ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
5: මං හිතන්නේ කලේ බිඳගෙන ඉවරයි ඒගොල්ලෝ. මොකද 22 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් කලින් මේ පිළිබඳ සංවාදයේ සාකච්ඡාව සමාදී වෙනකොට ඒගොල්ලෝ මහා ගෝසා පැවැත්තුවා. දැන් කොළඹ කොටුවට ගෙනාව එකපාරක්. මෙහෙටින් පටන් ගන්න සතිය අපි පටන් ගන්නවා පාර්ලිමේන්තුවේ ඊළඟ සැසිවාරය න්‍යායපත්‍රය සකස් වෙලා මේ සති ආවොත් ඒකට මුහුණ දෙන්න වෙන්නේ නැති මට හිතෙන්නේ 24 ඉඳන් ඇවිල්ලා යයි සජිබේ. විසිරිච්ච විපක්ෂයට අය එකතු වෙන්නේ නැහැ. තව ටිකක් විසිරෙනවා මිස මං හිතන්නේ ඒගොල්ලෝ කලබනවා කියලා ආණ්ඩුව කලබල නැහැ. ඒ නිසා ආණ්ඩුවේ ගමන ඉතාම හොඳින් යනවා. ලබන අවුරුද්දේ බිලියන 2000කට වැඩිය ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා රටේ සංවර්ධන කටයුතු සඳහා.
8: සජිබ මහලේකම් මේ ගෙන යන්නේ හිට්ලර් පාලනයක් පොල්පොට් පාලනයක් කියලා ප්‍රකාශයක් කරනවා.
5: ඒ මට හිතෙන්නේ හිට්ලර් පොල්පොට් පාලනේ දන්නේ නැතුව. කටටන වචන කිව්වට වැඩක් නැහැ. ජනතාව දන්නවා මේක ජනතාවාදී පාලනයක්. 143ක් ගත්ත අනුරුද්ධසානාග ජනාධිපති අදිනට 175කට වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගෙන තියෙනවා.
8: ඒකවත් විපක්ෂයේ ඉතිරි සෙකතු වෙලා මේ ඒකවත් විපක්ෂය හදලා ආණ්ඩුවට අභියෝගයක් කරනවා කියලා දෙනවා.
5: ඒගොල්ලෝ රැස්වීම් තියන්නවත් එකතු වෙන්නේ නැතුව කොහොද ආණ්ඩුවට අභියෝගයක් කරන්නේ? දැනට මේකට තමයි ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ එකට ඉන්නේ. එළියේ රැස්වීම් වලකට ඉන්නේ. පුවත්පත් සාකච්ඡා වලකට ඉන්නේ. හැබැයි ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නැහැ. ඒගොල්ලෝ එකතු වෙනකොට පහළ ජනතාව ආණ්ඩුවත් එක්ක එකතු වෙමින් ඉන්නවා. ඒකට තමයි ඒගොල්ලෝ බය වෙලා තියෙන්නේ.
4: කුෂ් සහ හෂීෂ් මද්‍රව්‍ය මිරට රැගෙන තායිලන්ත ජාතික කාන්තාවන් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපලේක කෙළිදරින් සිදු කළ වැටලීමකදී. එදී තායිලන්තයේ බැංකොක් ටුවර සිට මිරටට කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 220ක් සහ හෂීෂ් කිලෝ 1යි ග්‍රෑම් 852ක් සමග මිරටට පැමිණි පළමු සැකකාර කාන්තාව අත්අඩංගුවට තිබෙනවා. එමෙන්ම බැංකොක් නුවර සිට පැමිණි තවත් කාන්තාවක් ළඟ තිබේ කුෂ් සහ හෂීෂ් මද්‍රව්‍ය සුවකත් බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ. ඇය සතුව තිබේ කුෂ් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 94ක් සහ හෂීෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 620ක් සුවකත්තා. මද්‍රව්‍ය මෙරට රැකඩීමට එම කාන්තාවට අනුබල දුන් තවත් කාන්තාවක්ද එම අවස්ථාවේදීම පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එම සියලු දෙනා තායිලන්ත ජාතිකයන් වන අතර පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඇමරිකාව හා ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් ඇමරිකාවට කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. එය අනුවම කොන්දේසි කටාර් මැදිහත්කරුවන් හරහා ඇමරිකාවට දැනුම් දී ඇති බවයි ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙක් වන බෝසින් රේසායි පවසන්නේ. එම කොන්දේසි අතරට සීලුම් පෙරමුණ ඔස්සේ පවතින යුද්ධය අවසන් කිරීම ඉරානයේ අතිටුව ඇති අරමුදල් නිදහස් කිරීම සහ ඉරානයට එරෙහි නාවික අවහිරත අවසන් කිරීම වෙන්ව ඉරාන වරායන් සඳහා ඇමරිකානු නාවික සම්භාතකවත් කිරීම ඇතුළත්. මෙම කොන්දේසි සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය ඉරානයේ බලාපොරොත්තු වී සිටින බවයි එරට ජාතික ආරක්ෂක ප්‍රධානි බෝසෙන් රේසායි පවසන්නේ. ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහතරගයට සුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩලු 8කින් පරාජයට පත් කරමින් තරගයේ ප්‍රථමයෙන් පතුරු පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම සිය පන්දු අරවිස් අවසානයේදී කඩලු 4ක් දැවී ලකුණු 177ක් රැස් කළා. පිළිතුරීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු 17යි පන්දු 5කදී කඩලු 2ක් පමණක් දැවී ලකුණු 178ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායිකා චමරතපත්තු පන්දු 50කදී නොදැවී ලකුණු 83ක් රැස් කළා. ඊට 6 පහර 6ක් සහ 4 පහර 7ක් ඇතුළත්. ඇයට අනගි සහයක් ලබා දුන් හසිනි පෙරේරා පන්දු 26කදී ලකුණු 42ක් රැස් කළා. නිරිතතික මෝසම සක්‍රිය වෙයි. දිස්ත්‍රික් කිහිපයකටම තද වැසි. මහවැලි කළුගංකා වලින් ගංවතුර තර්ජන. ඩායෑ බණතුරැග වීම් නිකුත් කරයි. ආණ්ඩුවට වසර 2යි රටට සුභයි ජනපති අද බාතර ජනතාව අමතයි. කුෂ් සහ හෂීෂ් කිලෝ 5ක් ගෙනා තායි කාන්තාවන් තුන්දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට. යුද්ධය අවසන් කරන්න ඉරානයේ ඇමරිකාවට කොන්තේ සීමානාවක්. මේනග ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු එකට බලාපොරොත්තු වන්න.
9: 24 පෑම සීරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
10: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම.
11: ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. අයිබන් ප්‍රිය ක්‍රඩාලොලි හිතවතුනි, ක්‍රඩාපිටිය උණුසුම අරගෙන ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් අපි ආරම්භ කරන්න සූදානම් අදත් සුපුරුදු විදියට. ජපානයේ නගෝයාහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ඉහළම රන් පදක්කම් බලාපොරොත්තු වන හෙළවිසි කිරීමේ ක්‍රීඩක රුමේස් තරංග ඊ රාත්‍රියේ ජපානයේ බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහුගේ පුහුණුකරුවන ටෝනි ප්‍රසන්න සඳහන් කරන්නේ ක්‍රීඩා මාත්‍යංශය මගින් ලබා දෙන විශේෂ හෙළ කට්ටල ඉක්මනින් ජපානයට ලැබීමට සලස්වනවා කියලා ක්‍රීඩා මාත්‍යංශය සඳහන් කළා කියලා. කොමනස් රුමේස් තරංග සහභාගී වන මූලික වටේ තරගයේ 26 වෙනිදා මේ මාසේ 26 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් 4 වෙනිදා දක්වා තරඟ පැවැත්වෙනවා නගෝයාහි. ඒ වගේම අයිචි ප්‍රාන්තයේ තරඟ පැවැත්වෙන බව තමයි තරඟ සංවිධායක සඳහන් කරන්නේ. සමාරම්භ කුලල සහ සමාප්තිලල දෙකම නගෝයාහි පැවැත්වීමටයි කටයුතු සූදානම් කළේ. ක්‍රීඩා 43ක් යටතේ තරඟ 460කට වැඩි ප්‍රමාණයක් පැවැත්වෙනවා. ඒ වගේම ජපානයේ තුන්වෙනි අවස්ථාවේ තමයි සත්කාරකත්වය ලබා දෙන්නේ. ශ්‍රී ලංකාව තරඟයේ සවු 25කට ක්‍රීඩා කිරීමට නියමිතයි. 156 දෙනෙකු ක්‍රීඩකයෝ සම්බන්ධ වුණා. පිරිමි ක්‍රීඩකයන් 100ක් සහ කාන්තාවන් 56 දෙනෙක් තරඟාවලියේ සංචිතයට ඇතුළත් කර තිබෙනවා. අපි බලාපොරොත්තු වන රන් පදක්කම තමයි ප්‍රධාන වශයෙන්ම රුමේස් තරඟගේ රන් පදක්කම. ඒ ඇතුළු අනිකුත් ක්‍රීඩකයන් ඉදිරිපත් වුණු සියලු තරඟවලින් ජයග්‍රහණ රැගෙන ශ්‍රී ලංකාවට එන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟ අපේ අවධානය යොමු කරන සූදානම් ජපානයේ නගෝයාහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සින් තරඟ සඳහා ශ්‍රී ලංකාවෙන් 7 දෙනෙකුගේ නියුත් කණ්ඩායමක් එක්වීමට නියමිතයි. ඒ අනුව ක්‍රීඩකයන් 10 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 30 දෙනෙක් මේ තරඟවලට එක්වෙනවා කියලා තමයි සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ. ක්‍රිකට් පැත්ත ගැන අවධානය යොමු කරද්දී අද දවසේදී අගෝස්තු මාසයට අදාළ ICC පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දෙනුෂ නම් කර තිබෙනවා. ඔහු මේ විදියට තීරීපත් වුණු පළමු අවස්ථාව විදියටයි සැලකෙන්නේ. ඉන්දියාව සමග පැවති ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී දිනුෂ ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා බවට පත් වුණා. එහිදී ඔහු ලකුණු 420ක් ලබා ගත්තා. එම ලකුණු 420ට ශතක 3ක් සහ ඒක අර්ධ ශතකයක් රැස් කරන්නට සොනාල් සමත් වුණා. සොනාල් දිනුෂ ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගන්නේ පසුගිය ශ්‍රී බංග්ලාදේශයට රිව පැති ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් සොනාල් ශ්‍රී ලංකා ක්‍රිකට් තුල විශිෂ්ට දක්ෂෙක් දස්කම් දක්වන ක්‍රීඩකයෙක් කියලා ක්‍රිකට් විචාරකයන් මත පළ කරමින් සිටිනවා. ලෝක නායකින් ප්‍රවීණයන් ඔහු පිළිබඳව විශේෂ ඇගයීමකට ලක් කරන ආකාරය පසුගිය දා අපි දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඊළඟට අපි යනවා තවත් ක්‍රීඩා ප්‍රවෘත්ති අධ්‍යක්ෂට අවධානය යොමු කරන්නට. අෆ්ගනිස්තානයට එරෙහිව පැවති 3 වෙනි T20 තරගයේදී ඉන්දියා ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 30කදී ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට ලකුණු 108ක් ලබා ගන්නවා පන්දු 34කදී. ඊට දැවැන්ත 6 පාර 11ක් සහ 4 පාර 9ක් ඇතුළත් වුණා ඔහුගේ ඉනිමට. ඉන්දියා වෙනුවෙන් මීට පෙර රෝහිත් ශර්මා පන්දු 35ක් තබා තිබූ වාර්තාව තමයි මෙලෙස රෝහිත් ශර්මා බිඳ දමන්නට සමත් වන්නේ. ඒ තොරතුරත් සමගින් සමුගන්වාද දවසේදී ඔබට ජයග්‍රහී සතිය ප්‍රාර්ථනා කරමින් මම සමීර.
10: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්කරගෙන වෙලාව දවල් 10:20යි.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහටඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දෙන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉබන්

0: දොළහයි විනාඩි හතළිහයි දැන්වලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පැන්නා.
2: ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා හෙවනේ? දැන් ඉතින් හැමෝම දැනගනි ඇත්ත බොරුව මොකද්ද කියලා. ඔන්න බස් එකෙන් එහෙම පණින්න හිතන්න එපා.
3: ඒක ආගන්තුක බවක්ද, ආදරයක්ද, සැකයක්ද, බයක්ද, හැම දෙයකටම උත්තර හම්බෙන දවසක් අද. මාත් හරි උනන්දුවෙන් යන ගමනක් අද. අපිට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන දවසක් අද.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
9: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
10: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
9: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය. සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
11: අපි සොයන්නේ
1: නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.
12: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: අසන්දිමිත ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිල කනාටුවෙන් ආයිත්තේ ගහ ලස්සන්ට දළු දළ මල් පිපෙන තමුසගේ ජීවිතයටත් අය ලොයෙත් නැතිවෙන්න මල් පිපෙනවා.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: 99.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පසර එකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තන නිධානය නොතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහට බලාගන්න
1: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා කොහොමකෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි
2: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
4: විමල සුරේන්ද්‍ර ජලාශයේ වර්ධ බීබ ආරම්භ කර තිබෙනවා. එය අදාළියඹ සිට ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන්. ජලාශයේ වර්ධ බීබත් සමග කැලණිකගේ ජල මට්ටම තරබක් ඉහළ ගොස් ඇති බවයි ඉංජිනේරුවන් පවසන්නේ. මේ අතර කුඩගග සහ මගුරගග ආශ්‍රිතව සුළු ගඟ වතුර තත්ත්වයක් හටගෙන ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කළුගඟෙහි කුඩාගග උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට වැසි ඇදහැලීමත් සමග මෙම තත්ත්වය හටගෙන ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එය අනුව කළුගඟ ද්‍රෝණියේ දැන්ට පවතින තත්ත්වය අනුව ඉදිරි පැය 24 කාලය තුළ බුලත් සිංහල මදුරාවල මහා පාරිද නුවර යන ප්‍රදේශ ලේකම් කොට්ටාසවල පහද්දින්වලට සුළු ගඟ වතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මහවිලි ගංගාවේද අවට පහද්දින් ප්‍රදේශවල සුළු ගඟ වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවලදී ජනතාව විමසිලිමත්ව සිටින ලෙසයි වරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. උතුරු කොරියාව කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයට බැලස්ටික් මිසයිලයක් එල්ල කර තිබෙනවා. එම මිසයිලය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටතට පත්වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයද උතුරු කොරියාවේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් සඳහන් කර ඇත්තේ උතුරු කොරියාව හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් එල්ල කර ඇති බවයි. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්කඩි ප්‍රැප්තේ සමගෙන් මම සුලක්ෂණ යුදේශක ඉදිරිවීර ප්‍රවති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: බයෝ
2: සානිදාප එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියටර් ගී රශ්මි
4: දහවලක් දවල් එකයි විනාඩි හතරයි වෙලාව ගිරශ්මි අහගෙන ඉන්නේ ඔයා අර පුලංකපතේ රාද තවස් හතර වෙනකම් ගිරශ්මි අහන්න මං ඉන්නේ මේ පැත්තේ අපි කතා කරමු සින්දුවක් අහලෙමුනේ ගිරශ්මිත් එක්ක

0: සවලකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031, 011-286-1011. ශනිගමතුම් 19:16.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.
7: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
5: ටේකියා සුරකින් මගතොට.
8: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 011 2 381 381.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
0: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: අපි සොයන්නේ
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

தவளைக்காய் வினாடி தி சதரை வெலாவா பிரசங்க வேதிகாவே ரேடியோ கிருணைய லக்கடு கீராஷ்மியாக நீங்களா කොහොමද ඉතින් කට්ටිය සතියකට පස්සේ තමයි මේ විදියට හම්බ වෙන්නේ. තව සතියක පටන් ගන්නමත් එක්ක ඉන්න ඉරිදාවක තමයි ඔයයි මේ විදියට හම්බ වෙන්නේ. එනිසා මට හිතුණා ඔයාට සින්දුවක් දීලාම මේ පැතර එන්න ඕනි කියලා කතා කරන්න. කට්ටිය කොහොමද? සීතලේ ඉන්නවද? වැස දෙමිදෙමි ඉන්නවද? ගී රශ්මිය ආගෙන හිටියට දැන් මේ දවස්වල න පොඩක් වහිනවා වගේනේ. කාඩකත් කරදරයක් නොවේ වහිනව නම් ඒ ඇති හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරන. FM 93.5 FM 93.7 අදත් ඔයාලට පුළංකම තියෙනවා. හවස 4 වෙනකම් මම ඉන්නවා ගිරශ්මිත් එක්ක. ඒ අතරතුරේදී ඔයාලට මේ පැත්තට මැසේජ් එකක් දාන්නත් පුළංකම තියෙනවා. දැන් වැඩ කරන තැන ඉන්නව වෙන්න පුළුවන්. එම නැත්නම් අද ගෙදර නිවාඩු පාඩුවේ ඉන්න වෙන්න පුළුවන් නේ. මේ කොහේ හිටියත් ඔයාලට පුළංකම තියෙනවා ගිරශ්මිය අහන්න. මේ පැත්තට මැසේජ් එකක් දාන්න WhatsApp එකට 0703939537 ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරනයෝ ලකනගී රශ්මි.

0: 7 Lakhana Radio ITN
1: දවල්කයි විනාඩි 52යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: දෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 21 ගොඩපිටිය ජාතික පාසල අකුරැස්ස
5: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
8: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීරා

ඕකේ දවලකයි විනාඩි 52යි. ලැකරගේ රශ්මිය හගෙන ඉන්නකොට අපේ පළවෙනි පැය ඉවර වෙන කිට්ටු වීගෙන එන්නේ. ඔයාමට මැසේජ් එකක් දැම්මද කියලා බලන්නයි යන්නේ. අපිට යන්න තියෙනවා දවල් දෙකේ ප්‍රවෘත්ති ප්‍රකාශයට. ඊට කලින් ආව මතක් කරන්න ඕනේ. ඊටත් කලින් ආව මැසේජ් එකක් දාන්න කියලා කියන්නත් ඕනේ. නම්බර් එක තමයි 0703 93 5 93 7. 0703 93 5 93 7. ලැකන ගීරශ්මි පැත්තට මැසේජ් එකක් එවන්න කියලා මතක් කරනවා. හැමෝම බලාගෙන ඉන්නේ ගීරශ්මි හඳන නේද? නැට වෙන සින්දුත් එක්ක පැය තුනක් වාරින්න පුළුවන්කම තියෙනවා මාත් එක්ක. යටි අන්තර තීක්ෂණේ ඉන්න කොහොමද ඔයාට? මේ පැත්තට නංග වහිනවා කියලා තියෙන්නේ. එකතු කරගන්න ඔය අවසරණයි නම මේ වෙලාවේ මහේෂිවත් එක්ක එකතු කරගෙන සින්දුවක් දෙන්නයි කියලා කියනවා. මතකම පැත්තෙන් ඉන්න පසන් සද කැලුම් කලුතර පැතුමයාවත් එකතු කරගන්නවා. අපේ ගමන් ටිකේ සද්දට මහගෙන ඉන්නවා. අපිවත් එකතු කරගන්න කියලා තමයි පැතුම්ගේ මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ. නිරෝෂන් ඉන්න පාදක් කේඳා මේ වෙලාවේ ආව එකතු කරගන්නවා. දෙවිනි හායි කොහොමද? මම ගොඩක් හොඳින් ඉන්නවා. ඔයාලත් ගොඩක් හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඊළඟට මහරගමින් නුවන් ඉන්නවා මේ වෙලාවේ. මේ කටිය මං එකතු කරගන්නවා. මම ආයේ එන දෙවනි පැයේදී මැසේජ් එකක් එහෙම දාලා තියන්න. ඔයා එනකම් මම බලාගෙන ඉන්නවා ලක්කන ගී රශ්මිත් එක්ක. දවල් එකයි විනාඩි 54යි.

0: ලක්හඬි ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණිය උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දන් දීමයි

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: පුනරුදයේ පුරවර 2026 පළත්පාල සතිය සාර්ථකව අවසන් කෙරුණා. පසුගිය සතියේ පුරා පළත්පාල ආයතන 341 කරහා ඊට අදාළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ. එය අනුව බහජන සේවා සංවර්ධන ව්‍යාපෘති ඇතුළු විවිධ ක්‍රියාකාරකම් 4300කට අධික ප්‍රමාණයක් හරහා ලක්ෂ සංඛ්‍යාත ජන පිරිසකට ප්‍රතිලාභ සැලසීමට හිදී හැකි වුණා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික තේමාව පෙරදරි කර ගනිමින් ජංගම සේවා සංවර්ධන වැඩසටහන් මහජන උපයෝගිතා සේවා වැඩමුළු සම්මන්ත්‍රණ වීදි නාට්‍ය ප්‍රදර්ශන රුක් රෝපර වැඩසටහන් රසනාකාර සේවා ලේ දන් දීමේ වැඩසටහන් වෙන්ම සාහිත්‍ය සහ ක්‍රීඩා වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරුණා. අෆ්ගනිස්තානය තුළ සිදුකරන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙවන බවට තලිබාන් සංවිධානය අනතුරු අංගවාදී වෙනවා. එම සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිද් පාකිස්තානයට එලෙස අනතුරු අංගවා ඇති අතර තලිබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා මැදිහත්වන ලෙස සෞදි අරාබියෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තලිබාන් සංවිධානයට සෞදි අරාබිය සමග සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය බවත් අෆ්ගනිස්තානයේ ප්‍රතිසංස්කරණ සහ සාමීය මෙන්ම ස්ථාවරත්වයේ ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් සඳහා රියාත්හි කාර්යභාරය සාදරයෙන් පිළිගන්නා බවත් මුජාහිද් ප්‍රකාශ කර තිබෙනවා. මේලග ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දවල් දෙකයි විනාඩි හතරයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: NLB හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: ලංකාද ජීරශ්මි. Are you ready?
1: ගීරශ්මිත් එක්ක අපි දෙවනි පැයට ඇවිල්ලා තියෙන අද බලංකව දෙනවා මේ පැතර මැසේජ් එකක් දාන්න 0703 93.5 93.7

0: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් කලාවක් සොයා ගත්තමං දුනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
7: සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
9: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
10: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
11: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: අවට ගින්නාව වෙවි සින්දුවහන්න ඒවිනි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: අපි සොයන්නේ
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: ලක්හඬ ගී රශ්මි Are you ready?

දවල් දෙකයි විනාඩි 24යි වෙලාව. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරනවා. ලැකඩි ගිරශ්මිත් එක තමයි එකතු වෙලා ඉන්නේ. කටිය මැසේජ් එකක් එහෙම දැම්මද? දැන් සින්දු ටිකක් එහෙම රහ රහල මේ පැත්තට එනකොට මං ආවෙවාව හොයාගෙන. හැබැයි ඉතින් ඔයා මේ පැත්ත නැත්තම් මම මොකද කරන්නේ? නෑ නෑ කටිය කිනෝ මේ පැත්තේ. ඔරත් පුලංකම තියෙනවා FM 93.5 93.7 ගිරශ්මිය අහගෙන ඉන්නකොට මට මැසේජ් එකක් දාලා එකතු වෙන්න. 07.3 93.5 93.7 07.3 93.5 93.7 තමයි ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න ඕනි. ඒ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන කට්ටියව තමයි මම මේ මතක් කරන්න යන්නේ. දැරණිය ගලට මුලින්ම යන්න හිතුවා. එපතින තරු බස් නායක මා වහගෙන ඉන්නවා. කාල දක්කේ ඉන්නේ කියලාත් අහනවා. බලන්න ඒ ආදරේ මං කාල ඉන්නේ. ඔව් ඒකද කරගන්නව ගොඩක් ආදරෙන්. සුදර්ශන ඉන්න දෙනියයි දන් වැඩකන තන කට්ටියත් එක්ක ගිරශ්මිය අහගෙන ඉන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නවිනු ඉන්නවා කියලා තියෙනවා. නවිනු ආවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඇහලිය ගොඩ විනිත අයනාංගිනි වෙනද වගේ මේකතු වෙලා ඉන්නවා. අනුදුරින් පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ සද්දටම දිගටම අහගෙන ඉන්න. ඊට පස්සේ මම යනවා අශෝක අයන් වර්කර්ස් එක පැත්තට. ඒ පැත්තේ හැමෝම මාව අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අශෝක මැසේජ් එකක් දාලා තියෙනවා. ෂොප් එකේ මේ වෙලාව වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. වසන්තිවත් එකතු කරගන්නවා මම. ශානීනෝ මේ වෙලාවේ පානදුරි පැත්තට යන්න හදන්නේ. ගවරට බලාගියේ නැත්තම් පොඩි අඩුවක් තියනවනේ. පානදුරේ ශානි එකතු වෙනවා මේ වෙලාවේ. ඈව එකතු කරගන්නවා. ලකඩහන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. විශේෂයෙන්ම ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කරන ආදරණීය ආවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි ආදරේට. ඊළඟ ටර්ට්‍රින් කපැත්තට යන හදනේ. කේනු පැත්තේ ඉඳන් කටියෝ මාව අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ ඉහළ ඔටුකුලමින් තරිඳු රුක්ෂාන් ඉන්නවා. එයා මෙන්න මෙහෙම කියනවා. බණ්ඩමාව මෙහෙම නටනවලු. කෝ බලන්න බණ්ඩමාවේ ආ නටනවද? ගිරශ්මිත් එක්ක එකතු කරගන්නවා. ඊට පස්සේ මයනෝ මහීෂව එකතු කරගන්න. මහීෂ මැසේජ් එකක් දාලා තිනවා ගොඩක් වෙලාවක ඉඳන්. මාව කිව්වේ නෑ කියලා තියෙනවා. එනිසා මං එයාව එකතු කරගන්නවා. ඊට පස්සේ අලෝව සුභාෂිනි සහ ප්‍රභාෂේ ඉන්න මේ වෙලාවේ අපි තින්නවෝ කියලා තියෙනවා. එකතු කරගන්න නැත්තම් කොහොමදනේ? මේ කටිය එකතු කරගෙන එහෙනම් යන්න බලන්න සින්දුවක් අහලා මෙන්න. නැත්තම් ඉතින් මටත් හතිරි නේද? ඔන්න බලංගම දින මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 07.3 93.5 93.7 ඒකට මැසේජ් එකක් දාලා තියන්න. එහෙනම් වෙලාවත් බලලා අපි අන් සින්දුවක් අහන්න. දවල් 2:27යි.

0: දවල් දෙකයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද?

0: අපේ රස රහස.
1: අපේ රසය රටේ සැමට.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
4: ටේක්යා සුරැකීම මග තොට.
5: ලංකඩ ජීරශ්මි. Are you ready?

දවල් දෙකයි විනාඩි 44යි වෙලාව. හටිය කෝබලන්න වහන්සේද කියලා ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණයෝ එකම එකයි තියෙන්නේ, ඒ තමයි ලැකඩ ගී රශ්මි කියලා කියන්නේ. ආට බලංකම තියෙනවා, හවස හතර වෙනකම් මාත් එක්ක ඉන්න. මං තව සිදු සෙට් එකක්ම ලෑස්ති කරගෙන තියෙනවා. ඒකට යන්න කලින් ඉතින් කටියක්ගේ තියනවනේ නේද නම් ටිකක් කියන්න. මාව අහගෙන ඉන්න ගමන් ආදරෙන් දාන මැසේජ් එක කොච්චර වටිනවදනේ. ඒ කටියව තමයි මතක් කරගෙන යන්නේ. ආර පුලංකම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. තුන්වෙනි පැයේදී හරි අපි හම්බ වෙමු කියලා. මේ පැත්තට මැසේජ් එකක් දාන්න 07.03 93.5 93.7 07.03 93.5 93.7 ඔයාගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දැම්මොත් ඔයත් සතුටින් මාත් සතුටින්. මං යනවා පద్මව එකතු කරගන්න. පద్මගේ ලොකු පුතාගේ උපන්දිනය තිබුණාලු ඊයේ. අන නිදුක් නිරෝගී සුව සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා අපි. පඩුපුල් නිම්සර ආට තමයි මේ විශ්වක අපි දෙන්නේ. ඊට පස්සේ අනුර ඉන්න මේ වෙලාවේ පුසලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයා එකතු කරගන්නවා. ඇහැලියගොඩ පැත්තට යනකොට කවීෂේ ඉන්නවා. අම්ම සීතාලේ තාත්තා ලෙස්ලි අක්ක යහානි අයියා තරිදු අපිට ලස්සන සිඳුවක් දෙන්න කියලා තියෙනවා. ඕකේ එකතු කරගන්න අම්ම මේ වෙලාවේ. ඊට පස්සේ කොටා පැත්තට යන හනන්නේ විරකුඩිය බේකරි කටිය සද්දට මිතින් ලඝනත් එක්ක ඉන්නවා කියලා දන්නවා. මේ වෙලාව එකතු කරගන්න ජය මම ඇතුළුව ලොකු බුස්සපුල් පොඩි බුස් වරුණ ලක්ෂ්මී අපේ මදුසංක ධනුෂ්ක මේ කටිය මම එකතු කරගන්නවා. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නවා මරපාදි නම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කටියම එකතු කරගන්න ගොඩක් ආදරේ. අනේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එක දානවා. බණ්ඩාරගම පැත්තෙන් සමන් කුස්තා පවුල හැමෝම එකතු කරගන්නවා. ආදිත් ඉන්නවා, අමෝද් ඉන්නවා, කවිනි බිරිඳ දිනුෂානියවත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්මවයි තාත්තවයි එකතු කරගෙන මම ඔයාලවත් එකතු කරගන්නවා. ඊට පස්සේ තරු දහසක් පෑයුවත් සඳු ගේලිය දෙන්න බෑ. සඳු දහසක් පෑයුවත් හිරු ගේලිය දෙන්න බෑ. හිරු දහසක් පෑයුවත් සිතට එලිය දෙන්න බෑ. සිත් දහසක් එක්කුවත් චාරු වගේ වෙන්න බෑයි කියලා මෙන්න මෙහෙ එක්කෙනෙක් දාලා තියෙනවා. ඒ තමයි ජගත් රෝහණ. අල්බෝ මුලින් එකතු වෙනවා. එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඔයාව මේ වෙලාවේ. ඊට පස්සේ කෙවෙන් දෙහිඅත කණ්ඩියෙන් හවත් මං එකතු කරගෙන යන්නයි හදන්නේ. අපිට සමහර වෙලාවක ඊළඟ පැයේදී හම්බ වෙන්න පුළුවන් වෙයි. මොකද මේ පැයේ මම අන්තිම ටෝක් එක තමයි මේ ගත්තේ. තුන්වෙනි පැයේදී හම්බ වෙමු. මැසේජ් එකක් දාලා තියෙනවද?

සද්දේ ගෙදර ඉන්න කට්ටිය සද්දයක් දාලා ගන්න සේරමන්න කුස්සිය ඇතුලේ හරි සාලේ හරි කොමන්න රයිට් අද අපි ලස්සන කොල්ලෝ ටික ඉන්නවා ඕල් රයිට් ලයික් සේරම සෙට්ලා අපි ඕගලන්ට ගෙදරට දැන් දෙන්න ඊට පස්සේ අපි හිමීට මේවා සේන ගිරුනාම ප්‍රවේශමට ලස්සනට එළියට ඇවිල්ලා දෙන්න ඒක තමයි වෙන්න ඕන එහෙනම් රයිට් එහෙනම් ශීල ගහන්න යන්නේ කුස්සියේ ඉන්නවනම් කොල්ලනේ කෙල්ලනේ නටපල්ලා

ගෙදරින් නම් බලන් ඉන්න සිරමලට ප්‍රවේශමෙන් නටමු කමන්නේ ආතල් එක ගම් කට්ටිය ප්‍රවේශමට එළියට බහලා ආතල් ගන්න. රයිට් දැන් මොකද්ද කියන්නේ? ෆියර් මැන් නේ ඉඳ මිසෙම ගියා මේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ුණ සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: අධික වැසි හමුවේ ගංගක ආශ්‍රිත පහත් ප්‍රදේශවලට ගංගොතුර අවදානමක් ඇතිව හැකි බවට වරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟ වනවා. එය අනුව ඉදිරිපැය 24ක කාලය තුළ තවලඹ, නාගොඩ, බද්දේගම, වැලිවිට, දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංගොතුර තත්ත්වයක් ඇතිව හැකි බවටයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර මහවිලි ගඟ ආශ්‍රිතව පහත් බිම්වලද සුළු ගංගොතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉහළ කෝරළේ උඩ පළාත, දොළුව, උඩුනුවර, යටිදුවර, ගගවට කෝරළය, හරිස්පත්තුව සහ පාත්තුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පහත් දිම්වලට එම අවදානම් පවතින බවයි. මහවැලි ගංගාවේ ජලය හෙළයාම හේතුවෙන් නාවලපිටිය පස්භාගයේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට මේ වන විට ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.

0: ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෘතිම බුද්ධිය පිළිබඳව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. එය අනුව කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රධානියකුපත් කිරීමට පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෘතිම බුද්ධි කර්මාන්තයේ වර්ධනයට කිසිදු ආකාරයකින් බාධා නොකරන බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් එය තවදුරටත් සංවර්ධනය කිරීමට පෙර ආරක්ෂක ක්‍රමවේද වැඩිදියුණු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේනක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ITN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීර

හවසතුනයි විනාඩි හතරයි වෙලාවා. ලැකඩ ගේ රශ්මිත එක අපි අන්තිම පැයේ ඉන්නේ. මට හිතුණා සිදුකට යන්න කලින් ඔයාටික කතා කරලම යන්න ඕනි කියලා. නැතත් කටිය බල නැති කෝ අනේ සින්දුව කියලා මට හිතුණා පොඩ්ඩක් කතා කරලා යන්න ඕනි කියලා. කටියක මතක් කරේ නෑ නිතින් ගොඩ වෙලාවකින්නේ. සුදර්ශන ඉන්නවා මේ වෙලාවේ. නවිදුවත් එකතු කරගෙන සිදුවක් දෙන්නේ කියලා කියනවා. ඕකේ ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගිරශ්මි අහගෙන ඉන්නකොට. අද අපි මල්ලිගේ පුතාගේ උපන්දිනේ කියලා තියෙනවා, ෂවින්ගේ උපන්දිනේ කියලා. රාගම ඉදන් ඉනෝක තමයි කියන්නේ හැපි බර්ත්ඩේ කියලා අපි විශ් කරමු නේද ඉතින් කට්ටියම. ඊට පස්සේ රමේෂ් ඉන්නෝ බිබිලේ ඉඳන්ම වහගෙන එයාවත් එකතු කරගන්නවා. නිටමුව විහඟේ අම්මා තාත්තා අයියා ඊළඟට මගේ හොඳම යාළුවා ප්‍රසාද් අයියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මදාරා සර්විස් සෙන්ටර් එකේ කට්ටිය දිල්ෂාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොමද චන්දසිරි අයියා පැතුම් සහ ශානි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි එහෙමම යන්න හදාන්නේ අම්පාර පැත්තට. අම්පාරෙන් තෂිනීන මේ වෙලාවේ. ඊට පස්සේ ශ්වේත ඔයාවත් එකතු කරගන්න, අම්මා තාත්තා ගෙදර හය හට්ටියෝ එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. එලෙන් ගාමන්ට් එකෙන් කුෂාන් ඉන්නවා මේ වෙලාවේ. කුෂාන් ඔයාවත් එකතු කරගන්නවා. කෑගලපතින් තුෂාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ සද්දටම ගී රශ්මිත් එක්ක ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ මේ කට්ටියව එකතු කරගන්නවා මම. ආදත් බලංකම දෙනවා මේ පැත්තට එන්න. අපි අන්තිම පැයනේ නේද? 0703 935 937 0703 935 937 ගී රශ්මි අහගෙන ඉන්නකොට ආගේ මැසේජ් එකත් මේ පැත්තට එවන්න. හවස 3:06

0: දවස 3යි විනාඩි 21යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
0: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 0112861131 0112861111. ශනික ඇමතුම් 19,600.
3: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: ජේක්‍යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ජේක්‍යා මීළඟ වැඩසටහන
6: සැප්තැම්බර් 21 ගඩපිටිය ජාතික පාසල අකුරැස්ස.
0: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0871711711
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි
4: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: උගල් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඊවිනි

0: ඇන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිමි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. සංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීර

0: හවස 3 විනාඩි 27යි වෙලාව. ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂ ලකඩිගි රශ්මිත් එක තමයි ආයකතු වෙලා ඉන්නේ. අන්තිම පය වාගේ වගේ අපි ඉන්නේ. එනකොට අපිට තව වෙලාව තියෙනවානේ. අර පුලංකම දිනවා. ඊරශ්මි හගෙන ඉන්නකොට මේ පැත්තට මැසේජ් එකක් දාන්න තාම. 07.03.93.5.37 මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න කියලා තවට මතක් කරනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා ගම්පහින් මහේෂිකා මැසේජ් එකක් දාලා තියෙනවා. අම්ම සුභානිවත් එකතු කරගෙන ඔන්න මම යනවා. විතානගේ එකතු කරගන්න කඩේ ඉඳන් සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙන අනුරසිරි විතානගේ. ඔයා එකතු කරගන්න මේ වෙලාවේ. උරාපොල පැත්තට යනකොට ප්‍රියන්ත ඉන්නවා. ඔවින්යා සනුලි මොවිදු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ චතු මැසේජ් එකක් දාලා තියෙනවා. සුමිනන්ද දිලා සමන්ත දිලානි සියාරා සූසා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි තහගෙන ඉන්නේ ජය වේවා කියලා තියෙන රයිගබ සරචන්ද ඩයසාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ මම යනවා දැරණිය ගල පැත්තට. ඒ පැති මං එයාව මතක් කරා. හැබැයි යාට ඇහිලා නැහැලු. තරු බස්නායක ආව එකතු කරගන්න තරු ගොඩක් ආදරෙන්. කුලාන් ඉන්නව හම්බන්තොට ඉඳන් සදටම ගිරශ්මිය හැගෙන ඉන්නකොට ආව එකතු කරගන්නවා මම. සුදේශතුළු කට්ටියම එකතු කරගන්නවා. පවන් කිත්නද සෙතුම් කුසල් රත්මලානින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ දිලෝෂ් ඉන්නවා. කුවේටිදන් තමයි එකතු වෙන්නේ. ලැකඩ දවස පුරා හැගෙන ඉන්නවා. ගිරශ්මිය හැගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. ඓකේ මම මේ හැමෝම එකතු කරගන්නවා. එහෙනම් ඊළඟ සින්දුවට වරත් පුලංකම දිනවා. මේ පැත්තේ මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා එකතු වෙන්න පුලංකම දිනවා. එහෙනම් අපි යමු සින්දුවක් අහන්න. වෙලාවත් බලහගෙනවා. හවස 3 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ඇයට දෙන්න හයියෙන් හොඳ අත්පොලසනාද මෙන්න ලක්හඬ ගී රශ්මිය සමග ශානිකා වනිගසේකර.

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස

අවසතුනයි විනාඩි 48යි වෙලාව. ඊරශ්මි, පැය 3කට ආසන කාලයක් අහගෙන හිටියා. අවස 4 වෙනා තව පොඩි වෙලාවක් තියෙන්නේ. මට යන්න වෙලාව හරි කොහොම වුණත් මම යන්න හදන්නේ අනකලින් කටයක් එකතු කරගෙනම. එරන් චෙරියෝ කියලා මං අදට ගීරශ්මිත් එක්ක යන්න හදන්නේ. ෂෙහාර ඉන්නෝ මේ වෙලාවේ නූර ජේජේ ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මලී තින්නවා මේ පැත්තේ. අලුත්ගම් පැදින්න තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බස් එකේ සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. ෂෙවොන් මැසේජ් එකක් දාලා තියෙනවා. බුලත් සිංහල ඉඳන් ආවත් එකතු කරගන්නවා. කුසල් එතකොට ඩීනාන් සුරේෂ් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හිමාෂා ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. ඊට පස්සේ ගම්පහ පැත්තේ යන හදන්නේ. ගම්පහින් රශ්මි මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. එහෙනම් මේ හැමෝම එකතු කරගෙන අදට මං ගී රශ්මිත් එක්ක ගිහින් යන්න. ආයෙත් ලබන ඉරිදා අපි හැම වෙමු ගී රශ්මිත් එක්ක. එහෙනම් අදට ගිහින් යන්න. ඔබට සුබ දවසක්. මම චාරු.

0: Anda Radio ITN.
1: Flashback.
2: Feedback.
1: Sunflower.
2: All right.
1: See to the Sakura.
2: Sahara Flash.
1: Bio.
2: Sanidapa. එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12:00 ගී රශ්මී

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:04
0: ලක්හඬ ප්‍රවෘත්ති
1: ලක්හඬ ප්‍රවෘත්ති සමකින් මම සුලක්ෂණ යුදේශික ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
2: ලයින් පැයපුවත් සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉවත් වෙන
2: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
1: අධික වර්ෂාව හමුවේ ඩුවර සහ කෑගල දිස්ත්‍රික්වලට නායම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාකේ කෝරලේටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහියෝ විට අරණායක දැරණියකල මවනෙල්ල සහ යටින්තුට යඩ ප්‍රදේශවලටත් මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ. එම ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත වහාම ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා. ITN ටෙලිතරු වැඩසටහන නුගේගොඩදී දැන් පැවැත්වෙනවා. අද ITN ටෙලිතරු වැඩසටහනට සහභාගී වන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන සිහිනක තනවිලා ටෙලිනාට්‍ය ශිල්පීන්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මිෂෙල් ශිරෝමාල්.
6: අයිබවන් සුබ දවසක් හැම දිනාටම. ITN ටෙලිතරු සමගින් අප මේ ක්‍රියාත්මක කරන හත්වෙනි වැඩසටහන එම නැත්නම් අවසන් වැඩසටහන අදවසේදී සිහිනක තනවිලා නාට්‍ය කණ්ඩායමත් එක්ක දුකේකුඩ තේජස් කැම්පස් පරිශ්‍රයේදී සිදු කරමින් පවතින ඉතින් ආදරණීය කලාකරුවන් කලාකාරයන් එක්ක මේ ආදරණීය පිරිස කතා බහ කරමින් ඉන්නවා. ඡායාරූප ලබා ගනිමින් ඉන්නවා. ගීත ගායනා කරමින් ඉන්නවා. මේ සුහදතාවය මේ ආකාරයෙන් හැම දිනත් එක්කම බෙදා ගනිමින් ඉන්නවා. සතියේ දවස් පහේම රාත්‍රී 8:30 ඇඩ කරන සිහිනක තනිවෙලා නාට්‍ය කණ්ඩායමත් එක්ක තමයි අද මේ හත්වෙනි වැඩසටහන

0: අප ක්‍රියාත්මක කරන්නේ. වැඩසටහන් හතක් අපිට කරන්න පුළුවන් කමක් ලැබුණා ස්වාධීන රූපවාහිනී සේවයේ නාට්‍ය සති දිනවල සතියන්තයේ ඔබ ආදරය කරන ටෙලිනාට්‍ය හතක් එක්ක මේ වැඩසටහන් හත අපිට කරන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගමන් කරමින් අපගේ ආදරණීයන්ගේ ආදරණීය ප්‍රතිචාර අපිට ලබා ගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් නුගේගොඩ කොහුවල අවට ඉන්න අපේ ආදරණීයන් තවමත් අපි ආරාධනා කරනවා ලක්කඩ අහන් ඉන්න අපේ ආදරණීයන්ට එන්න නුගේගොඩ සේජීස් කැම්පස් පරිශ්‍රයට සිහිනක තනි වෙලා ආදරණීය අපගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක කතා බහ කරන්නට විස්තර දැන කියා ගන්නට ඡායාරූප ලබා ගන්නට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ නාට්‍ය අංක 1 ටෙලිනාට්‍ය බවට පත් වෙන්නේ ප්‍රේක්ෂක ඔබේ තියෙන ආදරය නිසාමයි. ඉතින් ඒ ආදරයට අපිට ලබා දෙන්න පුළුවන් ආදරය මේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔබ ආදරය කරන කලාකරුවන් ඔබ ළඟට රැගෙන විත් ඔබත් සමග කතා බහ කරන්නට ඡායාරූප ලබා ගන්නට මේ ආකාරයෙන් අපි කටයුතු කරන්නේ ප්‍රේක්ෂක ඔබට ස්වාධීන රූපවාහිනී සේවයේ තිබෙන ආදරය නිසා. මේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න ඔබ නුගේගොඩ කොහුවල අවට ඉන්නව නම් ලක්කඩ අහගෙන ඉන්නව නම් එන්න නුගේගොඩ සේජීස් කැම්පස් පරිශ්‍රය තුළට මේ ආදරය බෙදා ගන්නට. ලක්කඩ
1: විදේශීය ප්‍රවෘත්ති. යුක්‍රේනයේ රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 6 දෙනෙකු තොල් බයති බවයි. රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් තෙල් පිරිපහදුවකටද හානි සිදු ඇති බව සඳහන්. එමෙන්ම ගුවන්තොටුපළ දෙකක ගුවන් ගමන්ද සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ යුක්‍රේනයේ එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයේදී ඩ්‍රෝන යානා 249ක් වෙඩිතබා බිම හෙලීමට රුසියාව පියවර ගෙන ඇති බවයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව සතියග ලකන
1: හවස 4 වෙනිදා 5 වෙලාව

0: Radio ITN.
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:00
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකෙ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 306D2 සිංහ දිස්ත්‍රික්කය. සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: රටට වග කියන රේඩියෝ.
1: හවස 4 විනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
0: සතියක ලක්ෂ

දවසහතරයි විනාඩි 15යි වෙලාව. හඳුම ගැවිලා ඉන්න හරියටම මේ සති ඉරිදු දවසේ ඔයා ගාවටම මං ආවෙ නිකන් නෙවෙයි. පොඩි වැස්සකුත් එක්ක තමයි ඇවිල්ලා බියේ පොඩක් පින්න වගේ දින වෙලාවකට හයියෙන් වහිනවා. එක එක වෙලාවට එක එක විදිහට. හරියට ඔයා වගේනේ. ජීවිතේ ඉතින් ඒ වගේනේ. අපි හිතන්නත් වෙලාවල් වලට එක එක දේවල් සිද්ධ වෙනවා. ඉතින් මොන දේ සිද්ධ වුණත් අපිට ඉස්සරහටම යන්න වෙනවා නේද? ඉතින් වැස්ස කියලා අපි නතර වෙන්නේ නෑනේ. වැස්ස තිබ්බත් නේද අපි ඔෆිස් එකට යන්නේ. අපේ ෂිෆ්ට් එක වෙලාවට අපි එනවා. ඔයාව බලන්න ඔයාට අපි වහන්නද? ඉතින් ලස්සන සුන්ද ගඩාවක් තියෙනවා හම්බ මේ ඉරිද සතියන්තේ. ලක්කඩ සතියන්තේ තියෙක ඔයාට එකතු වෙන්න පුළුවන්. මං ඇවිල්ලා ඉන්නේ 0705 93 5 93 7 මැසේජ් එකකුත් එවලා තියෙනවා. මං දන්නවා මම ෆෝන් නම්බර් එක කියන්න කලින්ම ඔයා දන්නවා මේ නම්බර් එකට මං මැසේජ් එකක් දෙමු. දැන් ඒ යශ් ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙමනේ එහෙම හිතාගෙන මට මැසේජ් කරපුවා ඉන්නවා මේ වෙලාවේ. හරිම ආදරයෙන් එකතු කර ගන්නවා ඔයාව සින්දුවක් අහන්න. කොහොමද අපි රෝස මල කියලා අහලා තියෙනවා. මම ගොඩක් හොඳින් ඉන්නවා. වැස්සේ වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. අන්න ඉතින් මං ආ නිසාම වැස්සෙම වැඩට ආවා. පරිස්සමට ඉන්නවනේ අපි කියලා අහලා තියෙන්නේ. මම ගොඩක් පරිස්සමට ඉන්නවා තරු. අව හරිම ආදරයෙන් එකතු කර ගන්නවා අපි ඊළඟ සින්දුවට. කොහොමද කියලා අහලා තියෙනවා. මම ගොඩක් හොඳින් ඉන්නවා. අපි අදත් ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. දොල දෙන ඉන්නවා මිස්සෝදී ඔමන්දී වගේම හිමන්ත සිල්වා අම්මා දිගිරි මණිකා ඉන්නවා. අම්මා අයියා නිලා නිමල් තිලකසේරි ඉන්නවා. සුරෝකා මනෝහරි ප්‍රනාන්දු එයාවත් හරිම ආදරයෙන් එකතු කර ගන්නවා. එවාගේම අනෝමක ඉන්නවා. ප්‍රභානන්ග ඉන්නවා. ගෞමිණි අයියා මෙහැමෝම එකතු කර ගන්න කියලා මට මැසේජ් එක දැම්මේ. මැණිකේ තමයි දඩම් ගස්ලන්ද ඉඳ ඔයාව හරිම ආදරයෙන් එකතු කර ගන්නවා. මේ ඇහෙන සින්දුවට උමාරියා සිංහවංශගේ ලස්සන සින්දුවක් තමයි මේ ඇහෙනවා. ඒ සින්දුව අහන්න තව කැමති අය ඉන්නවනේ. ඉක්මනට මැසේජ් එකක් දාලා තියන්න මේ පැත්තට. මම ඉන්නවා හවස 6:30 වෙනකම්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමදී දුසල්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
6: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න
8: ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි

හරියට උඹලා කන සතිය ඇඳේ පටන් අරගෙන මේ වාගයක් වදිහිල්ල ඉවරයි නේද? එයා තාම මේ පැත්තට ආවේ නැද්ද? ආවේ නැත්නම් ඉක්මනට එන්න දුවලා දුවලා. දුවන්න කිව්වට දුවන්න බෑනේ නේද? ඉක්මනට ෆෝන් එක අරගෙන මැසේජ් එකක් මට දාන්න. එයාව හරිම ආදරෙන් ඉදිරි කරගන්නවා අපේ ඊළඟ සින්දුවට. මට මැසේජ් කරපුවා ඉන්නවා. ඉතින් ආදරයෙන් එකතු කරගන්නවනේ අපි වහගෙන ඉන්න ගම. ඉතින් මේ වැස්සෙන් මොකද කරන්නේ නේ? ඇස්තර සින්දුවක් අහන ගමන් රස උණු තේක කීම බොන ගමන් වඩාත් ඉතින් මූඩ් එකේ ඉන්න තියෙන්නේ නේ. හෙට අලුත් සතියක් පටන් ගන්නවා. ඉතින් මේ සතිය පටන් ගන්න කලින් අද පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න තමයි තියෙන්නේ. අර පුළුවන් වැපැත්තට එන 07.03.93.5.93.7ට ඉක්මනට මැසේජ් එකක් දාලා තියන්න. ඒ විදිහට මට මැසේජ් දාපුවා ඉන්නෝ. කොහෙන්ද දන්න අනුරාධපුරෙන් තරු තමයි මැසේජ් එකක් දාලා තියෙන. තරු ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා අම්මා ඉන්නවා තාත්තා එවැගේම අයියගේ පුංචි පුතා ඉන්න හරිම දඟෙක් කියලා කිව්වන්න. දඟේ ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා. පුංචි වඩ හැම තමයි නේ දඟයෝත්. ඉතින් දඟකාර වැඩ ඕන තරුන් තියෙනවා. ඉතින් දඟයෝත් එක්කගෙන එන්න පුළුවන් තැනක් තියෙනවා මේ ලෝක ළමා දිනේ ළඟ ළඟම එනවනේ. ඉතින් ඔක්තෝබර් 3 වෙනිදා සත්තු අත්තට එන්න ඒ පුංචි දඟකාර පොඩ්ඩොත් එක්ක. ඉතින් පුංචි පොඩ්ඩොන්ට ඇතුල් වීම නොවිලේ. ඉතින් සත්තු බලන්න එදාට වැඩ ගොඩාක් තියෙනවා. එක එක ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක පුංචි පොඩ්ඩොන්ට සම්බන්ධ වෙන්න පුළුවන්, තෑග දිනා ගන්න පුළුවන්. ඉතින් එක දිනයක් වෙන් කරන්නේ නැතුව අපිට පුළුවන් නේද පුංචි පොඩ්ඩ හැමදාම ආදරෙන් බලාගන්න. ඒ වනාට එක විශේෂ දිනයක් තියෙනවා. ඒ තමයි ඔක්තෝබර් 5 වෙනිදා. හැබැයි අපි මේ පාර එක සමරන්නේ ඔක්තෝබර් 3 වෙනිදාට. ඕන ලෑස්ති වෙලා ඉන්න. අපි කියනවා මේ ගැන වැඩි විස්තර. ඒ වගේම එකතු කරගන්න ඕනේ ධනුෂ්. ධනුෂ්ව හරිම ආදරෙන් එකතු කරගන්නවා අපේ ළඟ සින්දුවට. අලස්සර සින්දුවක් තුමේ තියෙන හේමින්නලේ සින්දු. ඉතින් ආවත් එකතු කරගෙන අනුෂික ඔයාවත් එකතු කරගෙන මට හිතුණා මේ සින්දුව අහන්න යන්න. අයටත් පුළුවන් මේ විදිහටම කැමති කෙනෙක් එකතු කරගන්න මේ පැත්තට එන්න. ඉතින් හවස 6:30 වෙන්න කලින් මැසේජ් එකක් දාලා තියන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මුදලාලි අර අලුත් රූෆින් සීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීදිමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් සීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණය.
4: සේවන ප්‍රාදාන අභිමානයයි
5: රයිනෝ ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සස්සීලිම්ෂි.

0: ලෝකයා සුරකි මුමග තොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 21 ගොඩපිටිය ජාතික පාසල අකුරැස්ස
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ ගියා.

0: රටට වග කියන රේඩියෝ
1: හවස 4 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: 93.5 FM 93.7 Lakhana Radio ITN Satyaga Lakhana
1: හතරයි විනාඩි 43 වෙලාව යමවහගෙන ඉන්න වෙලාව. කලින් දවස්වල අපි එල්ලිනොත් එක්ක සෑහෙන්න උතුරානේ ඒ තිබ්බ අවුව රස්නත් එක්ක අපි හිතුවා අනේ දෙයියනේ අපිට වැස්සක් ආවොත් හොඳයි කියලා. දැන් ඔන්න වැස්සක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි හිතුව විදිහට නෙවෙයි නේද? ඒ වැස්ස අපි හැමෝටම හොඳ වෙන්නේ නේ. ඉතින් මේ වැස්සත් එක්ක නායම නතුරු අවදානම් වල ඉන්න කට්ටියට ජීවිතේ බේරගෙන ඒගොල්ලන්ගේ ගෙදර බේරගන්න හිතෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ බේරගන්නක තමයි මොන දේ වුණත් වටිනවා කියනවනේ. ඉතින් මම දන්නවා අද පස්වරු දෙකේ ඉඳලා හෙට පස්වරු දෙක වෙනකම්ම නායම නතුරු ඇඟවීම නිකුත් කරලා තියෙනවා. මහනුවර පැත්තට මහනුවර කෑගල්ල නුවරඑළිය ඒ පැත්තට තමයි රතු නිවේදන නිකුත් කරලා තියෙන්නේ. මහනුවර පැත්තේ පස්භාගේ කෝරළේ පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔන්න රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ වගේම කෑගල්ල දෙයෝවිත අරණායක ගැරණියගල මාවනැල්ල යටියන්තොට මේ කියන පැතිවල ඉන්න අයට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ වගේම තමයි නුවරඑළිය ඉන්න කෙනෙක් නම් කොත්මලේ බටහිර පැත්තට ඒ වගේම කොත්මලේ නැගෙනහිර මේ කියන පැතිවලට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඉතින් ඉන්න අය පරිස්සමට ඉන්න ජීවිතේ බේරගන්නක තමයි වටිනම දේ නේද? ඉතින් වැස්ස අපිට හිතුවේ රැඳි විදිහට දඬුවම් දෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් පරිස්සමට ඉන්න ඒ වගේම තමයි අවධානයෙන් ඉන්න කියලා දිස්ත්‍රික් කීපයක් මතක් කරලා තියෙනවා. ඒ වගේම කොළඹ පාදුක්ක ගාල්ල නාගොඩ තවලම නෙළුව ඒ වගේම කලුතර පැත්තේ ඉන්නවා නම් අගලවත්ත බුලස්සිංහල පාලින්ද නුවර ඒ වගේම මහනුවර පැත්තේ ඉන්න කෙනෙක් නම් ගඟ ඉහළ කෝරළේ ඒ වගේම කෑගල්ල ඉන්න කෙනෙක් නම් බුලත් කොහොපිටිය කෑගල්ල ඒ වගේම මාතර ඉන්න කෙනෙක් නම් අකුරස්ස පිටබැද්දර රත්නපුර ඉන්න කෙනෙක් නම් අයගම කුරුවිට කල්මඩුල් ඒ වගේම නුවරඑළියේ ඉන්න කෙනෙක් නම් තලම කැලේ. ඉතින් මේ කියන පැතිවල ඉන්න අයට අවධානයෙන් ඉන්න කියලා තියෙනවා. ඉතින් අපි හිතමු කාටවත් මේ දේ කිසිම කරදරයක් වෙන්න එපා කියලා. තමයි ඉතින් ජීවිතේ අපිට එක එක දේවල් තිය සිද්ධ වෙන එක එක කාලවලදී කලින් උණු දිට්ටුවාම දැන් එල්ලිනාවිලා තියෙන එල්ලුව එක කලින්ම නෑ අපිට නියගයක් තිබුණා දැන් ඉතින් ඔබ වැස්සක් ඇවිල්ලා තියෙනවා මේ හැමදේම සුබ විදිහට අවසන් වෙන්න කියලා පුංචි ප්‍රාර්ථනාවක් අපි කරමු නේද අපි අමුතු බලන්න වෙවෙනාවේ කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න FM 93.5 FM 93.7 මම අහගෙන ඉන්නවා දරණීගලින් තොෂි ඕවරි මාදරෙන් එකතු කරගන්නවා එයා තවදහනම් කලාපේ නේද ඉන්නේ අවරිසුමට ඉන්න අපි වහගෙන ඉන්න ගම රැස්ස හොඳටම වැඩි කියලා මම දන්නවා ඉතින් හැමෝම එක පරිස්සමට ඉන්න එලාගේම මට හිතුන යන්න ගුණකල පැලස් සංගුණකල පැලස්සින් මම වහගෙන ඉන්නවා කවුද මේ අකිල අවහරි බාදරෙන් එකතු කරගන්න අකිල ඒ වගේ මාගේ වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙන මේ වෙලාවේ ආදර වැඩ කියලා තමයි කිව්වේ ඉතින් වැඩ කර හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් කියලා තියෙනවා ආට දැන් නම් ලස්සන සින්දුවක් ගහගෙන ඉන්නකෝ සමාධි ඔබත් එකතු කරගන්න ඕනේ සමාධි මට මැසේජ් එකක් දැලා තියෙන වතුරුමුල්ලේ ඉඳලා වතුරුමුල්ලේ කියලා කියන්නේ මේ හුවක් කියන දුරනේ මම දන්නවා කොහෙද ඉන්නේ කියලා ඔයාව හරි මාදරෙන් එකතු කරගෙන ගෙදර ඉන්න පුංචි පොඩ්ඩෙක් දඟකාර පුංචි පොඩ්ඩියක් ඒ පොඩ්ඩියවත් එකතු කරගෙන ආගේ ආදරණීය අම්මයි තාත්තයි හැමෝම එකතු කරගෙන අපිට ආසන සිඳුවක් අහන්න පුළුවන් ඉතින් නාරත් පුළුවන් මේ විදිහට කැමතුම සිඳුවක් අහන්න කැමති කෙනෙක් එකතු කරගෙන මම ලෑස්ති කරගන්නේ දීපිකා ප්‍රියදර්ශිනී මහත්මියගේ ලස්සනම ලස්සන සිඳුවක් හිතන කතා නොකරම මේ සිංදු අහන්න ගියත් හොඳයි කියලා. 5:04 වෙනිදා 47යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Supili Pan Ratak පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: සතියක ලක්හඬ
1: පහයි විනාඩි දෙකයි වෙලාව ලකනහගෙන ඉන්න වෙලාව ආඩු පුළුවන් මේ පැත්තට එන්න මැසේජ් එකක් කියවන්න 0703 93 5 93 7ට මැසේජ්

අසු පහයි විනාඩි නව්‍යයි. ඒ කියන්නේ ආගේ මගේ දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගන්න ලක්ෂණ සත්‍යන්තේ. එයාට පුළුවන් දෙවෙනි පැය මුලින්ම ඔබට මැසේජ් එකක් දාන්න. මේ වැස්සත් එක්ක ලස්සන සින්දුවක් අහන්න. ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. රයිගම ඉඳලා අපි වහගෙන ඉනවා සරච්චනු ඩයි සෝව හරිම ආදරෙන් එකතු කරගන්නවා අපේ ඊළඟ සින්දුවට. කඩේ සද්දටම ලක්ෂණ දාලා තියෙනව නේද? අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. කේ ගිනිගත්තේ සහන්. අම්මවයි තාත්තවයි සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මෙහෙට හොඳටම වැස්ස. එහෙම තමයි නේ. දැන් මේ දවස්වල වහිනව. ඔව් ඉතින් ඇල්ලිනෝ වෙනස් වෙලා තියෙනවා වැස්සට. කලින් මේ ගියක් තිබුණු. ඉතින් හරි හැමෝම එකතු කරගන්න සින්දුවක් අහනවා. සුභ සන්ධ්‍යාවක් වේවා අශෝදෝය කියලා තියෙනවා. ඉතින් වගේම අපිත් වැඩනි කියලා තියෙනවා. එහෙම තමයි නේද ජයේ මාමේ. ඉතින් වැඩ කරන ගමන් මම අහගෙන ඉන්නවනේ. සින්දුවකට අපි එකතු කරගන්න කියලා තියෙනවා කොට්ටාව වීරකොඩි බේකරි එකේ කට්ටියම. ලොකු බොස් ඉන්නවා, පුල් පොඩි බොස් වරුණ, ධනුෂ්ක, ඒ වගේම මදුසංක ඉන්නවා. ලක්ෂ්මී මිස් ජයේ මාම තමයි වෙනද වගේම ආදරෙන් මැසේජ් එකක් දැම්මේ. වැස්සනේ එන හැම මැසේජ් එකකම තියෙන්නේ අපිට වැස්ස කියලා. එහෙම තමයි නේද? වැස්සේ වුණත් මාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. වත්තේගමින් ශාමා ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න ප්‍රියන්ද අයියා ඉන්නවා. කැකිරාවේ නිමාලි, ජයන්ති ගැටුවානේ බටි ඉන්නවා. කඩේ මල්ලි එකතු කරගන්න කියලා දිනා බැටරි කඩේ වෙන්න ඕනේ. එහෙම නේද? හැමෝම එකතු කරගෙන ගැටුවාන ලතරයි අලවි කරන කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දෙනවා. ආයි බොවන් සුබ සන්ධ්‍යාවක් යෂ්ක. ආයි බොවන් ඇස්ස සීතලේ කොෆි එකක්. වැරදි දේවල් කියන්නේපා ප්‍රියංකා. මේ සීතලෙත් එක්ක වැස්සත් එක්ක යා කොෆි එකක් බොන ගමන් කිව්වා ඉන්නේ තරහයි. ලස්සනම ලිස්ට් එක කියලා දෙන බොහොම ස්තුතියි. කමක් නෑ. ඉතින් ඔයා සතරෙන් ඉන්නකෝ ප්‍රියංක. ඔයා සතරෙන් කියන්නේ ඉතින් මං සතරෙන් වගේ තමයි ඉතින්. මැසේජ් එක කියවන්න කියලා තියෙනවා. කවුද මැසේජ් එකක් මේ දාලා තියෙන්නේ? නම හොයාගන්න බෑ මේ වෙලාවේ. ඒ වෙනකොට නම පැහැදිලි වෙවන්න හාද. අකි මාත් දිනුවා නුවරින් නත්මි මගේ අම්මා තාත්තා මල්ලිත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. ඉතින් හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් ගයන්ත ගී ලස්සන සින්දුවක් අහන්න. ඉතින් අපිට ලස්සන සින්දුව අහන්න කලින් තව එක්කෙනෙක් එකතු කරගන්න හාද. ලස්සන සින්දුවර අපි එකතු කරගන්න කියලා තියෙනවා. රසික ඔයාව එකතු කරගන්න. ඔව්වනේ මම යෂ් තමයි. මම යෂ් කියලා හලත් ඔන්න බලන්න කීතින් නේද? අගුණිගොල පැලස්සින් අපි වහගෙන ඉන්නවා. රශ්මි, තරින්ද, ඒ වගේම net me ඉන්නවා. හැමෝම එකතු කරගෙන මේ සින්දුව හමු.

0: විලාව ඔබ වෙත ගෙන ආවේ
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුම තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: Luck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
4: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
3: නොවිනස් වන රසවත්ම රසය
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
7: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: රටට වග කියන රේඩියෝ සතියක ලක්හඳ
1: සවස 5 වෙනිදා 23 වෙනිදා වෙලාව

0: සතියක ලක්හඬ
1: සුභහයි විනාඩි 27 වෙලාව හරියට යනවා. අපිට අල්ල නතර කරගන්න බෑ.

මොහොමස්තෝ ප්‍රියංකා ශීයා හිරදි හරියටම හරි මොකද දන්නවද හැමෝටම හිතේ තියෙන කරදර ටික ඉක්මනට මගහැරිලා hina වෙලා ඉඳ පුළුවන් ලස්සනම දවසක් එන්න ඕනේ ඉක්මනටම කියලා ඒකත් අපි හැමෝම හිතේ තියෙන පුංචි ප්‍රාර්ථනාවක් අපේ තියෙන මේ ජීවිතේ අපිට සිද්ධ වෙන දේවල් එක්ක සමහර කරදර හිතන්නේ නැති දේවල් වගේ ජීවිතේට සිද්ධ වෙනවනේ ඒ හැම කරදරයක් මගහැරිලා සතුටින්ම ඉන්න පුළුවන් දවසක් ඉක්මනට හම්බ වෙන්න කියලා අනිවාර්යෙන් ඒ විදිහට මේ ප්‍රාර්ථනාව හදාගන්න කියලා සමාජ ප්‍රාර්ථනාව කරන්න නේද අලබෝමුලේ ජගත් රෝහනෝ වහරි මාදිරේ ඉඳි කරගන්නවා එයා කියලා දෙනවා සින්දු ඇස්සකුත් අරගෙන කෙල්ලෙක් ඇවිල්ලා ඉන්නවා කියලා ඔය ලස්සන හඳ අහන්න තමයි අපි බලාගෙන ඉන්නේ හවස් ස්වරූප පුජය නිසා කියලා බොහොම ස්තුතියි යශ් කියලා ආවත් එකතු කරගන්නවා කියලා තියෙන ඉතින් අර බොබුලේ ජගත් රෝහන ආවත් එකතු කරගන්නවා මේ ඊළඟ සින්දුවට අයි බොවන් මඩපත් ලක්ෂ්මන් තමර නිෂෝනි චේතන පුංචි පුතා තේජ අවරණවා එවැගේම භාග්‍ය ආචින්ත එවැගේම සේරෝල කෙඩි සමරසිංහ වත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට සෙනෙහෙමර සංගයව කියලා තිරුව ආදරේ ලක්කන සුදු වැලිය යාටත් අරස සුබ සුබ සංදේවක් විනීතා ඇහැලිය ගොඩ ඉඳලා තමයි විනීත අපි වහගෙන ඉන්න විනීතා ඊරාංගර වල්න දුරේ ඉන්න යගේ ආදරණීය සුදු පුතාවත් එකතු කරගන්න කියලා තියෙන ඔය විදිහටම වහගෙන ඉන්න හරිම ආදරෙන් අවසායයි තිර වෙනකන් ඉන්නවා මම යාට බලන් මේ පැත්තට එන්න ඔයාගේ ආදරේ පුරෝගෙන මැසේජ් එකක් තියන්න නෝරි සංජීව ඔයාව එකතු කරගන්නම් හරි මාදරේ ඊළඟ සින්දුවට සතියක ලක්කන හගෙන ඉන්නවා කියලා තියෙනවා ගුඩ් ඉවනිං කියලා තියෙනවා ගුඩ් ඉවනිං ආදෝ වසන්ත කුමාරී ගම්පලින්දල තමයි වහගෙන ඉන්නේ සේරුවගල කෙඩිය සමෝසිනවත් එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුව අහන්න බලන්න

0: කියෝ කියලා හලේ තියෙනවා මම ගොඩාක් කලින් ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි අඹලංගන වාසනාව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වාසනාව නංගිවත් එකතු කරගන්න මට මැසේජ් එක දාලා තියෙන්නේ නිලන්ත. හරි නිලන්ත හරි වෙන්න ඕනේ. කමක් නෑ. ආව හරිම ආදරෙන් එකතු කරගන්නවා අපි සින්දු අහන්න. සින්දු අහන්න කලින් මොකද දන්නවද? වෙලාව බලන්න තියෙනවා. අපි වෙලාව බලමුද? 5:30 වෙනාඩි 36.
1: වෙලාව ඔබ වෙත ගෙනා

එනං ඔයමමයි දෙන්නම හමුද මෙෂිහාන් මිහිරංගගේ ලස්සනු සින්දුව. මැසේජ් එකක් දැම්ම නැත්තම් මැසේජ් එකක් දාලා තියන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Dekya Surakimu Magatota Clean Sri Lanka Vedasathana Yatate Kriyatmaka Vana ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 21 ගඩපිටිය ජාතික පාසල අකුරැස්ස
2: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සත්‍යයක ලක්හඬ
1: ප්‍රියා සූරේසර මහත්තයාගේ ලස්සන සින්දුවක් තමයි තියෙ සින්දුව. පොන්සරි සොයිසා මහත්තයාගේ සමාවෙන්න. අපි සින්දුවට එකතු කරගන්නවා මේ ලස්සන කෙනෙක්ව, ලස්සන රසෙච්ච කතාපු කෙනෙක්ව. ආයි කොහොමද සුබ සන්ධ්‍යාවක් කියලා තිනු අපිට ලස්සන සින්දුවක් දෙන්න. මහත්තයා චින්තකින්ව දුව දිනව සෞවින්ද්‍යා පුතා ඉන්නවා සිටිචෝ. ලියන කෙනා තමයි, කියන්නේ මැසේජ් එක මට එවුව කෙනා තමයි ඉඩලි වල ඉන්න නිලෝෂි. ආව එකතු කරගන්න හරි මාද.

0: වෙලාව පස්සර පහය විනාඩි 45යි.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.
2: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: පැරණි දූෂිත සංවාදය තුරන් කරන විට දූෂිතයනෙක් වන්නේ එදරාගත නොහැකි නිසයි ජනපති කියයි. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. මහවැසි නොතකා කුරස්සට මහා ජනකගා. මහවැලි කළු ගින් ගඟවතුරාව දානමක ණය රතු නිවේදනක්. ඉදිරි පැය කිහිපයත් භයානකයි.
2: සම්සහයතියට බලාපොරොත්තු වන්න.

0: சத்தியாக லக்கண்ட
1: මෙවෙලාවේ රෑට කැමරිිකක් එහෙම හදන ලැස්ට වෙන ගමන් දෙන්නේ. මොකද රෑවේද ළඟයි එතකොටින් ගෙදර පුංචි පොඩ්ඩ හොම ඉන්නවා නම් පොඩ්ඩන්ට කැමටික හදල දෙන්නව නික්වට නැත්තම් කරින්ම නින්ද යන නිසයිතින් ගෙවල්ල මෙවෙලාවේ කෑමටිකක් කියම හැදෙන වෙලාව වෙන්න ඇතිනේ. අද ඉතින් ඉරිදා කියලා කියන්නේ පවුල හැමෝම ඉන්න වෙලාවත්. එතකොට ඉතින් අර වෙනවාගේ නැතුව පවුල හැමෝම එකට එකතු වෙලා රස කෑමක් කියම හදන ගමන් අලුත් කෑමක් හදන ගමන් ඔන්න ගෙදර තාත්තා හැමෝම නම් තාත්තව එකතු කරගෙන රස කෑම හදන ගමන් දැන් වෙනදට අපි හදන්නේ කන්නේ අර අම්මා හදන කෑම ටිකනේ. අදන්නුත් සමහරක් වෙලාවට තාත්තා හදන කෑම ටික හරි රහයි. එක දවසක් හැදුවත් ඔය අලුත් අලුත් දේවල් එක්ක සමහරක් වෙලාවට ගෙදරට පිරිමි අය වුණ කෑම රසයි කියලා කියනවනේ නේද? ඔන්න දැන් මාව ආගෙන ඉඳගම තාත්තා අද මට ඔයලා දෙන්න කියලා කියන්නපාර යෂ් මෙහෙම කිව්වා කියලා හරිද? දැස් මට බැනුම් හදුවේ පොඩක් දී චාටුවෙන් ගිහින් කියන තාත්තාද පොඩක් රෑට ඔයලා දෙන්න බැරිද? ඔයා ඔයන කැම් හරි රසයිනේ කියලා. ජීවිතේ වෙනසක් එහෙම ඕනේ මොන ඔය වගේ දේවල් කරලා බලන්න. ඉතින් කැම් ටික හැමදාම එකම රසර කරන්නේ නැතුව අර වෙන රසයකට කන පුළුවන් ගැදර තාත්තා තින් හදන. හරිද? කවරිකවන්නේ රසර කැම් ටික හදාගෙන කන්න. හෙට ඉඳලා එක හුස්මට ආපහු ආයේ වැඩ කරන්න තියෙනවනේ නේද? වැඩ කරන්න කලින් පොඩ්ඩක් ඉතින් රිෆ්‍රෙෂ් වෙලා වැඩ ටික කරත් ලෑස්ති වෙන්න අර දවස මේ වෙලාව. ඉතින් මේ හොඳම වෙලාව ලක්කන සතියන් තියාගෙන ඉන්න වෙලාව. එයාට පුළුවන් මපැත්තට මම අහගෙන ඉන්න ගමන් මැසේජ් එකක් තියන්න. ඒ විදිහට මට මැසේජ් එකක් කියව කෙනෙක් ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා කියනවා. ඉතින් ලක්කන ආදරේ කියලා දෙන මොම ස්තුතියි. අපි ලක්කන අහගෙන ඉන්නවා ගොඩක් ආදරේ කියලා දෙනවා. අනුෂයාවත් එකතු කරගන්න ඕනේ සින්දුවක් ගන්න ඔඩත් පුළං මේ පැත්තට එන්න. මොකද මේ වුනේ මියුසික් එකේ නතර ආපහු ආවා. ඔඩත් පුළං මේ විදිහටම අනුෂයාවත් එකතු කරගන්න බෝල හැමෝමත් එකතු කරගෙන අම්මා තාත්තාවත් එකතු කරගන්න කියලා කිව්වා මේ හැරෝ සින්දුවට. ඔන්න කවුද දන්නවද රවින්ද සින්දා කිල්ලා මගින් මල්කින් මල්කි ආට තමයි මේ සින්දුව. ඉතින් ආ රවින්ද ලස්සන සින්දා කිල්ලා. ඉතින් ඉල්ලුවම කොහොමද මේ වැස්සත් එක්ක වැස්සගෙන කියවන සින්දුවක් නදී ඉන්නේ නේද? වැස්සත් එක්ක ආදරේ එක වුණාම තමයි ලස්සන නේද? ආ මේ සින්දු හැලෙන්නේ

0: ஆசியாக ரகன
1: ගේ මගේ අන්තිම පැය නෙවේ දෙවැනි පැය ඉතින් අන්තිම විනාඩි පහේ ඉතින් ආන පුළුවන් එකපට මැසේජ් එකක් දාලා තියන්න හවස 6ට කලින් එවලා තියන්න මැසේජ් එකක් 0703 93 5 93 7 මේ කිනි ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න

අවසහය ඉරිදාවිතුරේ වෙලාව මේ සින්දුවට නිරංජල සරජුරි මහත්මිය ගායනා කරන මේ සින්දුවට එකතු කරගන්නවනේ මේ කට්ටිය. ඔකත් දන්නවද සුබම සුබ සංග්‍රහයක් කියලා තියෙනවා. මට පැතුමක් එක් කරන්න ඕනි. කවුද මේ වග්ගහකටුවේ දිලන් අසින්තගේ අද බර්ත්ඩේ එක කියලා තියෙනවා. දිලන් අසින්තෝට සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලක්ෂණ සතියන්ති යාට සුබ පතන්නේ. කුමාරි නැන්දා, සංසිත මල්ලි වගේ පවුලේ හැමෝම ප්‍රියා සූර්යසේන මහත්මගේ සිනෝ කිල්ලා තියෙනවා. පීට කලින් දුන්නා ආගෙන හිටියේ නැද්ද? හරි කමක් නෑ, අපි යන්න කලින් හරි බලමු තවත් සින්දුවක් දෙන්න. ආයි කොහොමද අපිත් ලක්කන රේඩියෝ එක සද්දෙම දාලා තේනවා කියලා තියෙනවා. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මයන්ති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ පොළොන්නරුවේ ඉඳලා. අදත් පුළුවන් මේ විදිහට මැසේජ් එකක් දාන්න මේ ලස්සන සින්දුවලට කැමැතියාව එකතු කරගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා ඔහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්මු සම්මත දැනුම් දීමයි ඉබන් වෙන
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ එන්එල්බී දනඩේ තහනේ නුතරයි ප්‍රතිේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න
6: දැන් යතුර තමුන් හෙදින්දා කුණි වැඩ තමයි කරන්නේ
7: එහෙමයි
6: එහෙම බලන්න පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න කොහින්ද තමන්ට මේ තරම් සල්ලි
7: ඈ දැන්නේ නැද්ද සර් දැන් හැමදාම වාසිනී
6: වාසි කොහින්ද කියලා තමයි මිනිහෝ මාත් අහන්නේ
7: වාසිනා වෙන කොහින්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න
6: ඈ
8: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ පිටිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
9: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
10: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
11: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: சத்தியாக லக்கண்ட
1: ඒ කියන්නේ මටත් කරන්න වෙලාව චුට්ට චුට්ට රන් වෙනවා කියලා නේද? මම ගියාට මං හිතුවේ 10 වෙනකොට එනවලු. මට මැසේජ් එකක් දාන්න බැරි වුණා නම් හිතේ වන්නහත්. අදට මම ගිහිල්ලා ඉන්නම්. හරිද? පරස්සමට සතරින් ඉන්න හෙට අලුත් සතියක් තමයි පටන් ගන්න. ඒ සතිය වැඩි ටික හිත වගේ වාඩි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මං ගිහින් එන්න. පරස්සමට සතරින් ඉන්න මම යෂ්.

0: FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
2: විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 13
3: 1 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 21 ගඩපිටිය ජාතික පාසල අකුරැස්ස.
2: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතුට ලොවක් සනසන ඔහු.

0: නොමියන හඩ
1: ආරජෝති
0: ඉරිදා රාත්‍රී හතට හිමාලික්ක ජෝතිරාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: පැරණි දූෂිත සමාජයේ තුරන් කරන විට දූෂිතයනෙක් වන්නේ එය දරාගත නොහැකි නිසායි ජනපති කියයි. පස් අවුරුදු දුම්බය ව්‍යාපෘතියට කෝටි 60,000ක්, ලබන වසරට කෝටි 8,000ක් ජනපති හෙළි කරයි. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. මහවැසි නොතකා අකුරැස්සට මහා ජනකගා. මහවැලි කළු ගින් ගංවතුරාව දානවක නායෑම් රතු නිවේතනත් ඉදිරි පැය කිහිපයත් භයානකයි. ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති කිසිදු දරුවෙකුට ඉදිරි කබර බාධාවක් නොවේ අගමැතිනිය කියයි. කුෂ් සහ හෂීෂ් කිලෝ 5ක් ගෙනා තායි කාන්තාවන් 3 දෙනෙක් කඩුනායකදේ අත්අඩංගුවට. රුපියල් බිලියන 196ක වියදමින් තෙලිපෙලේ මූලික රෝහලට පහසුකම්. ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් සටනට ශ්‍රී ලංකාවත් ඉන්දියාවත්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. දූෂිත පැරණි දූෂිත කම්රේදී තුරන් කරන විට බෙදුණු දූෂිත කණ්ඩායම් නැවත එක්වන්නේ නව කම්රේදී ඔවුන්ට විශාල ගැටුවක් වී ඇති හේයින් බව ජනාධිපති අනුකුමාර සනායක මහතා පවසනවා. ගම්ලියන් ගම්පුරා විහිදුරු එකම ජනතා ව්‍යාපාරය ජාතික ජනබලවේගේ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඒ ජනතා වෙනුවෙන් වෙන්කිරෙන ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වීදම් වන රුපියල් බිලියන 2000 ලබන වසර වෙනුවෙන් වෙන්කිරීමට කටයුතු කරන බවද සඳහන් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරැලි මාලාවේ අකුරැස්ස ජනරැලියට එක්වෙමින්. ජනරැලිය අද පස්වරුවේ පැවැත්ුණේ විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන්. එම අවස්ථාවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජාතික ජනබලවේග පක්ෂ ක්‍රියාකාරීන් එක්ව සිටියා. නිර්ිතතික බෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවිනේ පළාත් රැසකට මිලිමීටර 100ක්ම වූ අධික වැසි ලැබෙමින් පවතිනවා. අද උදෑසන 6 වන විට වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ කෑගල්ල මාලිබොඩු ප්‍රදේශයට. එය මිලිමීටර 103.5ක්ම වූ වර්ෂාපතනයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්වල සහ ගුරුදියපොත්ත තේකාර්ම පදශාලා ආශ්‍රිත ප්‍රදේශවලට මිලිමීටර 100ට ආසන්න වූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික වර්ෂාව හමුවේ මහවැලි කළු සහ ගින්ගඟ ආශ්‍රිතව පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතිනවා. මහවැලි ගංගාවේ ජල මට්ටම් ශීඝ්‍ර නිහල යාමත් සමග මහා ගංගවතුර අවදානමක් පිළිබඳව වරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් දරිකුත් කිරීමටයි පියවර ගත්තේ. නාවලපිටියේ පස්භාගයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශ විට මහා ගංගවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර පවුල් 100කට අයත් පිරිස් අවතැන්ව සිටිනවා. නාවලපිටිය කිතුල්කොටේ ලබුවෙල් කොටුව සහ ජයසුන්දර ඕවිට ඇතුළු ප්‍රදේශ රසක පහත් බිම් සහ නිවාස ජලයෙන් රටවීම හේතුවෙන් පදිංචිකරුවන් පත්ව සිටින්නේ දැඩි පීඩාවකට. මධ්‍යම කඳුකරට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් වතු නිවාස රසක් ජලයෙන් රටව පවතිනවා. භගවන්තලාව කොටියාගල වතුයායේ නිවාස රසක් ජලයෙන් රටව ඇත්තේ කොටියාගල ඔය පිටාර කැලීම හේතුවෙන්. භගවන්තලාව සෙන්ට් බේරිස් ජාතික පාසල අසල පහත් බිම්ද ජලයෙන් රටව පවතිනවා. කොටියාගල වතුයායේ පහළ කොටසේ නිවසක් මතට ආරක්ෂිත පැතිබැම්මක් කඩා වැටීමෙන් නිවසකට දැඩි හානි සිදු වුණා. මස්කිලියේ සහ බලංගොඩ ප්‍රධාන මාර්ගයේ පස්කන්ධක් කඩා වැටීමෙන් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. මේ අතර ජලාශ කිහිපයක වාන්දුරට විවෘත කිරීමට වරිමාර්ග ඉංජිනේරුවන් කටයුතු කළා. එය අනුව පුල්ගොල ජලාශයේ වාන්දුරට දෙකක් විවෘතව ඇති අතර එම ජලය වික්ටෝරියා ජලාශයටයි මුදා හැරෙන්නේ. විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇති බැවින් කැලණිකගේ ජලමට්ටම දිහලයා හැකි බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. කළුගඟේ හිල්ධාරා ප්‍රදේශවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් කළුගඟාවේ ජලමට්ටම් ඉහළ යමින් පවතිනවා. බුලත් සිංහල මදුරාවල හා පාලින්තනුවර ඇතුළු පහත් බිම් ප්‍රදේශවලට ගංගුතර තත්ත්වයක් ඇති විය හැකි බවට අවධානම් නිවේදනයක් ද නිකුත් කිරීමටයි ආපදා ක්‍රමනාකරණාංශ පීවර ගත්තේ. කුකුලේ එකක ජලාශී වාන් දුරට විවෘත කර ඇති අතර එම ජලය මුදා හැරෙන්නේ කුඩා ගකටයි. ඒ හේතුවෙන් අවට පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බැවින් ප්‍රදේශවාසීන්ට විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබෙනවා. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයටද ඒ රාත්‍රී අධික වර්ෂාවක් ලැබීමත් සමග ප්‍රදේශයේ පහත් බිම් රැසක් ප්‍රචලයෙන් යටව පවතිනවා. උඩුගම, බද්දේගම සහ උඩලබත් ඇතුළු බොහෝ ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සබර්ගපු පළාතේ රත්නපුර ඇතුළු ප්‍රදේශ රැසකට මේ වන විටත් ගිගුරුම් සහිත වැසි ලැබීම හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. රත්නපුර පහත් බිම්ද ජලයෙන් යටව පවතින අතර රත්නපුර අලුපොත ඇත්තොය මාර්ගය ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. වැල්ලවයට බලපෑ දැඩි සුළඟකින් විශාල ගසක් කඩා වැටීමෙන් හෝටලයකට සහ දිවසකට හානි සිදු වුණා. පසුගිය කාලයේ දැඩි වේලි කාලගුණයක් පැවති අනුරාධපුර සහ අවට ගම්මානවලටද තද වැසි ලැබී තිබෙනවා. අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික් 9කට නායෑ මරතුරගවීම් නිකුත් කෙරුණා. කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, නුවර, කෑගල්ල, මාතර, නුවර එළිය සහ රත්නපුර දිස්ත්‍රික්වලටයි එම නිවේදන නිකුත් කර තිබෙන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගේ කෝරළේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙයෝවිට, අරණායක, දැරඩියකල, මවනිල සහ යටියන්තුට යන ප්‍රදේශවලට නායෑම් රතු නිවේදන නිකුත් කර ඇති බැවින් එම ප්‍රදේශවල සිටි ජනතාව වහම ඉවත්වන ලෙස ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පෙන්වා දෙනවා. මේ අතර බෙංගාල මුක්ක බුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශයේ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එම පද්ධතියට ඇදී යන සුළන් ප්‍රවාහය හේතුවෙන් නිර්දිතික ප්‍රදේශයේ වැස්තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. එය අනුව බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, බාතර, බහනුවර මෙන්ම නොරිලිය දිස්ත්‍රික්වලත් මිලිමීටර සීක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු මැද පළාත්වලත්, බණ්ඩාරම, බඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් වැසි ඇතිවනවා. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද 50-60 ඉක්මවිය හැකි බැවින් දිවර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. රුපියල් බිලියන 196කට වැඩි වීදමෙන් ඉදි කළ තෙලිපලේ මූලික රෝහලේ නව සිවුමහල් වෛද්‍ය නිලධාරී නිවාස සංකීර්ණය වෛද්‍ය කාර්ය මණ්ඩලයට භාර කෙරුණා. එය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් තෙලිපලේ මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරු සඳහා ප්‍රමාණවත් නිවාසික පහසුකම් නොතිබීම හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා ගැටලු මතුව තිබුණා. ඊට විසඳුමක් ලෙසයි මෙම සිවුමහල් වෛද්‍ය නිලධාරී නිවාස සංකීර්ණය ඉදි කෙරුණේ. ඊට වැය කර ඇති මුදල රුපියල් බිලියන 196ක්. උතුරු පළාත් සභාවයි ඊට මූල ප්‍රතිපාදන ලබා දුන්නේ. මේ අතර මුලදීව පුදුකුඩිරිප්පු නව තැපල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 32ක්. ලබන වසරේ අප්‍රේල් මාසයේ වන විට එහි ඉදිකිරීම අවසන් කිරීම සැලසුමයි. ආබාධ සහිත වූ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම කිසිසේත් දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් වීමට ඉඩ නොතබන බව අග්‍රාබාධ්‍ය ආචාර්ය හරිණි අමරසූරි පවසනවා. දරුවන්ගේ සැබෑ කුසලතාවන්ට මුල්තැන දෙමින් දරුවන් වෙනුවෙන් පූර්ණ මැදිහත්වීම් සිදු කළ බවයි අග්‍රාබාධ්‍යවරිය ප්‍රකාශ කළේ.
6: සියලු දෙනාටම රැකවරණය දෙන සියලු දෙනාටම ආදරය දෙන්න පුළුවන් සමාජයක් තමයි අපි ගොඩනගන්න අදහස් කරන්නේ. පොහොසත් රටක් කියන්නේ ආර්ථිකයෙන් විතරක් පොහොසත් රටක් වෙන්න බෑ. අපේ ජීවිත ලස්සන වෙන්නේ අන්න ඒ සහකම්පනය තියෙන සියලු දෙනාම පිළිගන්න පුළුවන්, සියලු දෙනාටම ගෞරවය දෙන සමාජයක් අපිට බිහි කරන්න හැකියාව ලැබුණම. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාම අත වශයෙන්ම ආදර්ශ. ඔබ සියලු දෙනා හරහා තමයි අපි ඒව ඉගෙන ගන්නෙ. සහකම්පනය කියන දේ අපි ඉගෙන ගන්නවා ඔබෙන්. කොන්ෆිඩන්ස් කියන එක අපි ඉගෙන ගන්නවා ඔබෙන්. ධෛර්යය කියන දේ අපි ඔබෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා තමයි අපිට ඔබ සියලු දෙනාම වටින්නේ. දෙමව්පියන්ට, ඔබ බලා ගන්න අයට, ඔබට උගන්වන අයට, සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ වටිනා පුද්ගලයන්, වටිනා පුරවැසියන් අපේ සමාජයට එකතු කරලා දීම ගැන කිසි කෙනෙක් අතාරින්න නැතුව අපිට එකතු වෙලා යන්න පුළුවන් ගමන, ඒකට සහයෝගය දීම පිළිබඳව මම විශේෂයෙන්ම Girl Guides Association එක ඇතුළු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
5: අග්‍රමතිවරිය මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමේ විවිධ දක්ෂතා දැක්වූ බාලදක්ෂිකාවන් ඇකීම වෙනුවෙන් අල්ලිකහ වදරේ පැවති උත්සවයට එක් වෙමින් ආබාධ සහිත බාලදක්ෂිකාවන්ට පිරිනැමෙන ඉහළම සම්මානය වන බ්ලූ ඕල් රවුන්ඩ් කෝඩ් සම්මානයෙන් පිදුම් ලැබූ බාලදක්ෂිකාවන් ඇකීමද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ සභාපතිනි ස්වර්ණ පිටිකල මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. කෝච් සහ හෂීෂ් භද්‍රව්‍ය මෙරට රැගෙන තායිලන්ත ජාතික කාන්තාවන් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් භද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපලේක කිලිධාරීන් සිදු කළ වැටලීමකදී එහිදී තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට කුෂ් භද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 220ක් සහ හෂිෂ් කිලෝ 1යි ග්‍රෑම් 852ක් සමග මෙරටට පැමිණේ පළමු සැක්කාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම බැංකොක් නුවර සිට පැමිණේ තවත් කාන්තාවක් ළඟ තිබේ කුෂ් සහ හෂිෂ් භද්‍රව්‍ය සුවකත් බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ. ඇසතුව තිබේ කුෂ් භද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 994ක් සහ හෂිෂ් භද්‍රව්‍ය ග්‍රෑම් 620ක් සුවකත්තා. භද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට එම කාන්තාවට අනුබල දුන් තවත් කාන්තාවක්ද එම අවස්ථාවේදීම පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එම සියලු දෙනා තායිලන්තයේ ජාතිකයන් වන අතර පොලිස් භද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා. දිට්වාවෙන් විනාශ වූ බාතලේ බහනුවර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ලබන අප්‍රේල් මාසය වන විට දුම්රිය දහවලේ සඳහා යළි විවෘත කිරීම සැලසුම් බව අමාත්‍ය විමල් රත්නායක මහතා පවසනවා. මේ අතර මහයියාව උමන් මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියද අවසන් අදෙරේ පවතින අතර එම මාර්ගය රතවාහන දහවලේ සඳහා නොවැම්බර් මාසයේදී විවෘත කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
7: බොහෝම දුම්රිය මාර්ගවල වැඩ කටයුතු දැනට ඉදි කරන්න පටන් ගන්න තිබුණා. විශේෂයෙන්ම රඹුක්කර ඉඳලා කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාව ඉඳලා නාවලපිටිය දක්වාත්, ඒ වගේම බදුල දක්වාම දුම්රිය මාර්ගයේ බොහෝ ඉදි කිරීම අවසන් කරලා කෝච්චි පටන් ගන්න තිබෙනවා. නමුත් නුවර ඉඳලා මාතලේ දක්වා තිබෙන දුම්රිය මාර්ගයේ සිද්ධලා තිබෙන විශාල නායම් ප්‍රමාණයක් තිබෙනවා. ඒකෙන් පහක් ගැන තමයි අපේ අධ්‍යක්ෂකතුමා කිව්වේ. දැනට ජාතික ගොඩනැගිල්ල පරීක්ෂණ ආයතනයෙන් මේක අධ්‍යයනය කරලා ඒගොල්ලෝ මේකට දාලාගෙන ඉංජිනේරුමය සැලසුම් ලබා දීලා තිබෙනවා. ඉතින් අපේ ඉලක්කය තමයි ලබන සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලින් ගාතලේ මාර්ගයේ දුම්රිය ධාවනය කරන මට්ටමට ගැනීම තමයි අපේ සැලැස්ම තිබෙන්නේ. මහයියාව උමං මාර්ගයත් එක්ක පුළුල් කිරීමක් කරන විශාල පාරක් හදලා ඒකනම් අපි සැලසුම් කරපු ආකාරයටම නිශ්චිත දිනවලටම ගමන් කරමින් තිබෙනවා. නොවැම්බර් මාසය වෙනකොට මහයියාව දුම්රිය පාලම සාමාන්‍ය රථවාහනයට සඳහා ඒක විවෘත කරගන්න පුළුවන්.
5: ජනතා අවශ්‍යතාවල් සපුරාලීම වෙනුවෙන් 22 සංශෝධනය සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බව දෙවජ අමාත්‍ය සුනිල් වටකල මහතා පවසනවා. ජනතා පොරොන්දු කිරීම රජය බැඳී සිට බවයි එම මහතා පෙන්වා දෙන්නේ.
8: මහජන මුදල් අමුමමේ ගසා කාපු රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්, ඒ අයට නීති කඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා, අධිකරණ කටයුතු කඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. අන්නේ වෙනුවෙන් ගේන සංශෝධනයක් බව 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය දැන් තීරලා අවසానයි ගමේ මිනිස්සු. නමුත් පටු පෞද්ගලික දේශපාලන අභිලාෂ මුදින් පමුණවා ගත්තු කල්ලි කණ්ඩායම කීපයක් එළිය ගෑ ගන්න දේශපස්සයක් නෑ. කවුරු කෑ ගැහුවත් අපි ජනතාවගේ මැන්ඩේට් එකට අනුව, ජනතාවගේ වරමට අනුව, ජනතාවගේ අභිලාෂයට අනුව අපි කටයුතු කරන ආණ්ඩුවක් ලෙස අපි මේ කටයුතු නීතිය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ඒ සියලු නීති සිද්ධාන්තවලට ගරු කරලා අපි පාර්ලිමේන්තුව ඇතුලේ මේක සම්මත කරගන්න.
5: අනුරාධපුරයේ පැවති පොදුජන පෙරමුණ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාථන් අර්ජුනා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට ප්‍රකාශයක් ලබා දීමට ඒකාපත විපක්ෂයේ නිරුක්ෂ කුමාර ප්‍රස්ත විමර්ශන කොට්ටාසයට කැඳවා තිබුණා. එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වුවා.
9: ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. 2011 අතිවිශේෂ ගැසට් එකකින් ද්‍රවිඩ ඊළාම් කොටි සංවිධානය තහනම් කරලා තිනවා. ඒ තහනම යටතේ එම සංවිධානය ප්‍රවර්ධනය කිරීම, සමාජික එක්වීම, රැස්වීම පැවැත්වීම, රැස්වීම සංවිධානය කිරීම, සංකරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්, මූලික නීතිය උල්ලංඝනය කිරීමක්, මේ සිද්ධිය හරහා නැවත සැරයක් රට තුළ මිනිසු තුළ මේ සාමය බිඳ වැටීමේ ක්‍රියාවක් විදිහට අපි මේක දැක්කා. ඒකාබද්ධ විපක්ෂීය විදිහට මේදී අපි දස විමර්ශන ඒකකයට පැහැදිලි කරලා දුන්නේ මෙම රැලිය පවත්වන්න සහයෝගය දීපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සමාජිකයන් මේ සියලු දෙනාගෙන්ම වහාම කට උත්තරයක් ලබාගත යුතුයි. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුමමිය උල්ලංඝනය කිරීමක්. ඔහු කොටි සංවිධානයේ සමාජික විදිහට පෙනී සිටමින් බරපතල ප්‍රකාශයක් සිද්ධ කරේ. මේ උත්සාහ කරන්නේ නැවත සැරයක් යුද්ධයෙන් පරාජය කරපු LTT සංවිධානය, එහෙම නැත්නම් කොටි සංවිධානය නැවත බලගැන්වීමක් කරන්නද අර්ජුනා එදා ඒ වේදිකාවට නැග්ගේ. එතකොට ඒ වේදිකාව හදලා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මේ LTT ප්‍රවර්ධනය කිරීමට යම්කිසි අනියම්ව සහයෝගයක් සහ උදව්වක් ලැබලා දෙනවද?
5: ITN ටිලිතරු වැඩසටහන නුගේගොඩ දේශාර්ථකව පැවැත්ුණා. අද ITN ටිලිතරු වැඩසටහනට සහභාගි වූයේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන සීනික තනවිලා ටෙලිනාට්‍ය ශිල්පීන්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මිෂෙල් ශිරෝමාල්.
10: ITN ටෙලිතරු සමගින් සාර්ථක වැඩසටහන් හතක නිමාව මෙලෙසින් අපිට සනිටුවන් කරන්නට පුළුවන් කමක් ලැබුණා. විශේෂ මතක් කරන්න අවශ්‍යයි දෙයියන්ගේම පිටයිම්, එවැගේම මල්බිකුන්, මීෂා, සීනක තනි වෙලා, එවැගේම සතියන්තේ හැඩගන්න අසන්දිමිත, තාප්පෙන් පැන්න සංවරය. මේ ටෙලිනාට්‍ය හතත් සමගින් ප්‍රදේශ හතක අපගේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක අපිට පුළුවන් කමක් ලැබුණා මේ ආදරණීය කලාකරුවන් එක්ක මේ ආදරේ බෙදා ගන්නට. ඉතින් ඔබ දක්වන ආදරයට අපිට දක්වන්න පුළුවන් ප්‍රතිප්‍රේමය මෙයයි. ඒ නිසාම තමයි ඔබ TV කී ඉස්සරහා බලන් ඉන්න ඒ ආදරණීය කලාකරුවන් ඔබ ළඟට රැගෙන ඉන්නට ස්වාධීන රූපවාහිනී සේවයේ සිටු හැමදාමත් වගේ අංක 1 ටෙලිනාට්‍ය ඔබ වෙත ගෙනාවේ ස්වාධීන රූපවාහිනී සේවය. ඔබගේ පෞලේ නාලිකාව රූපවාහිනී මාකෙදර ITN. ඉතින් ඒ ආදරය නිසාම තමයි අපි මෙලෙසින් ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආදරය කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔබේ ලෙන්ගතුකමට, ආදරයට, හැමදාමත් ඔබේ හදවත අපත් සමගයි කියලා අපි දන්නවා. ඉතින් ඒ ආදරයට මෙලෙසින් අපි ආදරය දැක්වේ ඔබේ ආදරය නිසාමයි. ඉතින් අපි සූදානම් වෙනවා ඉදිරියේදීත් අපගේ නාට්‍ය කණ්ඩායම එක්ක ඔබේ ප්‍රදේශවලට එන්න. ලක්කඩ නිවුස් වෙනුවෙන් මම නිෂෙල් ශිරෝමාල්.
5: දෙදහස් 26 වසරේ ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය නම් කර තිබෙනවා. ඒ ලොව ප්‍රමුඛ ගුවන් සේවයකීමක් වන ස්කයිට්‍රැක් සම්මාන උළෙලේදී. මෙම සම්මාන උළෙලේ 25 වසරක ඉතිහාසය තුළ සිංගප්පූරු ගුවන් සේවය ස්කයිට්‍රැක්ස් හි ප්‍රධාන සම්මාන දිනාගත් 6 වැනි අවස්ථාවේ වීම විශේෂත්වයක්. 2025 වසරේ ලොව හොඳම ගුවන් සේවය ලෙස සම්මානය දිනාගත් කටාර් එයාවේස් මෙවර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මීට පෙර 2023, 2018 සහ 2010 දශකයේ අවස්ථා කිහිපයකදී ඔවුන් මෙම සම්මානය දිනාගෙන තිබුණා. පසුගිය වසර පහ තුළ 9 වතාවක් ජයග්‍රහණය කර තිබූ කටාර් එයාවේස් වෙතින් මෙම සම්මානය නැවත තම සතු කර ගැනීමටයි ඔවුන් සමත්ව තිබෙන්නේ. සම්මාන උළෙල ලන්ඩනයේදී පැවැත්වුණා. ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහතරගයේ සුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩලු 8කින් පරාජයට පත් කරමින් තරගයේ ප්‍රථමින් පන්තුර පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම සිය පන්තු වාර 20 අවසානයේදී කඩලු 4ක් දැවී ලකුණු 177ක් රැස් කළා. පිළිතුරේම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වරදා 7යි 5යි 5කදී කඩලු 2ක් පමණක් දැවේ ලකුණු 178ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. විශිෂ්ට ඉඩමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායකා චමරි අතපත්තු පන්දු 50කදී ඉඩොතවේ ලකුණු 83ක් රැස් කළා. ඊට 6/6ක් සහ 4/7ක් ඇතුළත්. ඇයට අඩගි සහයක් ලබා දුන් හසිනි පෙරේරා පන්තු 26කදී ලකුණු 42ක් රැස් කළා.
4: ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල.
5: පැරණි දූෂිත සමාජයේ තුරන් කරන විට දූෂිතයෙක් වන්නේ එය දරාගත නොහැකි නිසායි ජනපති කියයි. පස් අවුරුදු දුම්රිය ව්‍යාපෘතියට කෝටි 60,000ක් ලබන වසරට කෝටි 8,000ක් ජනපති හෙළි කරයි. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි බහවැසි නොතකා අකුරැස්සට මහජනකක. මහවැලි කළු ගින් ගංවතුර අවතානමක නායම් රතු නිවේදනාත් ඉදිරිපැය කිහිපයත් භයානකයි. ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති කිසිදු දරුවෙකුට ඉදිරි ගමන බාධාවක් නොවේ. අගමැතිනිය කියයි. කුෂ් සහ හෂීෂ් කිලෝ 5ක් ගෙනා තායි කාන්තාවන් 3 දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට. රුපියල් බිලියන 196ක වියදමෙන් තිලිපිලි බුලික රෝහලට පහසුකම්. ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් සටනට ශ්‍රී ලංකාවත් ඉන්දියාවත්. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
13: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: විරහවේ වේදනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
1: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න.
3: අයිබුවන්, රාත්‍රී 7:00 වෙලාව.

0: රඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: කයිකයි මහල්ලා තනවන්නනේ මත්
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම හැම එයාගේ හැඬ

සුපුරුදු ආදරෙන් රාත්‍රී 9 වෙනකන් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන් 93.5 93.7 ආදරණීය ජෝතිකේ උණුහුමේ ඉන්න කියලා ආරාධනා කරන ගමන් ඉතින් අදත් තියෙන්නේ මේ ආදරේ බෙදා ගන්න තමයි. වෙනද වගේම කතා කරන්න ඕන 011 2 775 766 011 2 775 285 සුපුරුදු දුරකථන අංක දෙක මිරත රාත්‍රී 9 වෙනකම්ම. ඉතින් ඔන්න අදත් කතා කරලා අපිට ගීතයක කොටසක් කියන අවස්ථාව දෙනවා ඔබට. රටටම හෙන්න ආදරණීය ජෝතිකේ ආදරය කරන ගීතයක කොටසක් ඔන්න අදත් ඔබට වෙනද වගේම කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන 0703 93.5 93.4 අපේ WhatsApp අංකෙට 0703 93.5 93.4 ඉතින් කවියක් එහෙම එව්වොත් ආදරණීය ජෝතික යන නේද? හොඳයි නේ. හරි. ඉතින් රාත්‍රී 9 වෙනකන් ආදරෙන් ළඟින් ඉන්න ඕන. මේ ආදරේ මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිකේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලඛන මොමනී ඒස්.

0: RTN රටට වග කියන රේඩියෝ
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජෝති
3: රත්‍රි 7යි විනාඩි 13යි ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාව අපි යන්න හදන්න ඕන වෙරසාණ අද මුලින්ම පොල් ගහවිල පැත්තට ආයිබවන් පොල් ගහවිලින් කවුද මේ?
4: මම ගයානි මාෂා කතා කරන්නේ.
3: ගයානි නේද?
4: ඔව්.
3: හරි ගයානි, ඉතින් කොහොමද ජීවිතේ?
4: මේ දවස්වල
3: පොල් ගහල පැත්තට වහිනවද කොහොමද?
4: ඔව් අයියෝ, හොඳට වහිනවා මේ දවස්වල.
3: හරි. ඉතින් කවුද අපි ආදරෙන් එකතු කරගන්නේ ඊළඟ ලස්සන ගීතයට?
4: ආදරෙන් පොල් ගහවිල මගේ පවුලේ අම්මයි මල්ලි අක්කා මහලින් එකතු කරගන්නවා. ගම්පහ අපේ ධනිෂ්ක මහත්තයාගේ පවුලේ හැමෝමයි හොඳ මේ අලුව හිරුණිමයි එකතු කරගන්නවා.
3: ඉතින් ගීතේ කොටසක් අපි ගායනා කරමුද ආදරණීය ජෝතිගේ?
4: ඔකේ.

0: ගයින කාටද දැන් ඔය කොතනක හිටියත් දිගු කාල ජීවත් වෙන්න කියලා කිව්වේ? එයත් මේ වෙලාවේ ජ්‍යොති රාත්‍රිය අහගෙන දින්නේ.
1: අහගෙන ඉන්නවායි.
0: හරි, ඉතින් අපි ආව තාදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති වෙනුවෙන්.
1: හරි, බොහොම ස්තුතියි අවස්ථාව ලබා දෙන්නට.
0: ආය දවසක මේ ආදරේ බෙදා ගන්න කතා කරන්න ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා.
1: හරි, අයියේ.
0: මයිනේ ආදරණීය ජ්‍යොති වහන් ඉන්නකොට ඉතින් අපිට අවුව වැස්ස කොහොම වුණත් ඒ හඬ ඇහෙනවා නම් ජ්‍යොතිගේ හඬ ඇහෙනවා නම් අපේ හිතට කොයි වෙලාවත් හොඳයි නේද? හරි, ඉතින් මොකද කරන්නේ? ආදරණීය ජ්‍යොති ලස්සන ගීතයක් අහගෙන ඉමු. තාමත් මැසේජ් එකක් කියවුනේ දියාලුවන්ට මේ කියන්නේ 0703 93 534 ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න. අපි තව ටික වෙලාවකින් WhatsApp එක පැත්තට යන්න ඉතින් ඉන්නේ. මේ ආදරේ බෙදා ගන්න එපා නේද? ඉතින් කතා කරන්නත් ඕනා මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: Radio ITN. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7 විනාඩි 26යි සසරෙන් සසර පතලා ආ විලාසෙට ආදර හැඟුම් පොති බැඳගෙන ඒ විකිට ජෝතිගේ පෙම් ගීත නෑසුන දිනයකට පෙම් සිත රිදෙන වාසත්තයි මොහොතකට කොහොමද හිමාල් ඉතින් අදත් සුපුරුදු ලක්කන රේඩියෝ සද්දරම දාලා ජෝති රාත්‍රී සද්දරම අහගෙන ඉන්න වෙලාවේ අපිව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට පොළොන්නරුවෙන් මයන්තියක් මැසේජ් එකක් දාලා තින්නේ මාතේ මහින්ද දුව සිත්මි දරණය කළ පොලිසියෙන් පුතා සජිත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි වුණා අපිට පොළොන්නරුවෙන් මයන්තියක් මැසේජ් එකක් දාලා කියලා තියෙන ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා අකේ වාගේ පවුලේ හැමෝම ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතෙද ඉතින් ඒ කවියත් එක්ක අපි යන්න හදන්නේ කුරුවිට පැත්තට අයිබුවන් කුරුවිටින් සුමනා නේද
3: ඔව්
2: ඉතින් සුමනාත්මිය කොහොමද ජීවිතේ කුරුවිටටත් වැස්ස ඉතින් එහෙම තමයි මේ දවස්වල රටේ පළාත් කිහිපයකටම වහිනවා ඉතින් අපි එහෙම තමයි සබහා දහමට අවනත වෙන්න ඕන නේද
3: ඔව්
2: එහෙම තමයි හරි කවදා අපි ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති ඊළඟ ලස්සන ගීතේට
3: මගේ පවුලේ කට්ටිය මගේ දරුවෝ මේගොල්ලන්ගේ දරුවෝ ජෝති රාජ්‍ය අහන සියලුම දෙනා ඔබතුම
2: සිංදුවක් කියන්න එහෙම ආස නැද්ද ආදරණීය ජෝතිගේ කියන්න බලන්න
3: අන්න සංගක් නැගී නැගී පාය ගන්න සුතෝ ගන්න කොමගේ තෑත සුනිල් වියේ ගිලි ගිලි ඡාය
2: ඒ දවස්වල දෑත ඉල්ලපු විදිය මතක් වෙනවනේ ආදරණීය ජෝතිම මේ විදිහට අහද්දි ඒ කියන්නේ ඉතින් මතකයන් එක තමයි අපි ජීවිතේ සුන්දරව ගෙවන්න ඕන තනි මිච්ච වෙලාවට උනත් අපිට මතකයන් එක අපේ ජීවිතේ සතුරු වෙන්න පුළුවන් නේද හරි ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන අපිට කතා කරන්න ඕන ජෝතිමත් රාත්‍රියක් වේවා මතකයන් තමයි සමහරවිට ජීවිතේ අපේ තනිකම මකන්නේ. මේ මතකයන් වලට අපි ආදරය කරන්නන්නේ ඒ හින්දම තමයි. ඉතින් මේ මතකයන් ආදරණීය ජෝතිගේ හඬත් එක්ක ගෙවී කියවිච්ච ගීතවල කොයිතරම්නම් ඇද්ද ඔබේ ජීවිතේ. යනද WhatsApp chat එකේ වැතර. මැසේජ් එක වන්නේ උක්කුවෙල ඔන්න ජයන්ත මුදලාලි. ජෝතිමත් රාත්‍රියක් එක් වේදිකාවක සිහින ගොන්නක් එකතු වී එක් රටක් හදවත් එකම තාලයට ගැයෙන මොහොතක් සංගීතයේ වචනවලට බැඳෙන්නේ නැත ඒ හදවත්වලට කතා කරන නිහඬ භාෂාවක් ලංකඩේ ගී හඬ අතීත මතක අවදි කරයි අද දවස සතුටින් පුරවයි හෙට ගැනත් අලුත් බලාපොරොත්තුවක් තබායයි ගීතය අවසන් වූවත් ඒ හඬේ ප්‍රතිරාව දිගටම ජීවත් වෙයි අසන හැම හදවතකම මෙම හදරවත හදවතට දැනිච්ච අව්‍යාජ අදහස ජයන්ත මුදලාලි මේ විදිහට අපිට එවලා දෙන ආදරණීය ජෝතිත් එක්ක නේද ඉතින් මේ වෙලාවේ ගිම්හාන් ලොකු ගල්ලෝය ටෙලිකොම් කඩේ අංකල් ඒ වගේම චූටි මැද්දුම අයියා වැහිගල අයියා චාරිකා රුවන් සීදේවි ශ්‍රීනාත් සුනිල් අයියා චූටියක් කලෂ්මන් අලාසියහරා අමිල ඒ වගේම මහේෂ් ප්‍රියන්ත කඩේට බඩු ගන්න ඇවිල්ලා ඉන්න හැමෝම ජෝති රාත්‍රිය අහනවා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ජයන්ත එරළු කඩේ ජයන්ත මුදලාලි අපිට කියලා තින්නේ ඔන්න ජයන්ත මුදලාලිගේ හදවතට දැනෙච්ච දේ අපි මුළු රටටම හෙන්න කිව්වා. තාම මැසේජ් එක කියවෙන්නේ නැති ඉතින්. යාළුවන්ට මේ කියන්නේ 0703935937 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ඕන. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

ලකන්න රඩියෝ ITN මහවැස්සත්තෙක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගං වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වෙස්ට් මෝටර් පම්ප් අමතන්න 077 77 73 74.

දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන් SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට

0: රාත්‍රිය හතේ විනාඩි 39 වෙලාව ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාවේ අපි යන්න හදන්නේ කුඩා මස් කිලිය වෙතයි. අයිබෝන්.
1: අයිබෝන් මස්ටර්.
0: කුඩා මස් කිලින් කවුද මේ?
1: නාලනී පෙරේරා.
0: ඉතින් නාලනී මහත්මිය සතුටෙන් සනීපෙන් ඉන්නවද?
1: ඔව් ඔව් ඔව් මහත්මයා.
0: ආදරණීය ජෝතිව ඇහුවොත් ඉතින් කොහොමත් අපි සතුටින් නේද?
1: ඔව් මහත්මයා අහන්න කිව්ව හැම සතුටින් ඉන්නේ.
0: ජ්‍යොතිපද මහත්මයාගේ සින්දු එහෙම කියන්නේම හැකියාවක් තියනවද? කියන්න බෑ, අහන්න පුළුවන් නේද? ඉතින් අපි ආදරණීය ජ්‍යොතිගේ ඊළඟ ලස්සන ගීතේ කාවද ආදරෙන් එකතු කරගන්නේ?
1: එකතු කරගන්නවා මහත්මයා. මේ දිනරණුවාගේ මේ උපන් දිනේ පහුණා 13 උපන් දිනේ
0: අපි පුංචි ඔව් පුතාට අපි ජ්‍යොතිමත් සුභ උපන්දිනයක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරමු.
1: ආදරණීය
0: ජෝතිගේ හඬත් එක්ක මේ ආදරේ බෙදා ගන්න වෙලාව ඉතින් උපන් දිනයක් තිබුණොත් අමතක කරන්න බෑනේ ජීවිතේ නේද? එහෙම තමයි. ආදරණීය ජෝති කියන්නේම සතුට දුක මේ ඕන වෙලාවක ඒ හඬ ඇහිලා අපිට ජීවිතේ බෙදා ගන්න පුළුවන් අවස්ථාවක් ගොඩනගාදුණු කෙනෙක්. එහෙම නේද? අන්න ඒ හින්දා තමයි අපි ආදරණීය ජෝතිගේ ආදරේ ජීවමානයි කියන්නේ. ගැයූ ගැයූ හැම ගීයම රසික හදේ රැඳුණා. මේ රාත්‍රියේ දැස් පියන් දැහැනට සමවැදුණා. ජෝති ඔබේ හඬත් එක්ක මේ හදවත් බැඳුණා. මතකයේ ඔබ ඉතුරු කරලා අප අතරින් මිදුණා. ජෝති ජීවමානයි. එහෙම කියන්නේ අල්බෝමුලේ ජගත් රෝහණ අන ජගත් රෝහණ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්ව ඉතින්. ඇත්තටම ආදරණීය ජෝති ජීවමානයි නේද? ඒ ඕකේ හදවත නැකිච්ච අදහස්. හරි, පානදුරෙන් ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා මදු පිටියෙන් කුමාර. ඒ වගේම චුටි පුතා තුහින, පුතා හිරුන්, ඒ වගේම දුව යුවින්දි, බිරිඳ මදුසිකා, අම්මා ලලිත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මදු පිටියෙන් කුමාර කියලා එවලා තියෙන කුමාර වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්ව ඉතින්. පානදුරෙන්ද අපි යන්න හදන්නේ කෑගල්ලේ පැත්තට. අපි කෑගල්ලෙන් විමලා පීරිස් කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඔන්න. නෙත්මින නවාංජලි, ඒ වගේම කාවින්ද, අචින්ත, නිහාරය ඇතුළු පවුලේ සියලු දෙනාමත්, කෑගල නිදහස් මාවතේ නිල් මල්ලි ඇතුළු පවුලේ සියලු දෙනාමත්, සේපාලි ගුණසේකර, ඉන්ද්‍රලතා පුංචි ඇතුළු සියලු දෙනාමත් ආදරෙන් එකතු කරලා ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න අපිට විමලා පීරිස් කියලා ඉවර තියෙන ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා. ආදරණීය ජෝති කියලා ලස්සන ගීතයට පවුලේ හැමෝම කෑගල ඉඳන් යන්න හදන්නේ පස්සයාල පැත්තට. ජගත් චන්දසිරිගේ මැසේජ් එක, පූජා ජගත් සිරි, යෝගේ මාජි කල්දේරා, සුජාන ලීලා විතානගේ, වාරියපුල නිලු, කුමුදුකියා ශිරෝමි බිනනගම, ඥානා සහ හසිත ශ්‍රී සඳකැලු මාදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා ආදරණීය ජෝති කියලා ලස්සන ගීතයට. ඉතින් ඔන්න අපි ඒ හැමෝම යාළු හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීතයට. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන හැලේ කොට මින්නානේන. ඒ වගේම ගංගා රංජිත් දුවල දෙන්නවත් ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතෙර. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන් අපි අද තාවේ ජෝතිපල මහත්මයාගේ ලස්සන සින්දුවක් අහන්නයි කියලා මේ මැසේජ් එකේ තියෙන වයික්කලින් යූතිකා. ඉතින් අය ලස්සන සින්දුවක් දෙන්න අම්මා ප්‍රියන්ත අත වොෂින්ටන් ඉස්සලා සෙව්වන්දි චානු චමිත් දෙවුලි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට යූතිකා කියන්නේ. ඔන යූතිකා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපි ආදරණීය ජෝති රාත්‍රිය අහන ගමන් මාතය සුමිත්, පුතා දිල්, දුව සියාරා, චතුරංග මල්ලිවත්, සුසන්ත මල්ලිත්, රාජු අයියත්, ඇල්ලගාව යාය, මඩගහපුල නේද, මඩහපුල, එවැගේම මැල්සිරිපුල දෙන් නවත් කාවද ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න යාළුවෝ ටික නෑදෑයෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති කියලා ලස්සන ගීතර. අපි යන දන්නේ වාද්‍ය වැත්තට. වාද්‍යයේ කෝපිය අවත්තේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නවයි, යනෝම නැන්දවයි, ජානක මාමයි, හැරිසන් සියලක්ෂ්මි ආච්චි, ඒ වගේම ලංකාවාසි, ලෝකවාසී, ජ්‍යොති සියලුම රසිකයන් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මේ පුංචි පුතා කියන්නේ. පුතා නිපුන්, ඔන්න පුතා නිපුන් ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වෙ. ඉතින් තාම මැසේජ් එකක් කියවුණ තියාලුවන්ට මේ කියන්නේ 0703 93 5 93 4 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ඕන ආදරණීය ජ්‍යොතිගේ ආදරේ විඳින මොහොතේ. ඒ වගේම තමයි ඉතින් කතා කරන්න 0112 775 766 0112 275 285 සුපුරුදු දුරකථන අංක 2 මිරුත රාත්‍රී 9 වෙනකන් වෙලාව කිමින් කිමින් යනවා. ඒකින්දා අපි ප්‍රමාද වෙලා බෑ මේ ආදරේ විඳ ගන්න ඕන. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
2: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රිය හතයි විනාඩි 53යි වෙලාව. ආදරණීය ජෝති වාදිනින් අහන් ඉන්න වෙලාව ඉදින් මතක් කරන්න ඕන. ටික ටික වෙලාව යනවා නේද? හරි, චැට් එක විතර තමයි ඉක්මනින් මම යනදන්නේ. මැසේජස් ගොඩාක් කියලා තියෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. සුබ ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන මාතලෙන් රන්මුතුගම සම්පත් තමයි ඔන්න මැසේජ් එකේ වන්නේ. සින්දුවක් ආදරණින් ඉල්ලන ආදරණීය තාත්තටත්, ඒ වගේම තාත්තා හිම්බණ්ඩා, ඒ වගේම කොහොද මේ බිරින්ද නාලිකාව ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම පුතාලා 3 දෙනා, සහන්, කවීස, චතුර, ඒ වගේම කොස්ගල්ලෙන් අක්කා ප්‍රවාණිවත් දුවවත් ආදරෙන් එකතු කරගෙන මේලා ජෝති රාත්‍රිය හැම හැමෝම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි ඔන්න අපිට කියලා තියෙන්නේ. මාතලෙන් රම්මුතුගම සම්පත් වන සම්පත් වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. අපි හැමදාම ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි මේ මැසේජ් එකේ වෙලා තියෙන්නේ. කිතුල්ගලින් මාලනී, ඉතින් ඔන්න අපිව සින්දුවල එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම වේයන්ගුලින් ගීතානි, මේලා ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඒ වගේම තමයි ඉතින් ඔන්න අපිට අදත් මැසේජ් එකක් කියලා තියෙනවා සීදුවෙන් සිල්වා ටීචර්. ආදරණීය ජෝති ලස්සන සින්දුවට එකතු කරගන්න කියලා ඉතින් ඔන්න හිමාල් පුදේව සතුටින්ද සුවෙන් නේද කියලා තමයි අපි අහලා තියෙන ආදරෙන්. ඉතින් සිල්වාජ අපි සතුටින් සුවෙන් ඉන්නවා ඉතින් ආදරණීය ජෝති හින්දාම නේද? අපේ හදවත මනස සුවපත් කරන ඒ හඬ, ඒ ජෝති හඬ. ඉතින් ජෝතිමත් රාත්‍රියක් වේවා. ජෝතිවල මාත්මේගේ ලස්සන ගීත, රසවත් ගීතයකට අපිවත් එකතු කරගන්න අම්මා සුබානි. ඒ වගේම මැසේජ් එකේ තියෙන ගම්පහ මහේෂිකා, ඔන්න මහේෂිකා ඔයාගේ මැසේජ් එක තමයි අපි ආදරෙන් කිව්වේ. ඉතින් ඔන්න අම්මවයි දුවයි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති ඊළඟ ලස්සන ගීතේට. සුබ සන්ධ්‍යාවක් කිව්වා ජෝතිවල මාත්මේගේ ලස්සන සින්දුවර අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන ගම්පහ ධනුෂ්ක අයගේ පවුලේ හැමෝමයි, පොල්ගහවෙල මගේ පවුලේ හැමෝමයි, මහව අක්කගේ පවුලේ හැමෝමයි, හොඳ මේ ආලුවා වේයන්ගොඩ හිරුණි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න ගයානි අපිට කියන්නේ. ගයානිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ලක්හඬ අහන් ඉන්නවලු මේ වෙලාවේ සද්දෙටම තිස්ස සාමුගලියෙන් හේන යයෙන් ඩික්සන් පිය තිස්ස ලක්හඬ අහන හැමෝම ආදරෙන් එකතු කරගන්න ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා තමයි අපිට තිස්ස ඉඳලා මැසේජ් එකව දෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතෙට. සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා ලක්හඬ අහන සියලු දෙනාම. නයනානන්ද තමයි මැසේජ් එක කියවන්නේ, වැබඩ ශ්‍රියලතා ඊළඟ කෝන්, ඒ වගේම සුමිත් ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න. ඉතින් පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ජෝතිමත් රැයක් හිමාල් මල්ලියෝ, අපිට දියපදක් වෙමින් සින්දුව දෙන්න පුළුවන්ද? කොඩියකුපුරෙන් තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. නිල්මිනී කුමාරි මාත්‍යා ජයලත්, ඒ වගේම පුතාලා කාංචන, අසංක, චුරිදංගයා, අකී, ඔන්නදින් බලමු නේද? බලන් ඉන්නවනදින් අපි පොරොන්දු නම් ඉටු කරනවා කොහොම හරි. එහෙම තමයි, පොරොන්දුවක් දුන්නොත් ඉෂ්ට කරන්න ඕන. එහෙම කියලා අපි යන්න හදන්නේ වාද්‍ය පැත්තට තමයි. අපිට ලස්සන සින්දුවක් දෙන්න අපි එකතු කරගන්න ලක්ෂ්මී ඇන්ටි, හැරිසන් අංකල්, ඒ වගේ මනෝමක්කා ජනකයියවත්, ඒ වගේම මේ වෙලාව ජෝති රාත්‍රිය හංගින හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන. ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීතේ ආදරණීය ජෝති වෙනුවෙන්. අපි ජෝති රාත්‍රිය අහන්න ගොඩක් ආසයි. තාත්තා මොන දේ තිබුණත් අනිවාර්යයෙන්ම ජෝති රාත්‍රිය අහනවා. ඊළඟ ලස්සන ගීතේ අපිවත් ආදරෙන් එකතු කරගන්න. තිස්සමහරාමේ දෙබරවෙන් තමයි මැසේජ් එකවන්නේ තාත්තා ඇල්බර්ට්, ඒ වගේම චූටි සීයි, ජගත්, ගයාන්, තාරුකා, ඒ වගේම සත්‍තිති නේද, ගංගා, නදීෂා, ඔමෙත්, නවින්දු, හසිනි, ශ්‍රියාණි, ජෝති රාත්‍රියට ජය කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. නවිතිස්ස මාරාමේ යාළුවට ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේ. හිමාලයි මේ වෙලාවේ ලයිව් එකකින් හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අපි ආදරෙන් එකතු කරගන්නවා මදු, ඔයාගේ මැසේජ් එකත් ඔයාවත්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන විශේෂයෙන්ම අපිව අහගෙන බලාගෙන ඉන්නවා මේ වෙලාවේ ලංකාවම දන්න කීප දෙනෙක්. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්න ඕන සම්පත් බණ්ඩාරයිය ආදරෙන් එකතු කරගන්න අතරේ නීලෝකාතු ශාරියක්වත් ආදරෙන් එකතු කරගන්නවා. ඒගොල්ලෝ තමයි සේන ගුණවර්ධන අයියා. ඉතින් හැමෝම දන්නවා ඉතින් කිරි හොඳා කිව්වහම නේද? අපි ආදරණීය කලාකරුවන් ආදරෙන් එකතු කරගන්නවා. ලාලායි ඔයාවත් අපි මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. රාජිතයි ඔයාවත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහන්න හදන. ඉතින් අපි ආයෙත් හමු වෙන දෙවෙනි පැයේදී. ඉතින් තව මෙසේජ් එකක් කියවෙන තියාලුවන්ට මේ කියන 0 7 0 3 යන 3 5 යන 3 4 ඔන්න ක්‍රියේටිව් විදිහට මෙසේජ් එකක් එවන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් 0 1 1 2 7 7 5 7 6 0 1 1 2 7 7 5 285 පේ සුබුරුදු දුර්ගතනංග දෙකම විරුත රාත්‍රියේ 9 වෙනකන් අපි දෙවෙනි පැයේ කතා කරලා ලස්සන ගීතයක කොටසක් ගායනා කරමු. ආදරණීය ජෝතිට දින ආදරේ හින්දම් නේද? ඉතින් එහෙනම් මේ ආදරෙන් අහන්න ඉන්න ඕන මේ රාත්‍රිය ඔබේ නින්දත් එක කිවෙන රාත්‍රියක් වේද නින්ද නැතරයක් වේවිද? හිතර දුකක් දරනොත් නම් ඉතින් ජීවිතේ අපි සමහර රාත්‍රී නින්ද යනවා ටිකක් අඩුයි නේද? කොහොම නත් ආදරණීය ජෝතිගේ හඬත් එක්ක ඔබේ හිතර දැනන ඕන ප්‍රශ්නයක් ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. කොහොම නත් ඔබේ ජීවිතේ සතුටක සතුටු හිතන වෙලාවට ආදරණීය ජෝතිගේ හඬ ඔබට ඇහි විදනේවි ඔබේ හදවතට මතක් වේවි. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ටේක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 21 ගඩපිටිය ජාතික පාසල අකුරැස්ස.
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
10: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
11: ආදරණීය ජ්‍යොති.
12: රාත්‍රී 8:10 අපි ආදරණීය ජ්‍යොතිගේ දෙවෙනි පැය ආදරයේ මේ විදියට උණුහුම විඳින වෙලාවේ ඉතින් ඔන්න අපි දෙවෙනි පැයේ මුලින්ම යන්න හදන්නේ පනාගඩුව පැත්තට. අයිබෝන් රුවන්.
13: අයිබෝන්
12: කොහොමද ඉතින් රුවන් ජීවිතේ? රුවන්ලට හොඳටම වහිනව නේද? කොහොම නැතිනම් අපිට මේ පැය දෙකේ ආදරණීය ජ්‍යොතිව ළඟින්ම ඉන්න බෑ නේද?
13: අනිවාර්යෙන්ම.
12: ඉතින් අපි ඊළඟ ලස්සන ගීතෙට රුවන් කාවද ආදරෙන් එකතු කරගන්නේ? ආදින් අපි නම් ඔවින්ට ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි කාවද එකතු කරගන්නේ නැහැ.
13: ගායන ඉන්නවා. සජන ඉන්නවා. කෙනෙක් ඉන්නවා. ඔවින් ඉන්නවා. සයුන් ඉන්නවා. නදීක ඉන්නවා. මාවරෙන් සම්යක් අයි. මල්ලිකයි උලියගේ මහත්තයයි. දෙතුමාකට සිංදුවක් තමයි.
12: ඉතින් අද දවසේ මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන. ජෝතිමත් රාත්‍රියක් වේවා. කොයිතරම් නම් වැස්සත් ඉතින් පරිස්සමට ජෝති රාත්‍රිය අහන අය නම් ගොඩාක් මෙසේජ් වල තිබුණා මේ වෙලාවේ අපිට වහිනවා අයියේ. ඉතින් ඒ වුණත් අපි අහනවා සමහර වෙලාවට නම් අහන්න බැරි තත්වයක් කියලා මෙසේජ් වල තිබ්බ. එහෙම තමයි ඉතින් නේද? ඒ ආදරණීය ජෝතිට තියෙන ආදරේ. ඉතින් මේ ආදරේ ගැන කතා කරද්දී පුංචි දෙයක් කියන්න හිතුණා. අපි මුලින් අහපු ගීතය ගිගිරි කිඳුරු රාවේ ගීතය ගැන සමහර විට ඔබ මේ කතාව දන්නවා ඇති. ආදරණීය ජ්‍යොති එක අවස්ථාවක මදවන්ති චිත්‍රපටියට මේ ගීතය ගායනා කරන්න එන්න ඉස්සෙල්ලා රෝහල් ගත වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් දොස්තර මහත්තයාට හොරෙන් ගිහිල්ලා තමයි නිෂ්පාදක මහත්මයා රට යනවා කියලා ආරංචියට මේ ජීවිතය පටිගල ගත කරලා තියෙන්නේ. මම හිතන්නේ ගායකයෙක් විදිහට මනුෂ්‍යත්වයේ උපරිමයෙන්ම තිබිච්ච අවස්ථාවක් ආදරණීය ජ්‍යොතිකේ. මං හිතන්නේ තමන්ගේ අසනීප ගැනවත් තමන් ගැනවත් හිතන්නේ නැතිව මේක රාජකාරිය දේවකාරියක් කොට ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් මේ මතකයන් මේ හඬ ඒ සුන්දරත්වයේ ඉතුරු කරපු ආදරණීය ජ්‍යොතිට අපි ස්තුතිවන්ත වෙන්නේ නේද? ඒක තමයි ජ්‍යොතිගේ ආදරේ ජීවමාන වෙන්න හේතුව වෙන්නේ. කැපකිරීම අර මම නිරන්තරයෙන් කියන උත්සාහය කැපකිරීම ඔබ වෙනුවෙන් මුළු රටක් වෙනුවෙන් ශේෂ්ත්‍රයක් වෙනුවෙන් සාහිත්‍යයක් වෙනුවෙන් කලාවක් වෙනුවෙන් ඉතින් සංගීතය කියන ආගම ආදරණීය ජ්‍යොති වැළඳ ගත්ත හරි අපූර්වට. ඒ හින්දාම අපි අද කතා කරනවා ආදරණීය ජ්‍යොති. අපි දාලා ගිල දශක 4ක් වෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක තමයි අපි මේ ආදරේ බෙදාගන්නේ. හිමාල නිරන්තරයෙන් මේ ආදරේ ජීවමානයි. මේ ආදරණීය ජෝතිව අපිට අමතක් කරන්න බැහැ කියලා කියන්නේ අන්න ඒ හේතු කාරණා උඩ. ඉතින් ඉතින් අපි ඔක්කොම එකම කුරුල්ල වගේ එකම රැයනක එකම අත්තක වාලා ආදරණීය ජෝතිගේ ආදරේ මේ විතර පදාගමු. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනෑ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනය ලොතරයියෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: දෙබඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
9: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
10: රත්‍රි 8:23 වෙලාවාදරණී ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවේ ඉතින් ඔන්න ටික ටික වෙලාව යනවා නේද? හරි. අපි යන්න දන්නේ රදා වඩුන්න පැතර අයිබෝන්. ඉතින් අතරම මට වඩා ආදරණීය ජ්‍යොතිල තමයි අපි මේ විදිහට ස්තුති වන්දෙන්න ඕනේ නේද? ඉතින් හරි අපි ගාවද ආදරණීය එකතු කරගන්න ඊළඟ ලස්සන ගීතයට.
11: සංගම පල්ලවල රයිනි නංගිත් මාතර කිසිවිද සිල්ලා ඉස්තුමෙන් දිසානායක අලගෙන් සුභාතනී මුහන්දිර එසම ඉඹුල්ගත්ත රදාවගෙන් එකතු කරගන්නවා. නිමල්ලයි එකතු කරගන්නවා. සිරානියක් තමයි ඒ සංගම සදාවන්න පන්සල් පාරේ එකතු කරනවා. ඥාන්තිර කයියත් සුභානියක්කත් මේ සංගම සදාවන්නින්ම එකතු කරගන්නවා. කම්මල් සිටියේ කුමාරී ගුණරත්නයි
10: රාජකාරී කටයුතු කරන ගමන් ආදරණීය ජ්‍යොතිවත ආදරෙන් අහගෙන ඉතින් අපි ලස්සන ගීතයක් අහමු. ආයෙත් දවසක මේ ආදරේ බෙදාගන්න අපි කතා කරන්න ඕන. ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා. එහෙනම් තමයි නේද රාජකාරිය දේවකායට වඩා ලොකු වුණාට රාජකාරී කරන ගමන ඉතින් අපි ආදරණීය ජ්‍යොතිව අමතක කරන්න බෑ කියලා මම දන්නවා. එහෙම කියලා අපි යන්න දන්නේ chat එක පැත්තට. ඔන්න අපිට message එකක් කියලා දෙනවා හම්බෙගුමි. සේවාලිකා තමයි message එක එවන්නේ. හිමල්ලායි අපිටත් හොඳටම වහිනවා. ඒ වුණාට ඉතින් අපි හැමදාමත් වගේ ඊළඟ රාත්‍රී 7 ඉඳලා 9 වෙනකන් මේ වෙලාව නම් මක අරගන්නේ නැහැ. තාත්තයි අම්මයි අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි ආදරෙන් එකතු කරගන්නවා. සුභ ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි message එකේ තියෙන්නේ. ඉතින් පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා. හම්බෙගුමු පවුලේ අපේ යාළුවෝ ටික එකතු කරගෙන ලස්සන ගීතේ ඊළඟ ගීතේ අපි ආදරෙන් එකතු කරගන්න අතරේ පින්බර ජෝති රාත්‍රියක් වේවා හිමාල ඇතුළු ලක්කන කාර්ය මණ්ඩලයට. හීනට යන නාමලීගේ සෙට් එක තමයි මේ කියලා ඉවර තියෙන්නේ. සිනමා අබරේ තරුහට ඔබ ගී කැයුවා. මනහර ගී වලින් ඔබ අප සැනසුවා. ගායන ලොවේ කිරුළද ඔබ තෙරුවා. මතුමතුවටත් ඔබේ ගී නැතුවම බැරුවා. ඒක තමයි නම් ඇත්ත නේද? මතුමතුවටත් ඔබේ ගී නැතුවම බැරුවා. ඉතින් හීනටන මොලේ එකට ගොඩනැලේ රණවිරු වජිත ප්‍රේමචන්ද්‍ර මාවතේ නාමලී ලංකාය වගේම ප්‍රසංගි විහාර මාවතෙන් සුනිල් බාප්පා ශාන්ති මම්මා දිනේෂ් මල්ලි ලොකුණංගි සුදුනංගි සරසි පවුලේ සිරු දෙනාමත් ඒ වගේම නංගිගේ පවුලේ සිරු දෙනාමත් සුදු අයගේ චන්දි අක්කයි මෙහෙල පුතා ඇතුළු පවුලේ සිරු දෙනාමත් මේ වෙලාව ජ්‍යොතිරාත්‍රියන් ඉන්න හැම මත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ඡායාරූපයක් එක්ක අමුතුම විදිහේ මැසේජ් එකක් තමයි වෙලා තියෙන්නේ. බොහොම ලස්සනයි හැරෙම දැකුම් කළු. ඉතින් ඒ ආදරයට බොහොම ස්තුතියි. ඒක තමයි මම කිව්වේ. ඒරි විදිහට එවන්න කියලා ආදරණීය ජෝතික තියෙන ආදරේ. හරි. එහෙම කියලා අපි යන්න හදන්නේ ගිනිගත් වෙන පැත්තට. ඉතින් ජෝතිමත් රාත්‍රියක් වේවා හිමාල් මාමී. මේ මැසේජ් එක ගවන්නේ රිද්මිදුව අම්මා රන් තිලක, ඒ වගේම තාත්තා සමන්. එයාගේ උපන්දිනේ තිබුණලු ඊයේ. ඔන්න අපි එනම් ජෝතිමත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම සඳුන් අයියා එයාගේ උපන්දිනේ ඔන්න 27 වෙනිදලු. ඉතින් අපි සඳුන් අයියාත් මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ ජෝතිරත්වයේ හංගින සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියන ලොකු අක්කාවත්, චූටි පොන්තිවත්, ඒ වගේම චූටි අයියා නිමේෂ්වත් ආදරෙන් එකතු කරගන්න, ඒ වගේම අම්මා ආදරණීය මිතුරියවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මේ වෙලාවේ ජෝතිරත්වයේ හංගින හැමෝම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි ඔන්න චූටිතු අපිට මැසේජ් එකක් දෙන්නේ. දුව ඔන්න වගේ මැසේජ් එක අපි ආදරෙන් කිව්වා. එහෙම කියලා අපි යන්න හදන්නේ. කහවත්ත වැත්තට සුනිල් ධර්මදාස, නිහාල් බණ්ඩාර, සමන් ගාලගේ ආදරෙන් එකතු කරගන්න කියලා දෙන මේ වෙලාවේ ජෝතිරාත්‍රිය සද්දටම අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති ඊළඟ ලස්සන ගීතයට. හිඟුරක් උරට මේ වන විට මල් වැහි වැටෙනවා. ඒක උපරිම කිරීමට ජෝතිගේ ලස්සන ගීතයක් දෙන්න. ඉතින් හිඟුරක් උරින් මැසේජ් එකේ වන්නේ සන්රයිස් ගාර්ඩනේ උපුල් ජයශාන්ත. නොපුල් ජයශාන්තගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට ආදරෙන් එකතු කරගන්න. උපුල් අයවාවත් ආදරෙන් එකතු කරගන්න අතරේ ප්‍රදාවාන අනුර ඔන්න ගෙදර හැමෝම ජෝතිරාත්‍රය එකතු කරගන්න කියලා තමයි අපිට අනුර මැසේජ් එකක් දාලා කියදින. අනුර ආවත් අපි වගේ පවුල් අයත් ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ගම්පහ අලුත් ගවින් තමයි මැසේජ් එක කියලා තියෙන. අයෝධ්‍යා මලින්දු අහේෂිකා, ඒ වගේම ඉන්දික ඉවුරින්වත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඉතින් ආදරේ ලක්ෂණ කියලා තමයි ඔන්න හාර් ගොඩක් කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. හිමාල් මාමගේ සුසන් නොකින් කෙරෙන ජෝතිරාත්‍රි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. තාත්තා රෝහිත, අම්මා කුසුමලතා, අයියා මදුසා මැසේජ් එක දාන්නේ කනිෂ්ක නේද? හොඳයි කනිෂ්ක. ඔන්න ඉතින් අපි ආගේ මැසේජ් එක තමයි ඉදිරියට කියන්නේ. ජෝතිරාත්‍රි අහන් ඉන්න හැමෝමත්, ඒ වගේම පවුලේ හැමෝමත් ආදරෙන් කනිෂ්ක එකතු කරගන්න කියලා තමයි කනිෂ්කගේ මැසේජ් එක ඔන්න අපි කිව්වා. ඉතින් කනිෂ්ක පොතේ ආයෙත් දවසක මේ විදිහට මැසේජ් එකක් එවන්න ඕන නේද? එහෙම කියලා අපි යන්න හදන්නේ මුංකුඩුව පැත්තට. රමුක්කන මුංකුඩුවේ මැසේජ් එක එවන්නේ විමල සිරි. සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාට. අපි ජෝතිරාත්‍රිය අහනවා හැම ඉරිදා වගේම උනදත්. ඒ වගේම එකතු කරගන්න කියලා තියෙනවා මිලානි සහ භද්‍රා දුව, බිරිඳ අසෝමැණික, ලක්ෂිත මහේෂ්, ඒ වගේම යොවින් පුතාවත් කුරුම්පිල විනලන්දව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. පවුල් හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා අපි ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහන්න හදන්නේ. ඉතින් තාම මැසේජ් එකක් කියවෙනද? හරිම තව අපිට පැය භාගයක් වගේ තියෙනවා නේද? හරි එහෙනම් ඉතින් ඔන්න මැසේජ් එකක් කියවනවා 0703935943 4. ඒ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedimalutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Vasavisha Nathi Deshiya Kirivalin Pamanakma Nipadavana Maupime Sarakuniya Rakat Palvatta Kiri Dan Langama Keel Super Shaka Magin Milati Kata Haki
3: සුපිලිපන් රටක් පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: දෙන්නේ මාරාන්තිකයි.
2: ඔබ දන්නවාද? වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි.
2: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම එයාගේ හඬ

0: රාත්‍රියටයි විනාඩි 40යි වෙලාව. ඉතින් ආදරණීය ජෝතිගේ උනොහු මේ ඉන්න වෙලාවේ අපි යන්න හදන ඉක්මනින්ම කොටිය කුඹුර පැත්තට. අයබවන්.
1: ගොන්න මාත්‍යා.
0: ඉතින් කොහොමද ජීවිතේ ජයමන මාත්‍මයා?
1: ජීවිතේ කියන්නේ අපි ටික දවසක් නම් ගත්තේ නැහැ.
0: තරහ වෙලාද?
1: නෑ නෑ, අපි ඉතින් මේ වැඩ රාජකාරී කරකට තමයි ජෝතිපල මාත්‍යා සින්දු අහගෙන තමයි ඉතින් අපි කාලේ ගියාගෙන යන්නේ.
0: ඒ අදරේ බෙදා ගන්නව නම් ඉතින් ගැටලුවක් නෑ නේද? ඉතින් කොහොමද?
1: ඔව්, අපේ ජෝතිපල් මන්ට හින්දු අහලා නම් සතුටින් ඉන්න ඕන කියන්න ඕනේ නෑනේ.
0: අද ටිකක් වැස්ස වැඩිපුර හින්දා මම මේ අහන්නේ කොටිය කුමරු පැත්තට අද වහිනවද කොහොමද
1: තත්ත්වය? අප්පා, වැස්ස මාත උදේ ඉඳලා වැස්ස. උදේ ඉඳලා වහින මේ දැන්ට පොද ගන්නවා.
0: හ්ම්. ඉතින් අපි කවදා අදරෙන් එකතු කරගන්න ඊළඟ ලස්සන ගීතයට?
1: අදරෙන් එකතු කරගන්නවා මගේ බිරිඳ සුධර්ම විජේරත්න, දුව සුජීවා, දුවට මේ බබා හම්ලේනේ බබා නන් මනුදවි පොඩි එක්කන, මේ වගේ මගේ ලොකු පුතා මහේස්, සීගා පුතා නිමස් සිඳුවර, සීගා පුතා දමින් නිසංක, මේ වගේ අපේ වැහැවිල ගමේ සියලුම දෙනා ඉස්කෝලේ මහත්තයය කුසුම අම්මා ඇතුළු සියලුම දෙනාත් එකතු කරගෙන මගේ තරංගම ඩිප්‍රෝගේ සියලුම සේවක පිරිසත් අපේ මේ දැන් මම ඉන්න තැන ඉන්නවා මගේ කිරින්දල පොලිසියේ ප්‍රභා මිස් කියලා, ප්‍රභා කුමාරි මිස් කියන්නේ යාට දැන් අහගෙන ඉන්නේ මේ වෙලාවේ. අපි ඒවත් එකතු කරගන්නවා. ඒ වගේම ඔබතුමායි කාර්ය මණ්ඩලයත් එකතු කරගෙන ලංකාවේ සියලුම දෙන එකතුරම දැන් ලස්සනහන සියලුම ජෝති පාල මහත්මයාට ආදරිකයන් සියලුම රසික පිරිස අපි එකතු කරගම ලස්සනම සින්දුවක් අහමු.
0: ආයේ දවසකදී මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕන.
1: හරි, ජෝතිමත් රාත්‍රියක්
0: වේවා. ජෝතිමත් රාත්‍රියක් වේවා ඔබතුමාටත්. එහෙම තමයි. මේ රාජකාරී කරන ගමන් වුණත්, ගෙදර ඉන්න වෙලාවෙ වුණත්, මොන දේ වුණත් ආදරණීය ජෝති වහන්න නම් අපිට මතක් කරන්න බෑ මේ පැය දෙකේ තරම් සුවිශේෂී වේ දෙකක් ඔබ ආදරණීය ජෝති ආදරය කරනවා නම්. ඉතින් මතක් කරන්න ඕන මේ වෙලාවෙ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා හලාවත කඩුපතින් තෙරස්, ඒ වගේම පවුලේ සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා. ඉතින් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙනවා. අපි ආදරෙන් එකතු කරගන්න අතරේ අපි මතක් කරන්න ඕන කිරිවත්තුඩුවෙන් අපිට මැසේජ් ගොඩාක් කියලා තිබ්බා. ඉතින් කියා ගන්න හම්බුන්නේ නැහැ නේ, කොහොමවත් මන් දන්න තරහ වෙන්නේ නැහැ කියලා අපි වසන්ත හේෂන් අයියා. ඉතින් මේ වෙලාවේ ආදරණීය බිරිඳත් එක්ක, බිරිඳ ඉරේෂා, ඒ වගේ මම්මත් එක්ක ජෝතිරාත්‍රිය සද්දර මහන ගමන් තමයි ඉන්නේ කියලා ඔන්න මැසේජ් එක තියෙනවා. අනිවාර්යෙන්ම කොහොම හරි කියන්න කියලා තමයි. ඉතින් කතා කරාට කතා කරන විදියක් නැහැ, ඒ තරම් ෆෝන් බිසී කියලා ඔන්න. ඉතින් පොංචි පැමිණිල්ලකුත් තියෙනවා. කොහොමවත් ඉතින් අපි මේ ආදරේ මේ විදිහට බෙදාගමු නේද? ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ආදරය කරන ඔබ, ඉතින් මේ පැය දෙක ඉතින් කියන්නෙම කතා කරන්න ටිකක් අමාරු පැය දෙකක් ආදරණීය ජෝතිට ආදරය කරන. ඒ තරම් කෝල්ස් මේ අංක දෙකටම එනවා. කොහොමවත් ඔබ තරහ වෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඉතින් චැට් එකේ යන මැසේජ් තියෙනවා. සුභ ජෝති මත් රාත්‍රියක් වේවා. අනුරාධපුරින් තමයි මැසේජ් කේවල් තියෙන්නේ. රීටා නේද මේ මැසේජ් එක? රීටා. අවුන රීටා, ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ ඉදිරියට කියන්නේ. මහත්ය දිසානායක, ඒ වගේම ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක් ඉල්ල තමයි රීටායි මහත්යයි දෙන්නව ජෝතිරාත්‍රී සද්දෙට මහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් දෙන්නව අපි ආදරෙන් එකතු කරගන්නවා. ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා අපිට වෙලියත් ඉතින් මැසේජ් එකක් කියනවා මිහිඳුපුරෙන් ගුණදාස. හැම ඉරදම අනිවාර්යෙන්ම ජෝතිරාත්‍රී සවන් දෙනවා. අපි මොන දේ තිබුණත් මග හරගන්නේ නැහැ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ලස්සන සින්දුවක් ඉල්ලනවා. ඉතින් සින්දුර එකතු කරගන්නවලු ආදරණීය බිරිඳ අශෝකා, ඒ වගේම ලොකු දුව දිලේක. එයා දුබායි ඉන්නේ. ඉතින් එයාගේ හස්බන්ඩ් ආදරෙන් එකතු කරගන්න කිදීන හර්ෂණ, ඒ වගේම පොඩි දුව හර්ෂි නේද, හර්ෂිවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. ලොකු පුතා කවිඳු, පොඩි පුතා වත්සර ආදරෙන් එකතු කරන ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට ගුණදාස මහත්මයා මැසේජ් එකක් කියලා දෙනු. ගුණදාස මහත්මයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජෝති මිතුරු ගී හඬට නව පණක් එක් කරමින් හදවත්වලට මිහිරි මතකය කියන එන මේ සුන්දර ගී සඳෑව ලස්සනට ගෙන එන ඔබට හදපිරි ස්තුතිය කියලා තමයි ඔන්න අපිට මැසේජ් එකක් කියවලා තියෙන්නේ. වැස්සේ අපිත් අහනෝ සද්දටම ආදරේ පුරවන් තාතා ජයවර්ධන, අම්මා මැණිකේ බාලසූරිය, පොලි මාමාවත් ආදරෙන් එකතු කරගන්න. මේලා ජ්‍යොතිරාත්‍රිය යන හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට මැසේජ් එක කියවලා තියෙන්නේ. කවුද කියලා ඔන්න කියලා නැහැ. හැමදාමත් ඉතින් බනින්න ඕන කියලා ඉතින් අන්තිම දේවල් තියෙන මැසේජ් එක කිව්වේ නැහැ කියලා. කොහොමුණත් නම නම් නැහැ. නම නැහැ. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් කොහොමද මාමේ, ගොඩක් කාලෙකින් මේ මැසේජ් එක එවන්නේ. අපච්චි ගෙදර ඇවිල්ලා වුණා. අපි ඔක්කොම එකතු වෙලා ජෝතිරාත්‍රී සද්දෙට මහනවා. අද අපේ අපච්චිගේ බර්ත්ඩේ එක. ආනේ අද නෙමෙයි. සැප්තැම්බර් 6 නේද? ආ ඉතින් ඔන්න ටිකක් පහුවෙලා. කොහොමනත් ඉතින් අපච්චිට විශ් කරන්නත් ඕන මාමේ. ආදරෙන් මතක් කරනවා ජ්‍යොතිරාත්‍රිය අහන හැමෝම. සිසිර උඩ ගෙදර අපච්චි, ඒ වගේම අම්මා සකු, දෙවෙනි හිමා, චූඩි චනු ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කවි මැසේජ් එකක් දාලා තියෙනවා. කවි, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ආදරණීය ජෝති විරුවෙන් අපි තාත්තට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන ගමන් පොඩ්ඩක් දුක හිතෙන කතාවක් කියන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ කතාව ගාල්ලෙන් තමයි අපිට කියන්න වෙන්නේ. බෙන්තරින් තමයි මේ කතාව එන්නේ. ජීවිතේ අපි මොන දේවල් ප්‍රාර්ථනා කරගෙන ආවත් සමහර වෙලාවට අපිට නොචිතූ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත නේද? ඒ වගේම තමයි මං හැමදාම කියනවා වගේ දුක සතුට අපි ජීවිතේ බෙදා ගන්නවා. අපිත් එක්ක ආදරණීය ජෝතිගේ ආදරේ බෙදාගත්ත කෙනෙක් මීට මාස 3කට ඉස්සෙල්ලා අපිට දාලා යනවා. එයාගේ නම රසිකා වයෝමි. අපි ආදරෙන් එකතු කරගන්නවා. එයාට ආදරය කරන එයාගේ පවුලේ අයව අද එයාගේ හරියටම 3 මාසෙ පින්කම. මේ මැසේජ් එක කියවන්නේ බෙන්තර තුඩුවෙන් ඇතුංගා ගුඩින්. ඉතින් එයාගේ මහත්තයා අජිත්, පුතා හසිත්, දුව හසිනි, ලේලි අමාලි, එවැගේම අම්මා සිරිලතාවත් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. එවැගේම නෑනා නවසිකා නේද, නවසිකා කොමුණත් තුඩුවේ ප්‍රදේශයේ නෑදෑව හිතවතුන් සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි පවුලේ කියන්නේ අපිට. කොහොමුණත් අපිව ආදරෙන් අහපු, අපිට ආදරය කරපු ආදරණීය ජෝතිලා ආදරය කරපු කෙනෙක්, ඒ හොඳ රසිකාවිය මතක් කරන්න ඕන. අපි නිරන්තරයෙන් අපිට ආදරය කරපු අයට අපි ආදරය කරන්න ඕන. ඉතින් ආදරණීය ජෝතිර ඔබ ආදරය කියලා අපි හොඳට දන්නවා. තව කෙටි වෙලාවක් තියෙනවා මැසේජ් එකක් කියවන මතක් කරන්න. ආදරණීය ජෝති වෙනුවෙන් 07.93.93.5.93.7 ඒ ජීවමාන ආදරය බෙදා ගන්න අංකය. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Anda Radio ITN.
1: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011767979
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රාත්‍රියටයි විනාඩි 55 ආදරණීය ජෝතිගේ ආදරේ විඳින අවසන් මේතු කිහිපය අද දවසර නේද? හරිද වික්‍රමන චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. ඉතින් යන්න හදන්නේ කිරිඳි වෙල පැත්තට. ඔන්න තිෂාන් නිදීස පුතාගේ උපන්දිනය තමයි ඊයේ තිබිලා තියෙන්නේ. ඉතින් අපි පුතාට ජොදිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මේ වගේම තමයි මතක් කරලා කියලා තියෙනවා මේ වෙලාවේ තනුජා අම්මා, ඒ වගේම තාත්තා නිලන්ත, අයියලයි අයියා යක්කයි ඇතුළු පවුලේ සියලු දෙනාම සුබ වතනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි පවුලේ හැමෝම එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනු නිලඟ ලස්සන ගීතයට අවසන් ගීතයට අපේ. ඉතින් හිමාල් මාමේ මේ මැසේජ් එක ගවන්නේ සිත්මිද්දුව. අන්න සිත්මිද්දුවගේ මැසේජ් එක තමයි මේ කියන්න හදන්නේ. ජෝති මහත්මයාට අපි හදවතින්ම ආදරෙයි. කලාව වෙනුවෙන් වැඩ කරලා තියෙන ඒ වුණාට අපිට අහිමි වුණ සම්පතක්. ජෝති රාත්‍රියටත් අපි හරිම ආදරේ. හදවතින්ම තමයි මේක ලියන්නේ කියලා අපිට සිත්මිදුව තමයි මැසේජ් එක දෙන්න. ඔන්න සිත්මිදුවගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් අපිත් මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහනවා. ඉරිදා රාත්‍රිය 7 කියන්නේ. ඉතින් ආයි මහත්තයාගේ ආසම වෙලා කියලා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න මේ මැසේජ් එක එවන්නේ කවුද? කොළුගම්මන නිශානි මහත්තයා, ශාන්තය, වගේම පුතා අනුජ, දුව මතීෂා නේද? හරි. පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ජෝති රාත්‍රී අවසන් අද දවසේ අවසන් ගීතයට. ඉතින් යන්න දැන් රාගම් පැත්‍ර රාගම පොඩි වී කුඹරෙන් අමන්දි තමයි මැසේජ් එක එවන්නේ. හස්බන්ඩ් ලක්මාල් තාත්තා හරි රත්න, ඒ වගේම පවුල හැමෝම මේලා ජෝති රාත්‍රී අහනවා. වගේම ජෝති රාත්‍රී අහන අයත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි අවසන් ගීතේ ආදරෙන් එකතු කරගන්නවා. එහෙම කියලා අපි යන්න හදන්නේ හිඟුරක්ගොඩ උපුල් ජයශාන්තගේ මැසේජ් එකට. ඉතින් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි උපුල් මහත්තයා වාදනය එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් අවසන් ගීතයට. අපිවත් ජෝති රාත්‍රිය එකතු කරගන්න අපිත් හැම ඉරිදාම ජෝති රාත්‍රිය අහනවා. තාත්තා තමයි වැඩිපුරම ආදරණ ජෝති ගොඩක් ආදරේ. තාත්තා මහින්ද ඉදිරිසිංහ, අම්මා ප්‍රියන්ති, නංගි හංසිනී, තාරිකා. මැසේජ් ගෙවන්නේ අචිනි තාරිකා ඉදිරිසිංහ. ඉතින් අපි කපුගම දෙවනුර ආරච්චි ගෙදරින් කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න දැන් දෙවනුර ආරච්චි ගෙදර යාළුවෝ ටිකත් අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඒ වගේම තමයි ඉතින් මතක් කරන්න ඕන අවසන් මැසේජ් එක තමයි මේ කියන හඳන සුබ ජෝති රාත්‍රියක් වේවා ලස්සන ගෙදර අපිත් එකතු කරගන්න. අක්කල දෙන්න වසන්ති විතානගේ නන්ද නන්දා විතානගේ අයියා ආර්යපාල, ඒ වගේම මැසේජ් එකේ වල තියෙන කටුනායකින් රේණුකා විතානගේ. ඉතින් ඔන්න අපි ආදරෙන් අවසන් ගීතයට එකතු කරගන්න අතරේ හිමාල අහන්න දන්නේ පුංචි ප්‍රශ්නයක්. ඔන්න අපිට ලබන සතියේ මැසේජ් එකක් එවනවා නම් නිකම්ම බෑ මැසේජ් එක එවන්න. හදන්නේ ජෝති අපිව දාලා ගිහිල්ලා දශක හතරක් වින්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ මං අහන්නේ ජෝති රාත්‍රියට කොච්චර කල් වෙනවද? ජෝති රාත්‍රියේ වයස මතක කෙනෙක් ඔන්න මැසේජ් එකක් එවන්න ඕන. අපි හරියටම ඊළඟ සතියේ රාත්‍රී 7 වෙද්දී ඉරිදා රාත්‍රී 7ට එනවා. අන්න ඉරිදා රාත්‍රී 7න් පස්සේ මේ පැනේර පිළිතුරුත් එක්ක මැසේජ් එකක් එවන්න ඕන. මං හරි ආසයි ඒකට පිළිතුරු ඔබේ මතකයෙන්ම දැනගන්න. ඉතින් මතකය එවන්න. 93.5 93.7 දිගට මේ ඉන්නවා ආදරණීය ජෝති ආදරේ අහගෙන ලක්කනත් ආදරේ දැනගෙන ආදරේ විඳගෙන මේ ආදරේ බෙදාගෙන දිගටම පරිස්සමින් සතුටින් ඉන්නවා මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ හරියටම දින 7කින් හරියටම සතියේ ඉරිදා රාත්‍රී 7ට අපි ආදරය අරන් එනවා. පරිස්සමින් සතුටින් ඉන්න ජෝතිමත් සුබ සතියක්. මම හිමාල්. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: පන සිතනිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නොවේට
2: මිනිසත් කමගන බනපදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice
5: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: ඔබ කැමැතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සුබ රාත්‍රියක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔබ ලක්ෂපතියෙක්, කෝටිපතියෙක්, විශ්වලක්ෂපතියෙක් කරන්න. ඉතින් ඔබ මෙලදීගත ලොතරැයි පට්ටික අතට අරගෙන බලන්න මේ වාසනාව උරගා බලන වෙලාව. අයිබෝවන්, අද සියවසකට වඩා වැඩි විශ්වාසය අභිමානයත් සමඟ NLB අපි අදත් සූදානම් වෙන්නේ ඔබව දිනවන්න. ඒ වෙනුවෙන් මේ ඇරඹෙන්නේ ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණය. හැමට ප්‍රථමයෙන් මේ විශේෂ දැනුවත් කිරීම ලොතරැයි අලෙවිචාලය වෙතයි. ලොතරැයි අලෙවිචාලයේ අලෙවි සහායකින්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය හදාරන 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ජනාධිපති අරමුදල මගින් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ දායකත්වය ලබා දෙන බව අපි ඔබට බොහොම ගෞරවයෙන් සහ අභිමානයෙන් සිහිපත් කරනවා. මේ මගින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අදාළ අයදුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට දැන් ලබාගත හැකි වන අතර ඒවා කඩිනමින් සම්පූර්ණ කර ඔබ මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වන ලෙස NLB අපි ඔබට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. අද දවසේ ඔබේ වාසනාව ගැන

0: ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RMIB නවරත්න මහතා. එසේනම් අද ඔබේ වාසනාවේ ගමන් මග මුලින්ම බලගන්වනවා NLB ජය. හිතේ හැටියට වියදම් කරන්න අතේ වියදමට සල්ලි තියෙන්න ඕන නිසා ඔබේ අතට සල්ලි වෙනුවෙන් අද අපි ආරම්භ කරන්නේ NLB ජය වාසනාවන්ත 584 වන දිනුම් වාරය. එසේනම් අපි දැන් යොමු වෙනවා දිනුම් මැදීම වෙත. NLB ජය ජයග්‍රහණ විසක්ෂර සහ ජයංක 4යි අපි දැන් තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Q, ජයංක 4, 6, 6, 7 සහ 9. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභීන් 353 දෙනෙක් NLB අපේ රටට හඳුන්වා දුන්නා. අද NLB ජය තුලින් රුපියල් ලක්ෂ 5 ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැය පත ඔබට අලෙවි කළා බණ්ඩාර ජයවීර ආණ්ඩියාගල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනාගන්නා ජයග්‍රහකයින් 27 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව NLB ජය තුලින් රටපුරා ජයග්‍රහකයින් 66,216 දෙනෙක් අතර රුපියල් 55,21,400 මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1,625 වෙන දිනුම් වාරයයි අද. හඳහන ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය තුලා NLB හඳහන සුපිරිතයාගේ රුපියල් 37,00,000 වඩා වැඩි. අන්නේ සුපිරිතයාගේ ඔබෙනුවෙන් මේ අන්තරේ දැන් ඔබට ජයග්‍රහී අංක 4ක් තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 59. NLB හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 30. තුන්වන ජයග්‍රහී අංකය අංක 13. හඳහන සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 21. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් NLB අපි රටට බිහි කළා.
1: Today's selected zodiac sign is Libra, and the winning numbers are 59, 30, 13, and the last number is 21.
0: කෙටිම කාලයක් තුළ ජයග්‍රහකින් වැඩිම ප්‍රමාණයක් රටට බිහි කළ NLB හඳහනින් අද රටපුරා ජයග්‍රහකින් 1,12,470 දෙනෙක් අතර රුපියල් 69,62,700ක වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 38,608,740ක්. අද ලොව දිනන අපේ ගොවි පරපුරට දිරිදෙන සද්දිනම ජයනිත ගොවි සිත 4,558 වන දිනුම් වාරයයි දැන්. එසේනම් රුපියල් 8,41,00,000 ඉක්මවා ගිය සුපිරිතයාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් මැදීම වෙත. ඒ සුපිරිතයාගේ වෙනුවෙන් දැන් අපි තෝරා ගන්නේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය D. ඔබට මතකයි රුපියල් 8,41,00,000 ඉක්මවා ගිය ගොවි සිත සුපිරිතයාගේ වෙනුවෙන් මේ අන්තරය දැන් ඔබට තෝරා දෙන්නේ සුපුරුදු පරිදි ජයග්‍රහී අංක 4ක්. පළමු ජයග්‍රහී අංකය අංක 36. දෙවන වාසනාවන්ත අංකය අංක 42. තුන්වන ජයග්‍රහී අංකය බවට පත් වෙන්නේ අංක 74. ඔබට රටට සෙත සලසන ගොවිසෙත ලොතරැයේ සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය බවට අද යන්ත්‍රය තෝරා දෙන්නේ ජයග්‍රහී අංක 38. කෘෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් අපි හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් අද ගොවිසෙත වාසනාව ගැන.
1: Today selected English letters D, and the winning numbers are 36, 42, 74, and the last number is 38.
0: අද ගොවිසෙත වාසනාවන්ත 4,558 වන දිනුම් වාරයෙන් රුපියල් 2,50,000 ත්‍යාග 3ක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා BW ශ්‍රියාලතා යක්කලමුල්ල, පත්මසිරි පීරිස් මෝරවිල, WWA සිසර අඹලන්තොට. ඒ අනුව අද ගොවිසෙතින් රටපුරා ජයග්‍රහකයින් 1,02,033 දෙනෙක් අතර රුපියල් 69,25,360ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙතින් ඔබේ වන සුපිරි ත්‍යාගය

0: වටිනාකම රුපියල් 8,43,55,255 සතදහසයක්. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මෝන ටික ටික සුබ දවසක්. සුබ දවසක් තෑගේ වැඩියුණු ලොතරැයියෙන් ඔබට දැන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් ₹5,00,000 වගේම ₹50,000 තෑගේ විතරක් නෙවෙයි, ප්‍රවර්ධන තෑගංකේ ගලපාගත්තු ₹25,000 ඇතුළුව තවත් තෑගේ රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. එසේනම් අපි දැන් සූදානම් සුබ දවසක් වාසනාවන්ත 432 දිනුම් වාරයට. සුබ දවසක් වෙනුවෙන් සුබ ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත සුබ ලග්න කුම්භ. සුබ දවසක් 432 දිනුම් වාරය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට සුබ අංක 3ක් තෝරා දෙනවා. පළමු සුබ අංකය අංක 58. දෙවන සුබ අංකය අංක 30. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 66. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නෙ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 3992. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ ₹5,00,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 336 දෙනෙක් අපි බිහි කළා.
1: Today's selected zodiac sign is Aquarius and the winning numbers are 58, 30 and the last number is 66.
0: අද ₹5,00,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදිය බැගින් දිනා ගන්න ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා WMKA දිසානායක මඩවල උල්පත ලලිත් සුජීව එඬෙර මුල්ල. ඒ වගේම ₹50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 5 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන ₹25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 35 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රට පුරා ජයග්‍රහකින් 92,086 දෙනෙක් අතර ₹85,77,581 මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගේ වැඩි, තවත් වාසනාවන්ත ලොතරැයිපත් වර්ග 4කින් ඔබව දෙනවන්න ජානක සමගින් යුරුශාන්ත ප්‍රියා සෝදානමින්.
1: මීළඟට මෙගා පවර්.
2: ශ්‍රී ලාංකේය ලොතරැයි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සංවිධානය කරමින් එදා ₹කෝටි 23ක් වගේම ₹කෝටි 47ක් අති දැවැන්තම සුපිරි ත්‍යාග විදියට ඔබට ලබා දුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ලොතරැයියයි. අදත් ඔබ සූදානම් වෙන ₹කෝටි 30කට වැඩි දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබේ නමට වෙන් කරගන්නට. ඔබේ හිතේ තියෙන ලස්සනම හීනය, ඒ මෝටර රථ හීනය සැබෑ කර දෙන්නට අපි සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට ඔබට ලබා දෙමින්. ඔව්, ඔබේ හීන සැබෑ කරන මෙගා පවර් 2664 වන දිනුම් පාරේ ඔබේ හීන දැන් අපි සැබෑ කරන්න සූදානම්. මෙගා පවර් අද දිනුම් පාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්නේ. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය U. දැන් අපි තෝරගන්නවා අද දවසේ ඔබේ හීන සැබෑ කරන සුපිරි අංකය. මෙන්න අද සුපිරි අංකය අංක 12. අද ඔබේ හිතේ තියෙන මෙගා හීනය සැබෑ විය යුතුමයි. මෙන්න අද මෙගා පවර් ජයග්‍රහණ අංක 4 දැන් අපි තෝරගන්න සූදානම්. අංක 50 පළමු ජය අංකය, අංක 70 දෙවන ජය අංකය, තුන්වන ජය අංකය අංක 53, තීරණාත්මක අවසන් ජය අංකය අංක 12. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 68 දෙනෙක් මේ වෙනකොටත් NLB අපි රටට බිහි කර අවසන් අද ඔබේ මෙගා වාසනාව ගැන කියන්නයි සූදානම. බොහොම ස්තුතියි.
3: Today's English letter is U, super number is 12 and the winning numbers are 50, 70, 53 and 12.
2: අද දිනුම් බාරන් ₹200,000 බැගින් ත්‍යාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. JB බෝගහවෙල දිගන S සිවරංජනී මුලතිව්. ඒ අනුව අද දිනුම් බාරින් සමස්ත ජයග්‍රහකින් 1,1760 දෙනෙක් අතර ₹62,38,760 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසකවම දිනන ලොකුම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන මෙගා පවර් හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම ₹30,71,37,474 පවර් සුපිරි ත්‍යාගයට ₹1,00,000 ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. නිධානයක වාසනාව ඔබට ලබා දෙන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2346 වන වාසනාවන්ත දින වාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. දැන් ගන්න ධන නිධානයේ ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. ධන නිධානයේ අද දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරගන්නේ.
0: නේද?
2: මෙන්න අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය S. අද නම් ඔබ දිනන්නටම ඕන දවසක්. දැන් අපි තෝරගන්නවා ධන නිධානයේ අද දින වාරයේ ජයග්‍රහී ජයංක මේ විදිහට. අද පළමු ජයංකය අංක 59, අංක 46 දෙවන ජයංක, සිහින සබෑ කරන තුන්වන ජයංකය අංක 29, සුපිරිතයාගේ ඔබට ලබා දෙන අවසන් ජයංකය අංක 67. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 43 දෙනෙක් මේ වෙනකොටත් ඔන්න අපි රටට හඳුන්වා දී අවසන් අද ධන නිධානයෙන් ඔබ දිනාගත් වාසනාව ගැන දැන් අපි බලමු.
3: Today's English letter is S and the winning numbers are 59, 46, 29 and 67.
2: අද දින වාරෙන් දෙලක්ෂපතියන් දෙදෙනෙක් බිහිවල අත් වෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. සුනිල් ශාන්ත පස්සර, එම්.ඒ. උදේ සංජීව යක්කල. අද දින වාරයේදී සමස්ත ජයග්‍රහකීන් 74,881 දෙනෙක් අතරේ රුපියල් 45,31,040ක මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 8, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 12, රුපියල් කෝටි 13 විදිහට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්තම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,55,33,255ක දැවැන්ත මුදලක්. සුපිරි කෝටිපතියන් රටට බිහි කරන ලොතරැයිලොව රජ කිරුළ මහජන සම්පත 6,316 වන දිනුම් වාරේ නොබෙහින සැබෑ කරන්නයි මේ සූදානම. දැන් ගන්න මහජන සම්පත ලොතරැයිපත් ඔබේ අතට. අද මහජන සම්පත දිනුම් වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර සමගින් ජය අංක 6 තෝරගන්නේ අපි දැන් මේ විදිහට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q, ජයංක 9928 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 286 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට හඳුන්වා දී අවසන් අද ඔබ දිනාගත් වාසනාව ගැන කියන්නට සූදානම් නිල ප්‍රතිඵලය සුරින් පොමස්.
3: Today's English letter is Q and the winning numbers are 9, 9, 2, 8, 3 and 2.
2: අද දිනුම් බාර රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ කල්මුණේ අලෙවි නියෝජිත S. මදන්. ඒ වගේම රුපියල් 100 ත්‍යාග 17කටත් අද ඔබ හිමිකම් කියා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ඒ වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. සන්ධ්‍යා වීරසිංහ මාතලේ, ස්වර්ණ කුමාර හිඟුරාණ, ගුණසේන සිල්වා කටුගුරුන්ද, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, චන්ද්‍රදාස පෙරේරා බිංගිරිය, ජේසි මහරච්චි වැලිපැන්න ගහමුල්ල, DGA සෝමසිරි කොස්ගම, ගර්ටි පීරිස් මහනුවර, ශාන්ත කුමාර වැලිමඩ, D. ශ්‍රියානි කොටිකාවත්ත, නවනන්දන බණ්ඩාර ගලේවිල, M.A. එරන්දි ලිඳුල, පද්මසිරි පීරිස් මාරවිල, J.A. සුනන්ද බොල්ලෑගල, නිලංක ප්‍රේමරත්න ඇහැලියගොඩ, W.P.A. මාර්සිංහ මාස්පොත, එවගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක් අද දින බාරෙන් සමස්ත ජයග්‍රහකින් 224,492 දෙනෙක් අතරේ රුපියල් 1,84,94,480ක ත්‍යාග මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් හෙට ඔබ දිනාගන්න රුපියල් 2,51,89,136ක දැවැන්ත සුපිරි ත්‍යාගයක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් බාරෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 891 වන වාසනාවන්ත දිනුම් බාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q, ජය අංක 2832. Today winning English letter is Q. Winning numbers are 2832. ඔබ අද රුපියල් 250,000 ත්‍යාග දෙකක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. රංජිත් මානගේ මාතර, රෝහණ පීදිගම මාතලේ. එකම රුපියල් 50,000 ත්‍යාග 41ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. එකම අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් අතරේ අපිට හැකියාව ලැබුණා රුපියල් 1,24,880ක ත්‍යාග මුදලක් බෙදා දෙන්නට. අද දිනුම්බාර 8ක් තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 796,753 දෙනෙක් අතරේ රුපියල් 6,74,76,201 දෙවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන් ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLV

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

දෙදේශි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත්වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

හොඳම මිතුරානුවේද? අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිතීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න, මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ආනමයේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමයේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තරනිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජාගක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වනපාලනයේද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කර ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමක ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැල.

ඈත සිසිින සසතු යන වෙතද විකාශය පිරිදි ලයාන්විතනාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුදිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජයපිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයපිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලේ.